0: ලකන අගනින් වෙලා උදේ 5:37යි.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100. FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්.
1: අයිබෝවන්, සුබ දවසක්. මං ඔබට අද යෝජනා කරන්නේ මීට පස්සේ ඔබ ලෝකේ වෙනස් කරන්න යන්න එපා. එළිය තියෙන ලෝකේ හදන්න යන්න එපා. ඒ වෙනුවට මුලින්ම ඔබේ හදවත හදාගන්න. ජීවිතේ ඉස්සරහට යනකොට ඔබට ඔබේ යාළුවෝ පවුලේ අය අතරෙත් එහෙම නැත්නම් ඔබ රාජකාරී කරන ස්ථානයේ වුණත් ඔබව හැම විටම කලබල කරවන අවසන මිනිස්සු මුණ ගැහෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම, ඒ හැම කෙනෙක්ම ඔබේ හිතින් අතහැරලා දාන්න. එහෙම කළාම ඔබේ හිතේ මෙතෙක් තිබුණු චංචල ස්වභාවයේ පීඩනය බොහෝ දුරට අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ මතක තියාගන්න, ඔබේ වටපිටාවේ සිද්ධ වෙන ඔබේ පාලනයෙන් එපිට තියෙන දේවල් වලනොත් ඔබ කලබල වෙන එක නතර කරගන්න. ඒ කිසිම දෙයක් ඔබේ ජීවිතයේ ඉස්සරහට යන ගමනේ බාධාවක් කරගන්න එපා. මේ විදිහට කොච්චර කාලයක් ගත කරන්න ඕනද කියලා දැන් ඔබට හිතනවා ඇති. මං කියන්නේ ඔබට සැනසීමෙන් යන්න පුළුවන් වෙන තාක්කල්. අය කිසිම දෙයකට ඔබව මානසිකව කඩාවටන්න බැරි වෙන තරමට ඔබ විශ්වාසයෙන් වැඩ කරන්න පටන් ගන්න. මතක තියාගන්න, අපි අපේ ජීවිතෙන් අවම වශයෙන් බලාපොරොත්තු වෙනකොට ජීවිතය බොහෝ සුන්දර අවස්ථාවන්ගෙන් අපිව පුදුම කරන්න බලාගෙන ඉන්නවා. ඒ ප්‍රතිහාරය විඳගන්න බලාගෙන ඔබ මානසික ශක්තිමත් බවින් පිරිපුන්ව ඉදිරියට යන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmy.

0: අයිබෝන් සුබ දැසන ක්‍රැක්‍රහි වාසනාවන්ත සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අද ජූනි මාසයේ 4 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේදී අපි මේ විදිහට උදෑසනින් හමුවන්නේ. අයිබෝන් සුබ දැසනක් මේකලා.
1: අයිබෝන් ගිහන් සුබ දැසනක්.
0: අද සුදනම අපි ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වගේම අනෙකුත් ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරන දැන් අද දවසේදී නම් කොළඹ ප්‍රදේශයේ උදෑසන කාලයේදී යම් වර්ෂාවක් ඇති වී තිබෙනවා මේකලා. දැන් මේ වන විට තවමත් පොද වැසි තමයි කොළඹ අවට නම් පවතින කාලගුණය පිළිබඳවත් අපි අවධානය යොමු කර යුතුයි. අපි ප්‍රථම අවධානය යොමු කරනවා දිනමින පුවත්පතර. දිනමින පුවත්පතේ ප්‍රධාන සරස්තලය හොරණ මිල්ලනිය වැඩිහිටි නිවාසයක ගින්නක් ගින නිවන රත පහක් ගෙන්වයි 72ක් ඉඳලා 11ක් මෙය ගිහින් 59ක් බේරාගෙන කියලයි අද දවසේදී දිනමින පුවත්පත සටහන් කරලා තියෙන්නේ. දිනමින පුවත්පතට අපි අවධානය යොමු කරන්න කලින් Daily News පුවත්පතට අවධානය යොමු කරනවා.
1: Yes, Gihan, it's more of the Daily News newspaper. 4 inmates dead, 16 missing in Batagoda Elders Home fire. For the more in detail, 4 inmates died and 16 others were reported missing after a fire broke out an elders home in Batagoda in Aguruwathara yesterday evening, police said. All 55 injured inmates were admitted to the Galpatha and Horana hospitals for treatments. Let's see more details about it in Sinhala Gihan.
0: අද දිනමින පුවත්පතේ වගේම ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වෙලා තිබෙන මේ හද සසල කරවන කාරණාව සම්බන්ධයෙන් වැඩිහිටි නිවහනේ ගින්නෙන් 11ක් මරුට 12ක් රෝහලේ කියලයි අද සඳහන් කරලා තිබෙන මේ සම්බන්ධයෙන් තොරතුරු. හොරණ බටකොඩ ගල්පාත ප්‍රදේශයේ පිහිටි මාපියස්ස වෙන වැඩිහිටි නිවාසයේ ඒ සවස හටගත් ගින්නකින් එහි නේවාසිකව සිටි වැඩිහිටියන් 11 දෙනෙකු පමණ මිය ගොස් තවත් කිහිප දෙනෙකු අතුරුදන් ඇතැයි පොලිස් සිය සඳහන් කරනවා. ගිනට හසෝමියගේ වැඩිහිටියන්ගේ බවට සැකි කරන සිරුරු 10ක් 12ක් පමණ වැඩිහිටි නිවාසය තුළ දක්නට ඇති බවත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත සංඛ්‍යාවක් ප්‍රකාශ කළ හැක්කේ අද දින සිදු කරනු ලබන පරීක්ෂණ මතත් කියලා වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා. මෙම වැඩිහිටි නිවාසයේ බුද්ධිමය ආබාධ සහිත වැඩිහිටියන් 72 දෙනෙකු පමණ පිරිසක් සිට ඇති බවට තොරතුරු පොලිසියට ලැබී තිබෙනවා. ගින්න හටගෙන ඇතැයි පැවසන්නේ හවස 6:30ට පමණ ගින්නෙන් සුබ්තුවා ලැබූ වැඩිහිටියන් ගල්පාත හා හොරණ රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස් ප්‍රතිපත්මිනි රණවක මහත්මිය සඳහන් කරනු ලැබුවේ තුවාල ලැබූ වැඩිහිටියන් 8 දෙනෙකු රෝහල් ගත කර ඇති බවට තමාට තොරතුරු ලැබී ඇති බවයි. ඒ හැරුණුකොට හානියක් නොමැති බවත් බේරාගත් වැඩිහිටියන් 51 දෙනෙකු පමණ ඒ ආසන්නයේ ඇති පාසල් ගොඩනැගිල්ලක ආරක්ෂිත වරඳවා තබා ගැනීමට පියවරගෙන ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද දිනමින පුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
1: එතකම ගිහන අද පුවත්පත් ගණනාවක සඳහන් කළ තියෙන දිනමින පුවත්පතේ සඳහන් කළ තියෙන IMF ඩොලර් මිලියන 695ක් මහා භාණ්ඩාගාරයට කියලා මේ සම්බන්ධයෙන් අද ලකන් ප්‍රවෘත්ති අංශයත් තොරතුරු අරගෙන වෙලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වාරික 2ක් එකවර ලබා දෙමින් ඇමරිකානු ඩොලර් මිලියන 695ක් ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරයට බැර කර තිබෙනවා. මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ 5 වන සහ 6 වන ඒකාබද්ධ සමාලෝචනයේදී පසුගියදා විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. ඒ අනුව අදාළ මුදල් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිදහස් කළ බවයි අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.
2: මූල්‍ය අරමුදලත් සමග ක්‍රියාත්මක වෙමින් පවතින විස්තීර්ණ ණය පහසුකම් යටතේ සිදු කරන්න තිබුණු 5 වෙනි සහ 6 වෙනි සමාලෝචන එකවර සිදු කරලා එමගින් ලැබෙන්න තියෙන 6 වෙනි සහ 7 වෙනි වාරික දෙකේ එකතුව ආසන්න වශයෙන් ඩොලර් මිලියන 695ක් දැන් පිට මහ භාණ්ඩාගාරයක ලැබිලා තියෙනවා. සමස්තයක් වශයෙන් ගත්තාම තවත් වාරික දෙකක් අපිට ලැබෙන්නේ නියමිතයි 2027 මාර්තු වෙනකොට මේ අවසාන කටයුතු සියල්ල අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ මුදල් ලැබීම විසින් මහ භාණ්ඩාගාරයේ මුදල් සංචිතය වැඩි වෙනවා වගේම ඒ ඩොලර් වශයෙන් අපිට ලැබෙන නිසා දළ විදේශීය සංචිත ප්‍රමාණය ඉහළ යන මේ බලපානවා. ඒ වගේම රට ඇතුලේ යම් ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වෙනවායි කියලා පසුගිය සති කීපේ පුරහාවම පදනම් විරහිතව ගොඩනගන ලද තත්ත්වයට පිළිතුරක් බවට පත් වෙනවා. මොකද වෙළඳපොළේ සාමාන්‍ය බලවේග මත තමයි මූල්‍ය වෙළඳපොළ ක්‍රියාත්මක වෙන්නේ. මහ බැංකුවේ මැදිහත් වීමෙන් වෙළ ස්ථාවරත්වයේ සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය අත්පත් කරගෙන තියෙනවා. ඉතින් මම හිතනවා මේ මුදල් ලැබීම විසින් වෙළඳපොළටත් සංඥාවක් ලැබෙනවා. අපිට මේ මොහොතේදී ඒ සැලසුම් සහගතව තිබුණොත් මුදල් ප්‍රමාණය ලැබෙනවා කියන එක.
0: ලෞදස්රහය විනාඩි 10 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න. අද වාර්තා කළ තිබෙනවා පාස්කු ඉරුදින ප්‍රහාර විමරුචනීය ගෝඨාට රටගමන් තහනම් බොද්‍යංශ නිලධාරීන් දෙදෙනෙකුට ඇතුළත් නියෝගයේ ආගමන විගමන පාලකට කියලාද සුභාෂිනී සේනානායක පාරින්ද්‍යා ගුණදහස සහ රොෂෙල් ප්‍රනාන්දු වාර්තාවගෙන විතිබෙන දිනමින පුවත්පත වෙනුවෙන් අපේ දිනමින පුවත්පතේ සටහනට අවධානය යොමු කරන්න කලින් අවධානය යොමු කරනවා ඩේලි නිවුස් පුවත්පතේ සටහනට.
1: Yes, travel ban on Ghouta, two former intelligence officers in Easter Sunday bomb case. For the more detail, Colombo Fort Magistrate Pasanamarasena yesterday imposed an overseas travel ban on former President Gotabaya Rajapaksha and two Sri Lanka Army intelligence officers in connection with ongoing investigations into the 2019 Easter Sunday terrorist attacks. Let's see more details about it in Sinhala.
0: අපි බලමු දිනමින පුවත්පතේ අතුල් පිටුවලට අවධානය යොමු කරලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ යුදා හමුදා බුද්ධාංශ නිලධාරීන් දෙදෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාගේ විදේශ ගමන් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. මෙලෙස විදේශ ගමන් තහනම් කරන්නේ යුදා හමුදාවේ හිටපු කර්නල් වරයෙකු වන මොහමඩ් අන්සාර් හා හිටපු බුද්ධාංශ නිලධාරියෙකු වන ප්‍රේමානන්ද උදලාගමන හෝත සිල්වා යන අයවලුන්ටයි බව සඳහන්. එම නියෝගය ෆැක්ස් මගින් ආගමන විගමන පාලක ජනරාල් වරයා වෙත යවන ලෙසට මහේස්ත්‍රාත්වරයා අධිකරණ රජිස්ට්‍රාර් වරයෙකුට නියෝග කළා. 2019 වසරේ අප්‍රේල් මාස 13 වන දින පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි පල්ලි රටේ වාණිජ නගර වන කොළඹ පිහිටිතරු පහේ සුඛෝපභෝගී හෝටල් තුනක්, දෙමටකොට පිහිටි නිවාස සංකීර්ණ තුනක් සහ දෙහිවල පිහිටි ලැගුම් හලක් ඉලක්ක කර සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාවට අදාළව සිදු කරන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොවුන් තිදෙනාගේ විදේශ ගමන් තහනම් කරන ලෙස කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළා කියලයි අද වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කළ තිබෙන. මේත් එක්කම අපි අවධානය යොමු කරන්න හිතුවා ලංකාදීප පුවත්පත. රද ලංකාදීප පුවත්පත සටහන් කළ තිබුණා මේකල සලේ දැඩි මානසික ආතතියකින් දිවි හානි කර ගැනීමේ අවධානමක කියලා වාර්තා කළ තිබෙනවා. JMO වාර්තාවක් ගෙනහැර ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර කියයි කියලයි අද වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කර තිබෙනේ. කතෝලික පල්ලි සහ තරුපහේ හෝටල් ඉලක්ක කර ගැනීමෙන් පාස්කු ඉරුදින එල්ල කෙරුණු මරාගෙන මැරුණ ත්‍රස්ත ප්‍රහාරයට අදාළව රඳවාගෙන ප්‍රශ්න කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් සුරේෂ් ශලේ මහතා සේදිවි හානි කර ගැනීමේ අවධානමක ඇති බව ඔහු වෙනුවෙන් පෙනිසිරි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට යේ දෙනුම් දී තිබෙනවා. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පසුවන දැඩි මානසික ආතතිය තත්ත්වයට ප්‍රතිකාර නොකළහොත් ඔහු සියදිවි හානි කර ගැනීමේ අවධානමක් ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවේ සඳහන් කළ කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතායි බව දෙනුම් දී තිබෙනවා. එතෙකම ඔහුගෙන් රඳවාගෙන ප්‍රශ්න කරන සුරේෂ් සලේ මහතා ක්‍රූර වදහිංසන වලට ලක් කරන බවත් ඔහුට අමානුෂික ලෙස මෙන්ම නින්දා සහගත ලෙස සැලකීමට ලක් කරන බවත් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබුණා කියලත් අදවසදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. තම සේවාදායක දැඩි මානසික ආතතියකින් පසුවන බව ඔහු පරීක්ෂාවට ලක් කරන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇති බවද ඔහු සඳහන් කරනවා. එතෙකම මානසික ආතති තත්වයට ප්‍රතිකාර කිරීම සඳහා සුදුසු නිදහස් පරිසරයකට ඔහු යොමු කළ යුතු බවට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා නිර්දේශ කර ඇතැයිද වැඩිදුරටත් සඳහන් කරනවා කියලත් අද වාර්තා කළ තිබුණා ලංකාදීප පුවත්පත.
1: Let's move to the Daily News newspaper. CPC averted diesel price surge to 750 per litre, chairman said. Price would have risen by 115% without control mechanism. Rejects claims of unjustified fuel price increase amid global oil volatility. Government absorbs global cost hikes to protect consumers. For the more details, Ceylon Petroleum Corporation Chairman DJ Rajakarna said that if the CPC was not there within the government to intervene in the fuel price control mechanism, the fuel prices would have increased by 115% and the people would have ended having to buy diesel at 750 rupees per liter, which has been averted by currently selling a diesel liter at a much reduced price of 407 by CPC. It's Odu Gihan.
0: අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතත් සටහන් කළ තිබුණා. මේකල ඉන්ධන මිල ස්ථාවර කරන්න රජු දවෙන්ත සහනාධාරයක් දී තිබෙනවා. තෙල් සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කර තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත වාර්තා කළ තිබෙනෙත්. එකම අඛණ්ඩ ප්‍රවෘත්ති අංශයත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කර තිබෙනවා. ලෝක බොරතෙල් මිල ඉහළ ගිය පසු එම මිලට වඩා මිරට ඉන්ධන මිල ඉහළ දැමූ බවට විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් සිදු කරන ප්‍රකාශනවලට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පිළිතුරු ලබා දී තිබෙනවා. මෙරට තෙල් මිල ඉහළ දමා ඇත්තේ ආර්ථිකයට සිදුවන බලපෑම අවම කරමින් බවයි සභාපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළ තියෙනවා. අපි අහලා බලමු එතුමන් සඳහන් කරන්නේ මොන වගේ කාරණයක්ද කියලා.
3: දැක්කා එක හිටපු ඇමතිවරයෙක් ප්‍රකාශ කරලා තිබුණා මේකක් පෙන්නලා, රාශියක් පෙන්නලා. ලෝක විරුද්ධ පොලේ මිල 291ට විතර තියෙනකොට, ඒ කියන්නේ ෆ්ලැට් ප්‍රයිස් එක තමයි අපි ගන්නෙ. ඒක 291ට තියෙනකොට අපේ ඩීසල් තිබුණේ 281යි. දැන් ඒක 148ට බහැලා තියෙනකොට අපේ 407ට වැඩි කරා කියලා. එතුමා එක දැනගෙන කිව්වද නොදැන කිව්වද, එහෙම නැත්නම් තමන්ගේ ආත්මార్థකාමීකමින්ද හෝ මොකක් හරි හින්දා කියන්නත් පුළුවන්. එතකොට මොකද මේ හේතුව කියන එක පිළිබඳව ජනතාව තීන්දුවක් ගනි. අතරම තුමා කියන්නේ මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ මේ තියෙන ලෝක වෙළඳ පොලේ මිල. එතකොට අප්‍රේල් මාසේ තමයි ලෝක වෙළඳ පොලේ මිල ඉහළම ආගෙ තිබුණේ ඩීසල් වල. ඒක 291කට ගිහිල්ලා තිබුණා සමහර එක දවසක. ඒක ඇවරේජ් එක ගත්තොත් තිබුණේ 191ක් අප්‍රේල් මාසේ යුද්ධ පටන් ගත්තට පස්සේ. එතකොට අන්න එතන ඉඳලා තමයි පෙන්වන්නේ අද වෙනකොට බහැලා තියෙනවා 148ට. එතකොට අපේ මිල තිබුණේ ඩීසල් වල 281යි. දැන් අපි 407ට ගියා කියලා. එතකොට එතනින් මෙහා පැත්තේ ඒව ටික හා අනිත් ඒව ටික පෙන්වන්නේ නැහැ. යුද්ධ පටන් ගන්නකොටම එකපාරට ඩීසල් අපි ගත්තොත් එකපාරට වැඩි වෙනවා. පෙබරවාරි මාසේ ඇවරේජ් එක 88ට තිබිච්ච එක අප්‍රේල් මාසේ 191ට යනවා. එතකොට වැඩිවීම ගත්තොත් 115ක වැඩිවීමක්, 115.83ක වැඩිවීමක් වෙලා තියෙනවා. මේ තියෙන්නේ අපේ ඩොමෙස්ටික් ප්‍රයිස් එක, ඒ ඩීසල් අපේ ලංකාවේ අපි විකුණපු ගණන්. ඒ හොඳට පේනවා මේ ලෝක වෙළඳ පොලේ මිලට සාපේක්ෂව එක දිගට මේක ගලාගෙන ගිහින් තියෙන්නේ. ඒක නමුත් මේ වැඩිවීමට සාපේක්ෂව අපේ වෙළඳ පොලේ මිල වැඩි වෙලා නැහැ. මේ මිල වැඩි වෙන හේතුව දැන් ලෝක වෙළඳ පොලේ මිලට ප්‍රීමියම් එක එකතු වෙලා අනිත් ඒවා එකතු වෙලා තමයි මේ මිල හැදෙන්නේ.
1: තවදුරටත් අදහස් පළ කළ සභාපතිවරයා.
3: එතකොට මෙන්න මේ වැඩිවීම ලෝක වෙළඳ පොලේමයට සාපේක්ෂව වැඩි වුණා නම් මෙන්න මේ තියෙන ගැප් එක මෙතනත් යන්න ඕනේ මෙතනට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 400නේ 500ට 600ට ඩීසල් ලීටරයක් යන්න ඕනේ. නමුත් රජය කරලා තියෙන්නේ ඒක දෙවෙයි. ක්‍රමයෙන් ඒ මිල වැඩි කරන්නේ නැතුව යම් ප්‍රමාණයක් තෙල් සංස්ථාව දරා ගන්නවා, යම් ප්‍රමාණයක් ජනතාවට දෙනවා, යම් ප්‍රමාණයක් ආණ්ඩුව විසින් දරා ගන්නවා. ආණ්ඩුව බිලියන 57ක් හැම ඩීසල් ලීටරයකම රුපියල් 100ක් ආණ්ඩුව දරා ගන්න. එහෙම කරලා ලෝක වෙළඳ පොලේ මිලට සාපේක්ෂව මිල වැඩි කරේ නැහැ. එහෙම වැඩි කරා නම් අනිවාර්යෙන් ඩීසල් ලීටරයක් රුපියල් 500ට 600ට ගියා නම් අනිකුත් භාණ්ඩ සියල්ලම දේවල් වල මිල වැඩි වෙනවා. ඒක ආර්ථිකයට බරපතල විදියට බලපානවා. අන්නේ හින්දා තමයි රජය ඒ සාපේක්ෂව වැඩි කරලා නැත්තේ. ඊට පස්සේ ක්‍රමයෙන් ඒ මිල දරාගෙන යනකොට ආපහු අවස්ථා කීපෙකදී වැඩි කරනවා. නමුත් ඔයගලට පේනවා තාමත් ලෝක වෙළඳ පොලේ මිලට වඩා ඉහළට ගිහිල්ලා නැහැ. හරියට නම් මේක යන්නේ මෙට උඩින්. එතකොට මේ මාසේ මිල වැඩි කරන ප්‍රධාන හේතුව උනේ මේ මාසෙන් ඉවර වෙනවා සබ්සිඩි එක දීපු රුපියල් 100ක මිල. හැබැයි යම් කාලයක් ගියාට පස්සේ මේකේ යම් මිල අඩුවීමක් වෙන්න පුළුවන් කියන එකක් අපේ අවබෝධයක් තිබුණා. ඒකෙන් හින්දා තමයි කොයි වෙලේ හරි දැන් මිල අඩු වෙනවා. අන්නේ අඩු වෙන වෙලාවට ඒකට ගලපන්න තමයි අපි සැලසුම් කරේ. මොකද එතකොට තමයි ආර්ථිකයට බලපෑමක් ඇති නොවන විදියට මේක සැලසුම් කරගන්න පුළුවන් වෙන්නේ. දැන් ලෝක වෙළඳ පොලේ ඇවරේජ් එක යන්නේ 100ට වැඩිවීම 79.8යි එක. නමුත් අපි වැඩි කරලා තියෙන්නේ ලංකාවේ තාම 148යි වැඩි කරලා තියෙන්නේ. මේක 113ට යනකොට වැඩි කරලා තිබුණේ 108යි. ඊට පස්සේ අප්‍රේල් වලත් තිබුණේ 135.8යි. දැන් තියෙන්නේ 148ක වැඩිවීමක් කරලා තියෙන්නේ. නමුත් ඩීසල් ගත්තොත් ලෝක වෙළඳ පොලේ මිල වැඩිවීම 79.8යි එක. පෙට්‍රල් වැඩි වෙලා තියෙනවා ඒ කියන්නේ යුද්ධ පටන් ගන්න ඉස්සෙල්ලාට සාපේක්ෂව 72කින් අපේ වැඩි වෙලා තියෙන්නේ 148කින්. මේක ඉතා පැහැදිලි මේ සියලුම දේවල් කරේ අපේ ආර්ථිකයට බලපෑමක් ඇති නොවන විදියට. නැත්තම් මේ මිල වැඩි කරා නම් සම්පූර්ණ මිල වැඩි වෙලා ආර්ථිකේ කඩාවැටෙන්න තිබුණා.
4: Morning News Alert.
0: ලකන Morning News Alert හංගන වෙලාව මතක් කරනනම් වෙලාව උදෑසන 6යි.
1: විනාඩි 20යි.
5: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග්ග දෙන එකම ලොතරැයිය NLB.

0: මෙලවදස්සන 6යි විනාඩි 25යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්නද ලංකාදීප පුවත්පත් සටහන් කළ තිබෙනවා. දෙමටගොඩ නිවසක උඩුමහලේ ගිනි අවි 19ක් කෝටියක මත් කරලා අයිතිකරු දෙමටගොඩ චමින්දගේ පුතා සෙව්දෙනකු අත්අඩංගුවට කියලායි අද ලංකාදීප පුවත්පත් සටහන් කරලා තියෙන්නේ.
1: එතෙකම ගියන අද දිනමින පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිනවා. දිවයින පුවත්පත් අද ප්‍රධාන සිරස්තලයේ විදිහට සටහන් කරලා තියෙනෙත් මේ සම්බන්ධයෙන්. දිනමින පුවත්පත් රද ගයන් කුමාර වීරසිංහ සහ විමල් ජයසිංහ ගෙන වාර්තාවේ ගිනි අවි 19ක් මත් කරලා ලක්ෂයක් එක හතරක් දැලේ දෙමටගොඩ චමින්දගේ පුතාට අයත් යැයි සැක කියලායි දිනමින පුවත්පතේ සටහන. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවලට.
0: ලංකාදීප පුවත්පතේ අද ඇතුල් පිටුවල මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබුණා. අපි බලමු ඇතුල් පිටුවලට අවධානය යොමු කළ අදවසේදී මේ සම්බන්ධයෙන් වාර්තාවට අද ශ්‍රීනත් ප්‍රසන්න ජයසූරිය සහ ගයන් සූර්යාරච්චි වාර්තාව ගෙනෙන්නේ දෙමටගොඩ ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලේ සූක්ෂමව ලෙස සංගවා තිබියදී ඒ සොයාගත් මෙරට නිෂ්පාදිත රිවෝල්වර් ගිනිඅවියක් සහ රුපියල් කෝටියක පමණ මත්කර ලක්ෂයකට අධික තුගයක් පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙන දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ පුතෙකු වන මලේෂ්‍ය නැමැත්තාට අයත් ඒවා බවට පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කරනවා. දෙමටගොඩ චමින්ද නැමැති පාතාල කල්ලි නායකයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට වරද කරවේ මරණ දඬුවම් නියම වී මෙවන විට ගාල්ල බූස බන්ධනාගාරයේ රඳවා සිටින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනේ කියලාත් අද වාර්තා කළ තිබෙනවා. අතොරතුරු දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ පුතෙකු වන මලේෂ්‍ය නැමැත්තා ඩුබායි රටට පලා ගොස් සැඟව සිටින බව පොලිස් නිලධාරියෙකු සඳහන් කරා. ඩුබායි සැඟව සිටින මලේෂ්‍ය නැමැත්තාගේ උවමනාවට මෙම ගිනි අවි තොගය සහ මත් කරල් තොගය මෙම නිවසේ සැඟවා තබාගෙන බව තොරතුරු සඳහන්. ගිනි අවි පාතාල වෙඩිකරුවන්ට විකිණීම සඳහා මෙම නිවසේ සැඟවා තබාගෙන සිටිනට ඇතැයි සැකකරන පොලිසිය ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු හෙළිකර ගැනීම සඳහා සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙනවා කියලත් අද වැඩිදුරටත් ලංකාදීප පුවත්පත සටහන් කරනවා.
1: Let's move to the Daily News newspaper. Yoshita challenges High Court ruling notice issued on Attorney General in money laundering case. For the more detail, the Court of Appeal yesterday issued notice on the Attorney General after taking up a revision application filed by Yoshita Rajapaksha challenging a ruling by the Colombo High Court in the ongoing money laundering case, popularly known as the Manik Malla case. Let's see more details about it in Sinhala.
0: දේශයාචි නිදහස් කළන මාවත නිදහස් කරන්න මුදල් විශුද්ධිහි කරන නඩුවෙන් යෝෂිතගෙන් ප්‍රතිශෝධන පෙත්සමට අවසර කියලා තම සඳහන් කළ තිබෙනවා.

0: පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් අභියාචන අධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඊයේ ගොනු කර තිබෙනවා. එම නඩුවෙන් යෝෂිත රාජපක්ෂ මහතා සමග චෝදනා ලැබී සිටි ඩේසි ෆොරස්ට් නැමැති කාන්තාව මුදාහැර තිබියදී තම සේවාදායකයාට එරෙහිව පමණක් මුදල් විශුද්ධීකරණය යටතේ කුමන්ත්‍රණය නැමැති චෝදනාව පවත්වාගෙන යන්නේ කෙසේද යනුවෙන් ප්‍රශ්න කරමින් ගොනු කර ඇති මෙම ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචන අධිකරණය අවසර ලබා දී තිබිලාත් කියලා සඳහන් කළ තිබෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු
1: එතකම ගිහන අපේ අවධානය යොමු කරමු. අද දිවයින පුවත්පතට දිවයින පුවත්පතේ සටහන් වෙලා තියෙනවා හොරණ බැංකුවකින් කෝටි 3.5ක් කොල්ලකයි. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තිබුණා. කලමනාකරු වෙතින් ATM යන්ත්‍රවලට දැමීමට ගෙන යාමට සූදානම් කළ සල්ලි මල්ල තනිවම ඇවිත් උස්සන් ගිහින්. අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරුත් සටහන් කරලා තියෙනවා. හොරණ නගරයේ පිහිටි රජයේ බැංකුවකට අයත් රුපියල් කෝටි 3.5ක මුදලක් එම බැංකුවේ කලමනාකරු විසින් වෙනත් ATM යන්ත්‍ර වෙත රැගෙන යාමට සූදානම් වී සිටියේදී ඊයේ සවස්ෙහි කඩා වැටුණු කොල්ලකරුවෙකු එම මුදල් සහිත බෑගයේ කොල්ලකා පලා ගොස් තිබෙනවා කියලා තමයි අද තොරතුරු සටහන් කළ තියෙන්නේ දිවයින පුවත්පතේ මේ සම්බන්ධයෙන්.
0: නෙව්චමති එරංගගේ රටගමන් තහනම අවසන්. කොටුව මහේස්ත්‍රාත්ගේ නියෝග කියලාද සටහන් කළ තිබෙන සුභාෂිනී සේනානායක, පාරින්දයා ගුණදාස සහ රොෂෙල් ප්‍රනාන්දු ඊ වාර්තාව ගෙන විත් තිබෙන්නේ 2022 වසරේ ජූලි මාස 9 වනදා අරලියගහ මන්දිරයට අරගල කරුවන් විසින් අයතු ඇතුළු වීමක් සිදු කිරීම සහ අයතු ජනරාශියක සමාජිකයන් වූ බව කියන සිද්ධියේ අපමත උදාහරණ ඇති නියෝජ්‍යමති රංග ගුණසේකර මහතා ඇතුළු සැකකරුවන්ගේ පිරිසකගේ විදේශ ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ නියෝග කර තිබෙනවා. අදාළ නඩුව කැඳ වූ අවස්ථාවේදී අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ මනෝජ නානයක්කාර මහතා ඇතුළු නීතිඥ මඩුල්ල කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සාක්ෂ්‍යක් ඉදිරිපත් කර නැහැ. පළමු දින බී වාර්තාව අනුකරණු දැක්වීම සිදු කර තිබෙනවා. එම හේතුවෙන් තම සේවාදායකයන්ට මහත් අසාධාරණයක් සිදුව ඇතැයි කියමින් සිද්ධියේ සියලු දෙනා උදාහරණ ලෙසත් විදේශ ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කර තිබෙනවා. මෙව තමයි අද ජාතික ධාරාවේ පුවත්පත්වල ප්‍රධාන සිරස්තල බාට පත්වල තිබුණේ. අපි ගන්නවා පුංචි විරාමයක්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන බෝනික් නිවුස් වලට. එක ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝනින් නිවුස් වලට එකතු වෙන්න. ලක්කන මෝනින් නිවුස් වලට හංගන වෙලාව මතක් කරන්න. වෙලාවු දස්සන 6යි
1: විනාඩි 31යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ගොවිසෙත 4449 ජයග්‍රහ දිනුම් වරයි ඒ දවසේදී ක්‍රියාත්මක වුණේ D ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂර වෙනකොට ජයග්‍රහී අංක අංක 14 අංක 64 අංක 67 සහ අවසානයේට අංක 72 විදිහටයි සටහන් වෙන්නේ.
1: එතකම අපි අවධානය යොමු කරනවා ඒ දවසේදී ධන නිධානය ලොතරැයි. ඒ ධන නිධානය ලොතරැයි ඒ දවසේදී ක්‍රියාත්මක වුණේ ජයග්‍රහී 2237 දිනුම් වරේ විදිහටයි. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ බාට පත්වනේ Y ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වෙනවා. අංක 1 අංක 14 අංක 26 සහ අවසානයේ අංක 42
0: මෙගා පවර් 2555 වන ජයග්‍රහ දිනුම් වරේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණා ජේ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ ජයග්‍රහ සුපිරි අංකය අංක 16 වෙනකොට ජයග්‍රහ අංක අංක 1 අංක 33 අංක 43 සහ අවසානයේට අංක 68යි ජයග්‍රහ අංක සහ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ
1: හඳහන ජයග්‍රහ 1516 වන දිනුම් වරේ දවසේදී

0: ත්මකුණ අංශග්‍රහි ලග්න සංකේතය බට පත්වනේ මේෂ ලග්න සංකේතය ජග්‍රහි අංක සටහන අංක දෙක අංක නවය අංක 10 සහ අවසානයට අංක 56.
1: අද සම්පත 782 ජයග්‍රහ දිනම් වාලේ දවසේදී ක්‍රියාත්මකුණ එම් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහී අංක අංක බිංදුව අංක 7 අංක 5 සහ අවසානයටත් අංක 5යි ජයග්‍රහී අංක 20ට සටහන් වෙන්නේ.
0: NLB ජය ජයග්‍රහී 475 වන දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත්ුනේ W ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වන අංක බිංදුව අංක 2 අංක 8 සහ අවසානයටත් අංක බිංදුව.
1: සුබ දවසක්. 323 වන ජයග්‍රහී දිනම් වාරයේ ධනු ලග්නයි වාසනාවන්ත ලග්න සංකේතය බවට පත්ුනේ ජයග්‍රහී අංක අංක 4 අංක 9 සහ අවසානයට අංක 62 වෙනකොට ජයග්‍රහී ප්‍රවර්ධන අංකයේ සටහන් වෙනවා 5383 විදිහට.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක කරනම් වෙලාව උදෑසන 6:00
1: විනාඩි 35.

0: කරන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: ලකන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6යි
2: විනාඩි 46යි

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
2: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ.
3: අගසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
4: ස්වාධීන රූපවාහිනී සේවේ 47 වන සංවත්සරය නිමිත්තෙන් සහ ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කරන
5: Green Legacy 2026 ජාතික රොක් රෝපණ වැඩසටහන
4: ජූනි 5 වනදා පෙරවරු 8ට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 8 වන සැතපුම් කණුව අසලදී
5: හරිත ගමනක් සුන්දර රටක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවක සුබසාධක සංගමයේ තවත් සත්කාරයක්
6: ඔබ වෙත ගෙනෙමේ. ප්‍රධාන අනුග්‍රහය
7: ශ්‍රී ලංකාවේ දුම් පරීක්ෂාවේ ප්‍රමුඛතම ආයතනය ලෆ් ඉකෝ ශ්‍රී සමාගම විෂ දුමෙන් තොර හෙටක් උදෙසා
8: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
5: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
9: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
5: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
10: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: පාස් කරන්න දෙන්නේ. ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දිනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි.

0: ලවදසන 6යි විනාඩි 43යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න.
1: අද සඳහන් කළ තියෙනවා ඉරට්ටේ පෙරේ කුළඹ පුංචි පාතාලයේ ගැටුමෙන් සිසුහු දෙකක් රෝහලේ හතරක් අල්ලයි කියලා අද නෝමන් පලිහවඩන දිවෙන්ඩගෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. වවුනියාව ඉරට්ටේ පෙරේ කුළඹ ප්‍රදේශයේ පුංචි පාතාලය යනුවෙන් හැදෙනු සිසුන් දෙපිරිසක් අතර සිදු වූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි ඉරට්ට පෙරිය කුළම පොලිසිය සටහන් කරනවා කියලා තමයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තින්නේ. වැඩිදුර තොරතුරු තතුල් පිටුවර දීර්ඝ විස්තරයක් සහිතව අද සටහන් කළ තිබුණා. දින දෙකකට පෙර මෙම ගැටුම සිදු වී තිබෙන අතර එම සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ. මෙම සිසුන් දෙපිරිස පාසල් ක්‍රිකට් කණ්ඩායමක් නියෝජනය කරන අතර මාර්තු මාසයේදී මඩුකන්ද ප්‍රදේශයේදී ඔවුන් අතර පළමු ගැටුම සිදු වී තිබෙනවා. ක්‍රිකට් පිත්තක් මුල් කරගෙන ඇති වූ ප්‍රශ්නයක් පළමු ගැටුම මට හේතුව වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
0: එතකම අපි අවධානය යොමු කරනවා දිනමින පුවත් පතට. ආනයන සීමා පනවන්නේ නැහැ. ජයසිරි මුණසිංහ ගෙනෙන වාර්තාවක් අද දිනමින පුවත් පත සටහන් කළා තිබෙනවා. ආනයන සීමා පැනවීමට කිසිදු අදහසක් නැතයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා. ආනයන සීමා පනවනු ඇතැයි අසත්‍ය මතවාදයක් පතුරවමින් අනවශ්‍ය ඉල්ලුමක් නිර්මාණය කර පිටරටින් ගෙන්වන ඇතැම් භාණ්ඩවල මිල කෘතිමව ඉහළ දැමීමට අවශ්‍ය වටපිටාවක් සැකසීමේ ක්‍රියාදාමයක් මේ වන විටත් මතුව ඇති බව තමයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කියලා දිනමින පුවත්පත වාර්තා කරලා තියෙනවා.
1: It's more to the Daily News newspaper. Sri Lanka among 60 countries to face new 10 to 12.5% US tariffs. For the more in detail, the US has announced new tariffs of 10 to 12.5% on dozen of countries accounting for almost all its imposed over concerns they are not doing enough to tackle forced labor. Let's see more details about it in Sinhala. දිවයින පුවත්පත අද සඳහන් කරන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට ට්‍රම්ප්ගෙන් අතිරේක ආනයන බද්දක්. චතුර පමුණුවයි වාර්තාව අරගෙනනේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් ආනයනය කරන බාණ්ඩ සඳහා 10% to 12.5% දක්වා අතිරේක ආනයන බදු පැනවීමට අමරිකානු ට්‍රම්ප් පරිපාලනය යෝජනා කර තිබෙනවා කියලා තමයි අද සටහන වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් උත් අද වැඩිදුර තොරතුරු ඇතුළු පිටුවල සඳහන් වෙලා තිබුණා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුළු පිටුවලට. අද සටහන් කළා තියෙනවා මේ සම්බන්ධයෙන් ජාත්‍යන්ත්‍ර මූල්‍ය අරමුදල මගින් ක්‍රියාත්මක කර ඇති විස්තීර්ණ ණය වැඩසටහනේ 5 සහ 6 අදියර සමාලෝචන සාර්ථකව අවසන් කරන තුරෙහි 6 සහ 7 වාරික ලෙස මේ මුදල් මහා භාණ්ඩාගාරය වෙත ලැබී ඇති බව තමයි සඳහන් වෙන්නේ කියලා තමයි අද ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඇතුල් පිටුවල සටහන් කරලා තියෙන්නේ. දිවයින පුවත්පත.
0: එතකම අපි අවධානය යොමු කරනවා දවසේදී දිනමින පුවත්පතට. මිල සූත්‍රයට අනුව බස් ගාස්තු වැඩිවීමක් නැහැ. නියෝජ්‍ය මාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියන කතාවක් අද අසේල කුරුළු වංශය ගෙනන වාර්තාවේ සඳහන්. තෙල් මිල වැඩි වෙන ප්‍රතිශතය අනුව බස් ගාස්තු ඉහළ දැමීම තීරණය කරන මිල සූත්‍රයක් තිබෙන බවත් එම සූත්‍රයට අනුව මෙවර බස් ගාස්තු වැඩිවීමක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය මාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරනවා. මේ නිසා ගාස්තු පදනම් කර ගැනීමෙන් මේ අවස්ථාවේ වර්ජනවලට යොමු වීම සාධාරණ නොමැති බවත් මෙය තේරුම් ගත් දෙතුන් දෙනෙකු හැර සසු බස් හිමියන් නියමිත පරිදි ඔවුන්ගේ බස් රථ ධාවනය කරනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා. කුණ්ඩසාලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය මාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මේ බව සඳහන් කරා කියලයි දිනමින පුවත්පත සටහන් කර තිබෙන්නේ.
1: මෙනින්ජයිටිස් රෝගීන් 250ක් අද චමින් සිල්වා සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් ගිරණ වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. මෙනින්ජයිටිස් බවට සැකකරන රෝගීන් 250 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. දෙනියායේ දියතලාව මහනුවර වැලිමඬ සහ රිකිල්ල ගස්කඩ යන ප්‍රදේශවලින් මෙලෙස රෝගීන් වාර්තාවේ තිබෙන බවයි සඳහන් වෙන්නේ. මෙම පිරිසෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 50කටත් වඩා අඩු පිරිසක් බවයි අමාත්‍යාංශය සඳහන් කළේ කියලයි අද දිවයින පුවත්පතේ සටහන.
0: එතකම අපි පුවත්පත් වලින් බැහැරව ගිහිල්ලා අද බලමු උදෑසන 5:30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද කාලගුණ වාර්තාවේ සඳහන් වෙලා තියෙන්නේ මොන වගේ තොරතුරුද කියලා. weather forecast.
1: බස්නාහිර සබරගමු සහවයම් පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හොගි ගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි සඳහන් වෙන්නේ. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන 8 කිලෝමීටර 40 සිට 50 පමණ දක්වා වූ තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා. සෙසු ප්‍රදේශවලත් විටින් විට හමන 8 කිලෝමීටර 30 සිට 40 පමණ තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා කියලා තමයි සඳහන් වෙන්නේ. එතෙකම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
0: ජූලි අගෝස්තු වැස්ස අඩුවේ කියලා සටහන 2026 2027 එල්නිනෝ තත්ත්වය හේතුවෙන් මෙම ජූලි හා අගෝස්තු මාසවල වැස්ස තත්ත්වය අඩුවන බවත් නියන් තත්ත්වයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා සඳහන් කරනවා. එල්නිනෝ තත්ත්වය පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වූ වැඩබලන අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ එල්නිනෝ තත්ත්වයක් එනවා කියා ප්‍රකාශයට පත් කර තිබෙනවා. එල්නිනෝ එකක් එන්න තියෙන හැකියාව දැන් වැඩි. හැබැයි එල්නිනෝ තත්ත්වයක් පැමිණ විට ලංකාවේ හැමතැනටම එක වාගේ බලපාන්නේ නැහැ. ලෝකෙත් එහෙමයි. එල්නිනෝ පැමිණ විට සමහර පැතිවලට වැස්ස වැඩි වෙනවා, සමහර පැතිවලට වැස්ස අඩු වෙනවා කියලත් ඔහු සඳහන් කර තිබෙනවා කියලයි අද වැඩිදුරටත් දිනමින පුවත්පත් සටහන් කර තිබෙනේ. අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව අපි යනවා විදේශ පිටුවට. මොනවද වාර්තා වන විදේශ තොරතුරු කියලා හොයලා බලන්න. ලකන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරගෙන මේ යන්නම් අපි පුංචි විරාමයකට. ලකන මෝර්නින් නිවුස් වලට හන වෙලාව උදෑසන 6යි
1: විනාඩි 51යි.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: මෙලවදසන හය විනාඩි 55 අපි සූදානම් දවසේදී විදේශ පිටුවට යන මොනෝද වර්තාවන විදේශ තොරතුරු කියලා හොයලා බලන දවසේදීත් අපිත් එක්ක එකතු වෙන්නවා ලක්කන ප්‍රවෘත්ති අංශයේ සහකාර කළමනාකරු එවැගේම ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක චන්දන මාරසිංහ. අයිබෝන් සුබදාසන.
1: අයිබෝන් සුබදාසන ගියන් මේකල.
2: අයිබෝන්.
0: දැන් නැවතත් මේ ඉරාන ඇමරිකා යුදමය තත්ත්වයේ චුට්ට චුට්ට අර අඩු යට ගිනි වගේ ටික ටික මතුවෙන පටන් ගන්න තිබුණා. මොනෝද වර්තාවන අලුත්ම තොරතුරු?
1: ඔව්, පහුගිය දවස්වල නම් දෙපාර්ශ්වයේ මේකිනේකට ප්‍රහාර එල්ල කරගත්ත කෙනෙක්ට කියන්නේ ඇමරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කරද්දී ඉරානයේ ඇමරිකා හිතවාදී මැද පෙරදිග රටවල උන්ගේ කඳුර වලට ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. විශේෂයෙන් මේ කුවේටට එල්ල වූ ප්‍රහාරයේ යම් ආකාරයක දරුණු සහ ප්‍රබල බවක් තියෙනවා. ගැටලුකාරී තත්ත්වයක්. ඒ අතරතුර ඉරානයට එරෙහි යුද්ධ ක්‍රියාමාර්ග ගැනීම ජනාධිපතිවරයාට තියෙන බලතල යම් ආකාරයකට සීමා කළ යුතුයි කියන යෝජනාවක්, එහෙම නැත්නම් යුද්ධය නතර කළ යුතුයි කියන යෝජනාවක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් වුණා. මේ හතරවෙනි වතාව මේ පාර යෝජනාව සම්මත වුණා 215-208 විදිහට. මේ යෝජනාව ඇත්තටම දැන් මේක ක්‍රියාත්මක වීමක් නෙවෙයි, එක්තරා ආකාරයක යෝජනාවක් පමණයි. හතරවෙනි අවස්ථාව මේ සම්මත වුණේ මේ ක්‍රියාත්මක වෙන්න උත්සාහයක් දරන්න නම් කොංග්‍රස් අනුමැතිය ඕන වෙනවා. දැන් සෙනෙට් සභාවෙන් අනුමත වුණත් ඒ තීරණය බලාත්මක කරනවද නැද්ද කියන එක තියෙන්නේ ජනාධිපතිවරයා අතේ. ඔහුට දෙන නිෂේධ බලය අවශ්‍ය නම් ඒක ක්‍රියාත්මක කරන්න නැතුව ඉන්න. දැන් මේ විශේෂත්වය තමයි රිපබ්ලිකන් එහෙම නැත්නම් ජනාධිපතිවරයාගේ පක්ෂයේ 4 දෙනෙක් මේ යුද ක්‍රියාමාර්ග වලට එරෙහිව තමයි ඡන්දය දුන්නේ. 4 දෙනෙක්. ඒ කියන්නේ දැන් යම් ආකාරයක ඔහුගේ පක්ෂයේ පවා යම් මතයක් ගොඩනගලා තියෙනවා. යුද්ධය හොඳ නැහැ කියන මත හේතුව දැන් ඉන්ධන මිලිහලයා වගේ ප්‍රශ්න හැමතැනටම දැනලා තියෙන නිසා.
0: ඔව්.
1: හැබැයි එක්කම රිපබ්ලිකන් පක්ෂයේ බහුතරයක් ඡන්ද විමසීමේදී ඉඳලා නැහැ. ඒකත් පදනම් වෙන්නේ නැති මේ යෝජනාව සම්මත වෙන්න. කොහොමත් ඇමරිකා ව්‍යවස්ථාවට අනුව හමුදාව යෙදවීම ගැන තීරණය කරන්නේ කොංග්‍රසයේ දවල මන්දිරයෙන් නෙවෙයි. ඒ කොහොම වෙතත් මේ බල තුලනේ කියන කාරණේ මත ජනාධිපතිවරයාගේට පුළුවන් යම් යම් දේවල් තීරණය කරන්න, ඒ වගේම කොංග්‍රසයට පුළුවන් යම් යම් දේවල් තීරණය කරන්න. කොහොම වෙතත් දැනට එහෙම යෝජනාවක් කළ නමුත් ඒ යෝජනාවෙන් කියවෙන්නේ නැහැ යුද්ධය නතර වෙනවා කියලා. පහුගිය දවස්වලත් එහෙම දේවල් සිද්ධ වුණා. ඒ අතරතුර මේ ඊශ්‍රායලය ලෙබනනයට ප්‍රහාර එල්ල කරනවා. දැනත් බරපතල තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි ඔවුන් සාකච්ඡා පැවැත්වුවා සාම සාකච්ඡාවක් ඇමරිකාවේදී. රාජ්‍ය දෙපාර්තමේන්තුව කිව්වා ඉස්රායිල් සහ ලෙබනන් සටන් විරාම ගිවිසුම පිළිබඳ සාකච්ඡා සාර්ථකයි කියලා. ඒ වගේම එක්තරා කොන්දේසියක් ඉදිරිපත් කළා හිස්බුල්ලා සංවිධානය එල්ල කරන ප්‍රහාර නතර කළ යුතුයි කියලා. මේ විදිහට ලෙබනනයේ ඉතාම බරපතල මානුෂික අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. ලක්ෂ ගාණක් ආවතන් වෙලා තියෙනවා. ඒ හින්දම ඔවුන් උත්සාහ කරනවා කෙසේ හෝ මේ තත්ත්වය සමුදිතපත් කරන්න. අතරතුර මේ ලෙබනන් ප්‍රශ්නේ නිසා ඇමරිකා ජනාධිපතිවරයා සහ ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා අතර යම් ආකාරයක වචන හුවමාරුකම් සිද්ධ වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ කියන්නේ මතභේදාත්මක තත්ත්ව නිර්මාණය වුණාට ට්‍රම්ප් ජනාධිපතිවරයා කියලා තියෙනවා අපි එහෙම වුණාට සුහදව සාකච්ඡා කළා තමයි තීරණයට ලැබෙන්නේ කියලා. කොහොම වෙතත් දැනට ලොකු උනන්දුවක් ඇති වෙලා තියෙන විශේෂින් හොමස් සමුද්‍ර සන්ධි විවෘත කරන්න. එහෙම නැතුනොත් එහෙම මේ තියෙන තත්ත්වේ බරපතල වීම කියන කාරණේ මත ඇමරිකාවේම දැන් විරෝධතා මතුවෙමින් පවතිනවා සහ ජනාධිපතිතර කියලා තියෙනවා සාකච්ඡා සාර්ථක මට්ටමකට පැමිණෙනවා කියලා. මේක දවස් ගානක ඉඳලා කියන කතාවක්. කොහොමත් අවසාන ප්‍රතිඵලයේ විදිහට ඉතාලි කඩනමින් වැද පෙරදිග සාමයේ උදා වීම අවශ්‍යයි. මොකද මේ වෙද්දිත් අහුරලා තියෙන වැද පෙරදිග යම් අවස්ථාවක බවක් ඇති වුණොත් එමෙක ලෝකේටම බරපතල විදිහට දැනනවා කියන කාරණේ තහවුරු වෙලා අවසන්. ඒ හින්දා මේ අස්ථාවරත්වය වෙනස් වෙලා ස්ථාවර භාවයට පත්වීම ඉතාම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙලා තියෙනවා.
0: දැන් ඒකත් එක්කම ඊයේ දවසේදී මේ ශ්‍රී ලාංකිකයෙකු කොතුවාල් ලැබපු ප්‍රවෘත්තියක් වාර්තා වෙලා තිබුණා.
1: කොයිටෙටෙලෝ ප්‍රහාරයකින් මේ ගුවන්තොට කොල්ටෙලෝ ප්‍රහාරයකින් 63 දෙනෙක් තුවාල් ලැබලා තියෙනවා. යතර තමයි මේ වර්තාව ලැබිලා තියෙන්නේ. තාම බරපතල විදිහට ඉරානයේ චෝදනා එල්ල වෙන මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතින් බරපතල ප්‍රහාරයක්. මොකද ඉරානය ප්‍රකාශ කරලා තියෙන්නේ ඇමරිකාවට හිතවත් වීම සහ ඉරානයට එරෙහි ප්‍රහාර එල්ල කිරීමට සහාය ලබා දීම හේතුවෙන් ඇමරිකා හිතවාදී මැද පෙරදිග කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කරනවා කියන සාධකය තමයි ඔවුන් ඉදිරිපත් කරන්නේ. කොහොම වෙතත් මේ හැම ගැටුමකින්ම හැම තීරණයකින්ම බරපතල විදිහට පීඩාවට පත්වන්නේ සිවිල් රසියන්.
0: හොඳයි, බෙහෙන් ස්තුතියි චන්දන මාර්සිං මහතා දවසේදීත් අපිත් එක්ක එකතු වෙලාට එකතුණා මේ වෙනස්පත් විශ්ලේෂණය කරන්න. අපි යනවා ක්‍රීඩා පිටුවට. වර්තාවන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
3: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
2: ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් අතර පළමු එක් දින තරගය ලකුණු 41කින් ජයගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම සමතුනා. ජමයිකාවේ කින්ස්ටන් හි මෙරට වේලාවේ නිය රාත්‍රී 8:00 තරගය ආරම්භ වුණේ. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු ආර 50 තුල කඩලු 7ක් දැවී ලකුණු 303ක් රැස් කළා. හිදී පැතුම් නිස්සංක ලකුණු 79ක් සහ නායක කුසල් මෙන්ඩිස් පන්දු 62කදී ලකුණු 72ක් රැස් කිරීමට සමත් වුණා. පිළිතුරින්ම ක්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පන්දුවර 49 පන්දු 2ක් අවසන්යේදී ලකුණු 262කට සියලු දෙනා දැවී ගියා කියලා තමයි සඳහන් වෙන්නේ. දුෂ්මන්ත චාමීර ලකුණු 64 කඩලු 4ක් බෙදහැලුවා. ඒ අනුව එක් දින තරගාවලියේ 1.0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගන්න අතර මේළඟ තරගය ලබන ඉරිදා ජමයිකාවේදී පැවැත්වීමට නියමිතයි.
3: Cartoons.
2: අපි අවධානය යොමු කරමු අද ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේට. මේ ටිකට ඉන්ධන අටපාරක් වැඩි කළාලු. අපේ පඩිය වැඩි කරනවා කිව්වේ මාස කීයෙන් කීයටද කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ ලංකාදීප පුවත්පතේ.
4: එතකම අපි යනවා දිවයින පුවත්පතට. චෛරොන්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ අද වාර්තා කරලා තිබුණා විමල් කියනවා බොරු කියන කෙනා ඔළුව කහන හින්දා හඳුනා ගන්න පුළුවන් කියලා. ඒක දැනගෙන වෙන්න තියදා මෙදා තුර දේශපාලුව ඇඟට නොදැනි බොරු කිව්වේ කියලායි අද දෙවෙන පුවත්පතේ ෆේස්බුක් කාටුනෙන් සඳහන් කළා. අපි අවධානය යොමු කරමු මේකලා මේ දිනමින පුවත් දෙවෙන පුවත්පතේම ශ්‍රී සමයන් කාටුනේට. ශ්‍රී සමයන් කාටුනේ අද දවසේදී මෙන්න මෙහෙම කතාවක් තමයි කියලා තියෙන. අපි ශ්‍රී සමයන් කාටුනෙන් ලක්කන මෝර්නින් නිවුස් අර නිමා කරනවා.
2: අද සඳහන් වෙනවා අපේ වැඩේ අපි කළා, දැන් තියෙන්නේ ඕගොල්ලන්ගේ වැඩේ කියලා ලාල්කාන්ත කියනවා. හොඳටම කළ එක්කෙනාටත් වඩා හොඳටම කරනවනේ, කෝ ඉතින් පළාත් සභා තියන්නකෝ අපේ වැඩේ කරන්න කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ.
4: එහෙනම් අපි අද දවසේ මේ විදිහට ලක්කන මෝර්නින් නිවුස් සලට් නිමාවට පත් කරනවා. හෙටත් උදැසන 6ට හමු වෙමි. බලාපොරොත්තුෙන් ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී.
2: වාසනාවන්ත සුබ දවසක්.
5: අකුරු අතර පුවත් සොයන පත්තරේ
6: සහයෝගීතා අනුග්‍රහය.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01177 679
3: අගසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැනු සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවිබිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
4: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: good morning උදේ 7යි විනාඩි 8යි වෙලාව සුබදස්සනක්
1: සුබදස්සන
0: ඉතින්
1: අද ගොඩක් මාතෘකා තියෙනවා කතා කරන්න
0: කොහෙන්ද පටන් ගන්නෙ
1: හොරණ සල්ලි මල්ල අරගෙන පැනපු තැනින් පටන් ගන්නවද
0: හොරණට ඊ මාර අපලයි නේද
1: ඔව් ඊට පස්සේ වැඩිහිටි නිවාසයක ඉන්නෙන් පටන් ගන්නවද
0: හරි
1: එහෙම නැත්තම්
0: මැච් එකෙන් පටන් ගන්නවද
1: ඔව් එහෙම නැත්තම්
0: මොන හරි වැඩි වෙලාද නෑනේ
1: නත් නෑ හැ තව මොනවද ඉතින් අපිට නැත්තේ ඊයේ දවසේ ගෙවුණු ඊයේ දවසේ එහෙම සිදුවීම් ගණනාවක් තියෙනවා
0: හරි
1: අපි හොරණ සල්ලි මල්ලෙන් පටන් ගත්තොත් මාර වැඩි වෙලා තියෙන දේ
0: කෝටි ගාණක් නේ
1: ඔව් දැන් මේ ATM එකකට දාන්න ලෑස්ති කරලා තිබ්බ සල්ලි කියලා මාධ්‍ය වාර්තා කරලා තිබ්බනේ
0: ඔව්
1: දැන් ඔය අපි බැංකුවට එහෙම ගිහිල්ලා ATM එක ළඟ කාඩ් එක දාලා සල්ලි ගන්න වෙලාවට සමහරලාට පිටිපස්සෙන් ඉන්නේ කවුද කියලා අපිට එහෙම අයිඩියා එකක් නැහැ. අපි ඉන්නේ සල්ලි ගන්න ඕනේ. පාස්වර්ඩ් එක PIN නම්බර් එක වැරදියට ගහයි.
0: හරි.
1: බැංකුව විසින් අපිට දැන් අපි ඔක්කොම මේ ටික දුන්නා සමහරලා ATM මැෂින් තියෙනවා මැෂින් එක පිස්සු නැටලා සල්ලි
0: කියවන්නේ.
1: සල්ලි එවන්නේ විකාර වැඩ කරනවා ATM එකේ සල්ලි නැහැ සමහර විට. සොයක් මොනාද ඒකට කියන්නේ අලුත් වැඩියා නඩත්තු කටයුත්තක් සඳහා මේක වැඩ කරන්නේ
0: නැහැ
1: ඔය මයින්ඩ් එකේ ඉන්නකොට පිටිපස්සෙන් ඉන්න හාදේ අපිට තුවක්කුවක් නිකන් ඉන්නට හේතු කරලා
0: සද්ද කරන්න එපා
1: ඔය ගන්නට දෙනවා කියලා කිව්වත් අපි දන්නේ නැහැ අපිට ඊගෙන අවධානයක් නැහැ ඉතින් ඒ නිසා දැන් මේ එක පැත්තකින් හැකර් වරුන් අතර වත් වීම
0: මුදල්
1: මේ අර භාණ්ඩාගාර තිබ්බ සල්ලි වලින් පටන් ගත්තා ඊට පස්සේ ඇවිල්ලා අපේ account දක්වා ඊට පස්සේ ඇවිල්ලා සල්ලි මල්ලේ කතාව
0: මේ කොල්ල කෑම් තනි පුද්ගලෙක්
1: ඔව් අර ඒ වගේ දැන් මේ අපේ දේවල් පරිස්සම් කරගන්න අපිට වෙනදට වැඩිය
0: තව කවුරු හරි කෙනෙක් තියාගන්න වෙලා
1: තියෙනවා අපිට security කෙනෙක් තියාගන්න වෙලා තියෙනවා ඇත්තම කතාව කිව්වොත් අපේ අවධානය වෙන වෙනේවට යොමු වුණාට පස්සේ ඕනම කෙනෙකුට නේද අපේ මේ මුදල් ගනුදෙනු එහෙ නැත්තම් අපි කියන බැංකු account ඇතුළට නෙමෙයි අපේ ජීවිතවලට පවා ඇතුල් වෙන්න පුළුවන් අපේ අවධානය වෙන වෙන පැතිවලට ගියාම නේද
0: ඔව්
1: ඒ නිසා මේ ඉතාම කල්පනාකාරීව තමන්ගේ දේවල් කරගන්න බස් එකක ගියත් බැංකුවකට ගියත් ෂොපින් මෝල් එකකට ගියත් එහෙම නැත්නම් තනියෙන් ගෙදර හිටියත් මේ මෑත කාලේ වාර්තා කරලා තිබ්බ පුවත්පතක් විශේෂයෙන්ම තනියෙන් ගෙවල් වල ඉන්න කාන්තාවන් ඉලක්ක කරගෙන විවිධ මංකොල්ල කන කණ්ඩායම්
0: ඔව් ඉන්නවා කියලානේ
1: يعني එක එක ස්වරූපයෙන් එනවා කියලා සමහරීට උදව්වක් ඉල්ලගෙන
0: වතුර ටිකක් ඉල්ලගෙන ආවෙන්න පුළුවන්
1: වෙන්න පුළුවන් සමහරීට අර අලවි උපදේශකයන් සේල්ස් කරන අන්නේ වගේ මේ එක එක ඉන්ෂුරන්ස් දෙන්න පුළුවන්
0: මිස් පොඩ්ඩක් කතා කරන්න පුළුවන් මිස් වතුර ටිකක් බොන්න පුළුවන් දෙකට පටන් ගන්න වැඩි
1: අන්නේ වගේ දැන් ඔය ඔව තිබුණා නමුත් මේවා යලි වෙන වෙන විදිහට
0: වෙන වෙන ස්වරූප වලින් ඇවිල්ලා තියෙනවා
1: ඒ නිසා පරිස්සමින් පාරේ තොටේ එනකොට කවුරු හරි කෙනෙක් උදව්වක් ඉල්ලුවත්
0: දෙපාරක් හිතන්න දැන්
1: ඒ කියන්නේ දැන් තියෙන සමාජ ටික වෙනස්
0: මනුස්සකම ඉස්සරහට දැම්මුත් එහෙම ඔබට වෙන්නේ හිතාගන්න බැරි පාඩුවක්
1: මුදල වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පැකිලෙන්නේ නැහැ මේ සමාජින් නැතැම් මිනිස්සු මිනිසා ඔබේ පරිස්සම ගැන ඔබ සෑහෙන්න හිතන්න
0: උදේ 7යි විනාඩි 11යි

0: හතයි විනාඩි 21යි දැන් වෙලාව.
1: ඔයා දන්නවද ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියන විදිහට අහගන්නකෝ මේක. චුට්ටක් අහගන්න. කන් දෙක පොඩ්ඩක් මේ
0: පැත්තට යොමු කරන්න.
1: යොමු කරන්න. සාමාන්‍යයෙන් ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියනවා එක දවසක එක වේලකට මිනිස්සෙක් වියදම් වෙන උපරිම ගාන. එහෙම නැත්නම් අපි කියන්නේ සාමාන්‍ය කියලා
0: උපරිම.
1: දෛනිකව එක වේලකට 190ක් තමයි වියදම් කරන ගාන.
0: අහහ.
1: එතකොට 190 වැඩි කිරීම 3 වේල් 3ට කීයද? 570යිද?
0: 190 වැඩි කිරීම 3නේ.
1: වැඩි කිරීම 3.
0: ඔව් 570.
1: 570. 570 වැඩි කිරීම 30.
0: 30. කීයද?
1: ගාන
0: 10100. ආයි කොහොමද ගාන? කොහොමද ගණක් මගේ? හරි.
1: 10100.
0: හරි.
1: එතකොට 17100යි යන්නේ මාසෙකට එක මිනිස්සෙකුට ජීවත් වෙන්න.
0: අපි බොරු වැඩක් නේනම් මේ කරන්නේ.
1: අපි මේ ලක්ෂ ගණන් වලින් පඩි ගන්නෙ
0: මොකටද මං ගන්නේ?
1: මම කියන්නේ අපේ ආයතනවල මේ කර්මනාකාරීත්වයට පඩි අඩු කරන්න.
0: අඩු කරන්න.
1: මේ ආර්ථික අර්බුදයේ වෙලාවේ අපේ දැන් අපිට රුපියල් අපි ගමු රුපියල් 50000 පඩි ගන්න. අපිට මේ 17000 නේ තව පොඩ්ඩක් වැඩිපුර කීයක් හරි තව තියලා 10000 තියලා 27000 තියලා තව 3000කුත් වැඩිපුර තියලා.
0: ඉතුරු ටික ගන්නකෝ
1: ඔෆිස් එකේ ගන්න. ගන්න ඔෆිස් එකට.
0: ඔව්. එපා අපිට.
1: බලන්නකෝ.
0: මේ මිනිස්සු බොරුවට මේ පඩි වැඩි කරන්න කී කී නදන්නේ.
1: බොරු වියදන්නේ මේ කරන්නේ. නේද? මතකද එක කාලෙක එක ඇමතිවරේ කිටියා කිව්වා 2500 මාසයක් ජීවත් වෙන්න පුළුවන්.
0: දැන් බෑ දැන් අර මේවා හැම ඔක්කොම ගණන් ගිහිල්ලානේ තියෙන්නේ.
1: නෑ නෑ. ඒ කිව්වෙත් ඔය ක්‍රමයටම ගාන හදලා දෙන්න ඇති.
0: හා
1: 2500 කිව්වේ එක ඒ කාලෙට.
0: ඔව්.
1: දැන් මේක 570 වැඩි කිරීම 31 කිව්වේ
0: 10100.
1: ඒ කාලේ මේ කාලේ ගත්තම ඉතින් රුපියල් 15000ක් වැඩි
0: ඇති. වැඩි ඇති. ඔව්.
1: නේ?
0: ජීවන වියද වැඩි මද පෙරදිග අර්බුද ඔවත් එක්ක නේද?
1: ඔව්. මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසෙකට එක් පුද්ගලයෙකුට අවශ්‍ය වන වියදම රුපියල් 17117ක්. හ්ම්
0: හ්ම්.
1: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව.
0: අහහ.
1: මේ මෑතක ගණන් හදලා තමයි ඔය කතාව කියුවේ. එතකොට දැන් මේගොල්ලෝ කියන විදිහට කලින් මාසෙ තිබිලා තියෙන මේක 16690යි. ඒ කියන්නේ මේ මාසෙකින් රුපියල් 427ක් වැඩි වෙලා තියෙනවා.
0: ඒකනේ.
1: 427 වැඩි වුණේ තෙල්
0: වලින්
1: මෙච්චරයි, ගෑස් වලින් මෙච්චරයි. එහෙම වෙන්නේ නැති. එතකොට ගෑස් එක 1000කින් විතර වැඩි වෙච්ච එක මේකට කවුන්ට් උනේ නැද්ද? එහෙම තියෙනවනේ.
0: හොඳ ප්‍රශ්නයක්.
1: එතකොට දැන් තව තව බස් ගාස්තු රුපියල් 30කින් මේකත් තියනවද මේ 427?
0: හරි.
1: ඔය වගේ තව ගොඩාක් ඒවා හිතන්න වෙනවා. අර කෑමට විතරයි නිතින් 10000 ගන්න. එතකොට බස් එකේ ගිහිල්ලා ඇඳුමක් එහෙම අඳිනවා නම් ඇඳලා.
0: අහහ. ඇඳොත් හොඳයි.
1: ආ අඳිනවා නම් උවමනාම නම් ඇඳලා ඊට පස්සේ තව
0: අනවශ්‍ය දේවල් වලට වියදම් නොකර
1: ගෙදර කරන්ට් බිල, වතුර බිල, ඊට පස්සේ පෙට්‍රලුත් එහෙම ගහනවා නම් බයිසිකල් කට්ටකට හරි එහෙම ගහනවා නම් ඉතින් මේ ගාන එක එකතු කරාම අර 50000ත් මදි.
0: ඇත්ත.
1: ඇත්ත කන්න නෙමෙයි මිනිස්සුන්ට වියදම තියෙන්නේ.
0: අහහ.
1: ඇත්තටම වෙන වෙන දේවල් වලට තමයි මිනිස්සුන්ගේ වියදම වැඩි. හරි. එතකොට දැන් මේ පවුල් ගන්න දැන් පවුලේ ඉන්නවා 4 දෙනෙක්. එතකොට 4 දෙනාට මාසෙට 17000 කීයද කිව්වේ?
0: 100යිනේ.
1: 100 වැඩි කිරීම 4.
0: 69700.
1: හා. එතකොට 50000 මදි වෙනවා. කණ්ඩත් මදි වෙනවා.
0: ඔව්.
1: හරි. මොකද පවුලේ 4 දෙනාම ජොබ් කරන්නේ නැහැ. ඉතින් මේ මේවා ලස්සනයි ඉලක්කම් විදියට දාලා ලේඛනවලට දාලා පත්තරවල ආටිකල් වලට ලියලා ටීවී එකේ නිවුස් එකක් දානකොට ලස්සනයි. හැබැයි ෆර්ස් එකේ තියෙන ගානත් එක්ක හරි මේ ගලප ගන්න අමාරුයි.
0: හරි.
1: කොහොම හරි මේ ඉතින් අපි මේවා මේ කියන්න හේතුව අපේ අත්‍යවශ්‍ය වියදම් කියලා ටිකක් තියෙනවා.
0: ඔව්.
1: ඒ ටිකට විතරක් වියදම් කළා අපි අනවශ්‍ය වියදම් පාලනය කරගතිය යුතුයි. දැන් මේ තෙල් පරිභෝජනය ගැන මම දැක්ක සභාපතිවරයා කියනවා කඩිය තෙල් එකේ.
0: හරි.
1: මේ තෙල් පරිස්සමෙන් පාවිච්චි කරන්න.
0: අවශ්‍යම දෙයකට අර තෙල් පාවිච්චි කරන්න එපා.
1: ඔව් තේ හදන්න එහෙම ගන්න එපා. හරි. දැන් එහෙම සමහර කෙනෙකුට එහෙමත් හාස්‍යයට ලක් කරනවා මේ. නෑ එහෙම නෙමෙයි. ගමම් බිමම් වල සීමාවක් තියාගන්න. නේ? පයින් යන්න පුළුවන් එකට බයිසිකලිය යන්න එපා.
0: අහහ.
1: බයික් එකේ යන්න පුළුවන් ගමන කාර් එකේ යන්න එපා. කාර් එකේ යන්න පුළුවන් ගමන 4 දෙනෙක් දාගෙන 4 දෙනා වාහන 4කින් දෙපා.
0: පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන්න.
1: අන්න ඒ වගේ දේවල් ගැන මේ
0: කියන්නේ.
1: මේ කියන ඒවට කකුලෙන් අදින්ඩයි, hina වෙන්නයි, හාස්‍ය ලක් කරන්නයි යන එක නෙවෙයි අපි කරන්නේ.
0: ඔව්.
1: මේක අපි රටක් විදියට මුණ දෙන ප්‍රශ්නයක් නේ. මේකෙන් කවුරු හරි අපහසුතාවයට පත් වෙනවා නම් ඒක ඒගොල්ලන්ගේ වැඩක්. අපි අපහසුතාවයට පත් නොවී ඉන්න බෑම.
0: අන්න ඒකනේ.
1: තනි තනි පුද්ගලයෝ විදියට ගත්තම ඔබ ඔබේ වියදම මැනේජ් කරන්න. තෙල් පන්දහට ගිය අපි නම් ගහනවා කියලා වොයිස් කට් දෙනා ඉන්නවනේ. ඔව්.
0: ගියාම බලාගන්න පුළුවන් ගහන විදිය.
1: ඒ අමාරුයි ඒ වොයිස් කට් දෙනවට වැඩිය අමාරුයි ජීවත්
0: වෙන්න. ඒ ගානට ගාන්න කොට අමාරුයි.
1: 7:26 වෙලා අපේ මහජන සම්පතක්වත් ඇදින්න ඕනේ ඇත්තට.
0: අනිවාර්යෙන්. මේ වගේ ජීවිතවලට ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත ගැන අපි කිව්වා. ඔබට දිනන්න තියෙන chance එක වැඩි මහජන සම්පතත් එක්ක. ඒ නිසා ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ඒ අතරට මහජන සම්පතත් එකතු කරගන්න කියලා මතක් කරනවා. ඉතින් අද ගන්න ටිකට් එක අනිවාර්යෙන්ම ඔබට වාසනාව අරගෙන එනවාමයි. ඒත් එක්කම ඔබ විජය නිෂ්පාදන ගැනත් කියලා යන්නම් ඔබට. කන ටික, කන කෑම ටික රසට ගුණට ප්‍රමිතියට පිරිසිදුව හදා ගන්නවා නම් කුළුබඩු ටික එකතු කරගන්නකොට විජය කියන නමින් එකතු කරගන්න. ඔබ දන්නවා විජය කියන නාමය අවුරුදු ගානක් තිස්සේ අපිට හරිම ළඟයි, බොහොම ලෙන්ගතේ විශ්වාසයි. ඉතින් ඒ විශ්වාසයත් එක්ක තමයි අවුරුදු ගානක් තිස්සේ අපි විජය නිෂ්පාදන පාවිච්චි කරන්නේ. සහ පිටරට ඉන්න ඔබටත් දැන් ඔන්න ලංකාවේ රසට කැම ටිකක් කන්න පුළුවන්කම තියෙනවා විජය නිෂ්පාදනත් එක්ක.
1: ඒ වගේම අපි හැමදාම උදේ පාන්දර මතක් කරනවා ගෙදර තියෙන්න ඕනේ දේවල් අතර විශේෂම ওই පොඩි පොඩි බේත් ටිකක් ගෙදර තියෙනවානේ. දැන් මොකක් හරි කොහේ හරි කකුල වැදුනම ඒකට
0: ගන්න ක්‍රීම් මොන හරි බාම් හරි නේද,
1: ඔළුව කැක්කුමට තව මොන හරි තියෙනවා, වේදනා නාශකයක් තියෙනවා,
0: හරි
1: පොඩියට උණක් වගේ දැනෙනකොට තව මොන හරි පෙත්තක් බොනවා. ඔය ගෙදර නිකන් තියෙන පොඩි ගොඩ වේදකම් වගේ.
0: ඔව්.
1: හරි, ඔය අතරේ එදා ඉඳලා අද වෙනකන් ගෙවල් වල තිබුණා විශේෂම වාගේ බඩේ යම්කිසි අපහසුතාවයක් ඇති වෙනවා නම්, එහෙම නැත්නම් ලදරු පණු රෝග වගේ දේවල් වලට හරියටම හරියන විසඳුමක් ඒ තමයි
0: ක්‍රිමි රාජ කරල් ගුලි කියලා. කියන්නේ දශක 7ක ජනතා ප්‍රසාදයත් එක්ක ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ රසක් ඔබට හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේ ඖෂධ වර්ග 300කට අධික නිෂ්පාදන දිවයින පුරාම බෙදා හැරීම සිද්ධ කරනවා. වැඩි විස්තර දැනගන්න පුළුවන් මෙන්න මේ නම්බරයකට කතා කරලා 0112 752
1: 7:57

උදේ 7යි විනාඩි 32යි දැන් වෙලාව. අපි ජාතික ලොතරැයි මණ්ඩලයේ අපි මහජන සම්පත ගැන ඔබට කියවනේ. ඉතින් ඊයේ ගත්ත මහජන සම්පත කොහොමද ඔබට වාසනාව උදා කරලා තියෙන්නේ කියන පණිවිඩය අපි මුලින්ම බලමු. මහජන සම්පත ඒ රාත්‍රියේ දිනුම් මැද්ද 6207 වෙනි දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය M ජය අංක බිඳුව අංක 5 බිඳුව අංක 7 අංක 5 සහ නැවතත් අංක 5. ගොවිසත 4449 වෙනි දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය D ජය අංක බවට පත් වුණා අංක 14 අංක 64 අංක 67 සහ අංක 72. මෙගා පවර් J අක්ෂරයත් එක්ක සුපිරි අංකය අංක 16 ජය අංක අංක 1 අංක 33 අංක 43 සහ අංක 68. ධන නිදානය Y අක්ෂරයත් එක්ක අංක 1 අංක 14 අංක 26 සහ අංක 42. හඳහන මේෂ ලග්නයේ තමයි ජයග්‍රහී ලග්නය වෙන්නේ. ජය අංක අංක 2 අංක 9 අංක 10 සහ අංක 56. අද සම්පත 782 වෙනි දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය M ජය අංක බිඳුව අංක 7 අංක 5 සහ නැවතත් අංක 5. NLB ජය W අක්ෂරයත් එක්ක බිඳුව අංක 2 අංක 8 සහ බිඳුව. සුබ දවසක් ධනු ලග්නයත් එක්ක අංක 4 අංක 9 සහ අංක 62යි ඔබට වාසනාව උදා කරන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. වැඩි වැඩියෙන් අදත් ටිකට්පත් ගන්නකොට ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් ඔබ මිලදී ගන්නවා.

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
4: ලකන්ඩ රේඩියෝ ITN

0: සඳුන්ට තිබ්බෙත් සල්ලි ප්‍රශ්නයන්නේ.
1: ඔව්නේ.
0: සල්ලි තිබුණනම් නේද?
1: එයා ඉන්නවනේ.
0: සල්ලි තිබ්බනම් අපිටත් කොච්චර ඉඳීද යාළුවෝ නෑ යෝ නේද?
1: ඔව්. හිත මිත්‍රයෝ.
0: දැන් ඔය අතේ සල්ලි තියන අය හොඳට සල්ලි තියන අයගේ ප්‍රශ්නේ තමයි ආවලාට වැඩිය මගේ ළඟ තියෙන සල්ලි ප්‍රමාණය කොච්චරද? දැන් ඔය ලෝකේ ගත්තම් බිලියන පොතියෝ ඉන්නේ.
1: ඔව්.
0: ඒගොල්ලන්ගේ තියෙන ෆයිට් එක එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ තියෙන අරමුණ තමයි කොහොමද මම ඉක්මනට ඔය බිලියන පතියන්ගේ ලිස්ට් එකේ උඩට යන්නේ.
1: අහහ.
0: දැන් බ්ලූම්බර්ග් එක කියනවනේ කාලෙන් කාලට මෙයා
1: තමයි වෙනස් වෙනවා කියලා නේ.
0: හරි. දැන් අපේ රටේ TikTok කරන විශේෂයෙන්ම අපේ තරුණ පරම්පරාව නිසා හොඳ කන්ටෙන්ට් කරන්න ඉන්නවා.
1: ඔව්.
0: ඒ වගේම TikTok එකේ අර අපි කියන්නේ අර ගොඩක් අය බයින කන්ටෙන්ට් දාන්සල් ළඟට ගිහිල්ලා නටලා දාන වීඩියෝ.
1: ඔව්.
0: බයිසිකල් වල තනි රෝදෙන් ගිහිල්ලා දාන වීඩියෝ.
1: වැඩ කෑලි දානයි නංගි මල්ලිලා.
0: ඒ වගේ ඔව්. අර ටිකක් සමාජයේ විසින් විවේචනය කරන වීඩියෝ. ඔය ඔක්කොම හින්දා ගොඩ යන එක මිනිස්සෙක් ඉන්නවා.
1: ඔව්.
0: ඒ තමයි TikTok එකේ අයිතිකාරය. එයා ගොඩ ගියා.
1: ගියා.
0: එයා ගොඩ ගියා. එයා ගොඩ ගියේ කොහොමද කියනවා නම් එයා තමයි දැන් හරි. ඔය මුකේෂ් අම්බානිවත්. මුකේෂ් අම්බානිවත් පරාජය කළා ආසියාවේ දෙවෙනි ධනවතා විදිහට සලකන්නේ.
1: අහහ.
0: එයා එතනට ආවා.
1: හරි. අපි නිසා ආවේ.
0: අපි නිසා ආවේ. අපේ ලංකාවේ කොල්ලු කෙල්ලෝ නිසා ආවේ.
1: දෙමු අපුඩියක්. ආ.
0: අපිට බැරි වුණාට කෝටිපතිය ප්‍රකෝටිපතිය වෙන්න අපිට පුළුවන් අනිත්
1: අය. තව කාව හරි කෙනෙක්ව කෝටිපතිය කරන්න.
0: ඔව්. අපේ කොහොමත් එහෙමනේ අපි හැමදාම මෙටා එකේ සගර්බර්ග් ෆේස් මේ පෝසත් කරනවා. අපි ගෙවල් ළඟ ඉන්න කඩේ මුදලාලි පෝසත්
1: කරනවා.
0: ඒ වගේ තමයි. එතකොට ගෝලීය තාක්ෂණික සහ මූල්‍ය ශාස්ත්‍රයේ උඩු යටිකුරු කරමින් ප්‍රකට TikTok සමාගම ඇතුළු ByteDance සමාගම ඒ නිර්මාතෘ ෂෑන් යිම් ඉන්දීය ව්‍යාපාරික ශාස්ත්‍රයේ දැවැන්තයෙක් තමයි මුකේෂ් අම්බානි. එයාව අභිභවා ගිහිල්ලා ආසියාවේ දෙවෙනියා වුණා. එතකොට බ්ලූම්බර්ග් බිලියන පතියන්ගේ දර්ශකයට අනුව ෂෑන් එයාගේ ශුද්ධ වත්කම් විදියට පෙන්නනවා අමරිකානු ඩොලර් බිලියන 92.8ක්. ඉතින් චීනයේ අංක එකේ ධනවතා. එතකොට එයාගේ තව ආයතන ගණනාවක් තියෙනවා. කෘතිම බුද්ධි තාක්ෂණය සහ ඩිජිටල් වෙළඳපොළ ආධිපත්‍ය වෙනුවෙන් චීනය සහ අමරිකාව අතර කොහොමත් පොඩි ෆයිට් එකක් තිබුණා. ඔය භූ දේශපාලනික බලවේග එහෙම නැත්නම් අරගලය එහෙම තියෙන කාලෙක වුණත් වාට මතක ඇති චීන තාක්ෂණික සමාගම් අමරිකාවට වද්ද ගැත්තේ
1: නැහැ.
0: ඔය TikTok වගේව තහනම් කරා.
1: ඔව් ඔව්.
0: හැබැයි ඒවටත් මෙයා ගැහුවා වෙන ප්ලෑන් එකක්. එයා ඔය BlackRock ඒ වගේම Fidelity වගේ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ඒවට වෙන වෙන මාර්ගෙන් අමරිකාවට සමීප වුණා. එතකොට අමරිකාවට යන්න එයා වෙන ආයතන පාවිච්චි කරා.
1: ඔව්.
0: එහෙම ගිහිල්ලා එයා මේ මැච් එක ගහලා තියෙන්නේ. එතකොට මිලියන 300ක් මේ සොෆ්ට්වෙයාර් එක විශේෂම ඔය චැට්බොට් කියලා එකක්
1: තියෙනවා.
0: චැට්බොට් එක එහෙම AI චැට්බොට් එක එහෙම මිලියන 300ක් මාසිකව පරිශීලකයෝ අත්පත් කරගෙන තියෙනවා. ඉතින් යාගේ වත්කම ඉහළ යන හේතු වෙලා තියෙන මේවා. ඩොලර් බිලියන 86.9ක වත්කම් හිමි මුකේෂ් අම්බානි ආසියාවේ තුන්වෙනි තැනට ඇදලා දැම්මා. එතකොට ඩොලර් බිලියන 117.4ක් තියෙන කවුද? ගෞතම්. ඔව් ගෞතම් මාදානි.
1: එයා තමයි එකේ ඉන්නේ.
0: එකේ ඉන්නේ. එක ගෞතම් මාදානි.
1: හරි.
0: දෙක ඔය අපි කියපු
1: ෂින්යම්. ෂෑන්ග්නේ.
0: ඔව් ෂෑන්ග්යම්. ඊට පස්සේ තුන්වෙනියා මුකේෂ්
1: අම්බානි.
0: හරි. ඉතින් ආසියාව පැත්තට ලෝකීය ආර්ථිකය හැරිමින් තියෙන. එතකොට ඉදිරිය ඉතාම පැහැදිලි. ලෝකේ බලතුලනය කියලා ගත්තම ඒ බලතුලනය අපේ පැත්තට එහෙම නැත්නම් අපේ කලාපයට එන
1: ආසියානු කලාප පැත්තට
0: එන විදිහක්
1: තියෙනවා.
0: මේවෙන් ආර්ථික විශේෂඥයෝ කියන කතාව තමයි ලෝකෙ ඉස්සරහට රන් කරන්නේ ආසියාව කියලා. ඕවම කියලා තිබුණා අපේ මෙහි ඉන්න ජ්‍යොතිෂ වේදියෝ. ඔව් ඒගොල්ලෝ කියලා තිබ්බා.
1: ඕකේ
0: ඉස්සරහට ඉන්දියාව චීනය මේ ලෝකෙ පාලනය කරන තැනට එනවා කියලා. ඒ අතරිනුත් චීනය බොහෝ දුරට ඉස්සරහින් ඉඳී කියලා. ඇමරිකාවේ බලය බිඳ වැටෙනවා කියලා. ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී අහවලා තමයි ඒක
1: කියන්නේ. අපි බලන් ඉමු එක වෙනකන් නේ.
0: ඔව්. කොහොම වුණත් ඉතින් අපිට හොඳයිනේ. කලාපයකින් ගොඩ යනකොට අපි සතුටු වෙන්න.
1: ඔව්.
0: අල්ලපු ගෙදර මිනිස්සුන්ට හරියනකොට සතුටු නැති වුණාට.
1: අහහ කලාපෙ ගොඩ යනකොට අපිට සතුටුයි.
0: ඔයාගේ වියදම අවම කරලා ඔයාටත් වත් හිතන්න ඔයා කොහොමද මේද මාසෙ මාසෙ හරි ඔයාගේ මෝල්ලි කලමනාකරණය හරියට කරගන්න කියලා
1: වැඩිපුර ගාණක් අතට ගන්න කියලා. ඒ වෙනුවෙන් දැන් ඔය කරන රස්සාව ටිකක් මදිනේනේ. කීයක් නම් දේවල් කරන්න තියෙනවද ඔය කරන එක රස්සාවෙන්? හැබැයි ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගෙම කියලා මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න. ඒ වෙනුවෙන් අපි හොඳම තැනගෙනත් කියලා තියෙනවා. ඒ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම කියලා කියන්නේ. ඔයාට කෘෂිකාර්මික ශාස්ත්‍රයේ පැත්තෙන් යන්න ආසාවක් තියෙනවා නම් ඔන්න ඒ වෙනුවෙන් හරියනම තැනක ඉන්වෙස්ට් කරන්න මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම සම්බන්ධ කරගන්න. වැඩි විස්තර දැනගන්න පුළුවන් මෙන්න මේ නම්බරයකට කතා කරලා 0117 679 579 0117 679 579. එහෙම නැත්නම් නොම්බර 31 ඇල්හේන පාර මහරගම කියන මෙයාගේ ප්‍රධාන ශාඛාවට ගියත් ඔබට වැඩි විස්තර දැනගන්න අවස්ථාව තියෙනවා.

0: Lakhanda Radio ITN
1: හතයි පනස්සෙකයි අපි ඩීප් ටෙක් සෝලාගෙන ගොඩක්කට කතා කරලා කියලා තියෙන නිසා ඩීප් ටෙක් එකට කෝල්ස් එහෙම එනවා. ඒ නයි කතා කරලා ඉතින් කොහොමද මේ වැඩේ කරන්නේ කියලා එහෙම අහනවා. දැන් මෙහෙමයි සමහර වෙලාවට තියෙනවා දැන් ඔය නිකන් අපි කියන්නේ කෝල් එකක් දීලා අහලා බලනවා. කෝල් එකක් දීලා අහලා අද ඉන්නවා හෙට ඉන්නවා ලබන මාසෙ මේක කරනවා කියලා ඉන්නවා.
2: කල්ලා නැරි ඉන්නවා.
1: ඔයාලට මං කියන්නම් මං උදාහරණයකට කියනවා මට ඔය මේ බැංකු ලෝන් එකක් සම්බන්ධ පහුගිය මාසේ අත්දැකීමක් තියෙනවා.
2: ඔව්.
1: ඔයකේ පොලිය තිබුණා මෙන්න මෙහෙම ගානකට කියලා ඉලක්කමක් තිබුණා කියන්නේ. දැන් ඊයේ මං ආයෙ කතා කරලා අහනකොට මේ මට කියනවා තව 104කින් විතර වැඩි වෙලා කියලා.
2: හරිනේ.
1: ඒ නිසා වැඩක් කල් දාන්න එපා.
2: අද තියෙන වැඩේ අද කරන්න කියලා තමයි අපිට නම් ඉස්කෝල යන කාලේ කියලා දීලා තිබ්බේ.
1: අපි ඉස්කෝලේට ලැවිලා නේද අර හෝම්වර්ක් එහෙම කරන්නේ.
2: ඔව්.
1: ඒ දවස්වල වැඩ ඒ දවස්වල කරා.
2: හහහ.
1: නේ. ওই දිවයිනේ ප්‍රථමයා වෙච්ච අයගේ එහෙම ජීවිත කතා හොයලා බලන්න.
2: ඒ වැඩ එදිනෙදා කරා.
1: ඔව් ක්ලාස් ගියා. ඉස්කෝලේ ගියා.
2: හහහ.
1: ඊට පස්සේ ටීවීත් බැලුවා.
2: සෙල්ලනුත් කරලා.
1: සෙල්ලනුත් කරා. ඒත් අපි දිවයිනේ ප්‍රථමයා.
2: හහහ.
1: ඒ වගේ තමයි.
2: ඔව්.
1: මෙහෙමයි. වැඩක් කල් දානකොට ආර්ථික මේ වෙලාවේ හැසිරෙන විදිය ගැන චුට්ටක් පොඩි අයිඩියා එකක් තියාගන්න.
2: හහහ.
1: ඒ නිසා ඔයා දැන් අපි හිතමු ඩීප් ටෙක් එකට කතා කරලා ඔක්කොම දේවල් කතා කරලා ඔයා හිතනවා ලබන මාසෙ මේක
2: කරන්න.
1: අනේ ප්ලීස් මෙන්න මේක මතක තියාගන්න.
2: ඔව්.
1: පළවෙනි පියවර විදියට ඒගොල්ලොත් එක්ක වැඩේ කතා කරලා මූලික ගෙවීමක් කරලා.
2: ඔව්.
1: නේද? අන්න එහෙම ගියාම ඉස්සරහට යන්න ලේසි.
2: වැඩේ ලේසි. ඔබටත් ලේසි, එයාටත් ලේසි.
1: ඩීප් ටෙක් සෝලා කියලා කියන්නේ වගේ ගෙදර ඔය කරන් බිල් එක සම්බන්ධව තියෙන හොඳම විසඳුමක්.
2: අනේ ඒ නිසායි අපි කියන්නේ දැන් විදුලි බිලට තිත තියලා අමතර ආදායමක් උපය ගන්න, විදුලි බිල ටිකක් අඩු කරගන්න ඔන්නාට අවස්ථාව තියෙනවා. ඩීප් ටෙක් සෝලා එකක් වාගේ ගෙදරට සවි කරගන්න, විශේෂයෙන්ම ගෙදරට, එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවට, ව්‍යාපාරික ස්ථානයට වෙන්න පුළුවන්. මේ ඕනම තැනකට ඩීප් ටෙක් සෝලා සිස්ටම් එක සම්බන්ධ කරගන්න, සවි කරගන්න ඔන්න පුළුවන්කම තියෙනවා. කෝල් එකක් දෙන්න 0711711 1 කියන නම්බරකට තමයි කතා කරන්න ඕන. ඩීප් ටෙක් ටීම් එක සම්බන්ධ කරගන්න. ඒ
1: වගේම විජේ නිෂ්පාදන ජාත්‍යන්තර කුළුබඩු නිෂ්පාදකයා ඔයාගේ ගෙදර ඔයා පාවිච්චි කරනවා. පොඩීම පැල්පතේ ඉඳලා මහා මන්දිර දක්වා විතරක් නෙමෙයි දැන් ලෝකේ නේද? ලෝක ප්‍රකට වෙ තියෙන්නේ
2: සුපිරි හෝටල්.
1: ඔව් සුපිරි හෝටල් වල ලෝකේ ඉන්න ඉහළම නේද දැනුම තියෙන සූපවේදීන්
2: හරි
1: පවා විජේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරනවා.
2: ඉතින් ඒ විශ්වාසය අවුරුදු ගාණක් තිස්සේ ගොඩනගාගෙන තියෙන අපේ රසය රටේ සැමට බෙදෙන කුළුබඩු ටික ගන්නකොට විජේ කියන නමින්ම ගන්න.
1: පැලත්ත නිෂ්පාදන කිරි ආශ්‍රිත නිෂ්පාදන ගන්නකොට පැලත්ත තමයි නම.
2: ඔයාට කිරිපිටි පැකට් එකේ ඉඳලා යෝගට්, බටර්, අයිස්ක්‍රීම්, ගිතල් මී කිරි මේ හැමදේම පැලවත්ත කියන නමින් ගන්න පුළුවන්. අපේ රටේ සල්ලි අපේ රටේ මිතුරු කරගන්න. දේශීය නිෂ්පාදන වලටම ඔබත් හුරු වෙන්න.

0: good morning velavu deyatai
1: velavu obaveta gena aave
2: dotarayye perali karana nlb mega power davanta mega super tag ekata amatarawa rupiyal koti ekak power super tag saha grand super tag ekata super remote ratiya nlb mega power obath adama miladi kanna
3: iye match ekak ඒ මැච් එක අපි දින්න ලකුණු 40කින්.
0: කුසල් ඔයා හොඳයි.
3: කුසල්ගේ පළවෙනි ඒ කියන්නේ නායකත්වයේ අරගෙන කියන අපි කියන්නේ ඔෆිෂියල් විදියටනේ නිල වශයෙන් නායකත්වයට අවිල්ල ගහ පළවෙනි මැච් එක. ගිහිල්ලා ගහන්නේ කොදෙව්වන්ගේ ගෙදරට ගිහිල්ලා ගහලේ. සබිනා පාක් එකේ. අපේ අය හොඳට කරා. අලුත් කෝච කෙනෙක් ඉන්නේ ගැරි කර්ස්ටන්. ගැරි කර්ස්ටන්ගේ ගමන සුබයි වගේ එකක් පේන්න තියෙනවා.
0: ඔයා නම් මම කියන්නේ කටවහන් ඉන්න තරමට හොඳයි.
3: මේක ගැරි කර්ස්ටන්ගේ ගමන තීරණය කරන අපේ ටීම් එක තමයි. මේක මීට කලින් කියපු කතාවක්. එතකොට ඊයේ කුසල් මෙන්ඩිස් පැතුම් නිස්සංක හොඳට බැට් කරලා දුන්නා. ඊට පස්සේ ජනිත් ලියනගේ මැදින් ඇවිල්ලා හොඳ ඉනිංයක් ගැහුවා. පහුගිය කාලේ ලංකාවේ ක්‍රිකට් වල කරපු හොඳම හොයා ගැනීමක් තමයි ජනිත් ලියනගේ
0: කියන්නේ.
3: එයාට බැට් කරන තැන වැඩක් නැහැ. කොහේ වුණත් එයා එයාගේ රෝල් එක ගොඩාක් වෙලාට කරනවා. ඒ නිසා තරඟ 30ක් ගහලා 44ක් එයා සාමාන්‍යයෙන් රඳවගෙන ඉන්න බැට්ස්මන් කෙනෙක්. එතකොට දැන් පැතුම් නිස්සංක කියන්නේ කොහොමත් ලංකාවේ ටීම් එකේ ගැලවුම් කාර්යය.
0: පැතුම.
3: ඊට පස්සේ කුසල් නේද?
0: ඔව්.
3: කුසල් මෙන්ඩිස්ට ඔය කොච්චර කයි කතන්දර කිව්වත්
0: කුසල් ඕන වෙලාවට කුසල් රැස් කරගන්නවා.
3: කුසල් ඉන්න ඕනේ ටීම් එකේ.
0: අනිවාර්යයි.
3: ඉතින් කුසල් කියන්නේ ලෝකෙම පිළිගන්නවා සෑහෙන සොලිඩ් හොඳ ප්ලේයර් කෙනෙක් කියලා. එයාට ඉඳලා හිටලා එයා ෆේල් වෙන තැන් තියෙනවා.
0: හැමදාම මේ 100වල් 50වල් ගහන්න ඕන කියලා දෙයක් නැහැනේ නේ.
3: ඔව්. ඊට පස්සේ ඊයේ චමීර හොඳට කළා. චමීර ටිකට හතරක් දැම්මා.
0: හරි.
3: මහීස් තීක්ෂණ වුණත් ඇඟෙහිම අඩු කරගෙන ඉන්න හොඳ ස්පෙල් එකක් දැම්මා. වනිදු හසරංග කවදත් අපිට සාමාන්‍යින් නේ.
0: ඕකේ. විකට් එක.
3: මම කියන්නේ දැන් අද අපි හොඳ කියනවනේ.
0: හෙට දැන් බනින්න තියාගන්න එපා.
3: ඊළඟ මැච් එක පැරදුනොත් අපි මේක ඉක්මනට වෙනස් කරනවා. මේක තමයි අපේ ලංකාවේ ක්‍රිකට් ෆෑන්ස් ලා විතරක් නෙමෙයි ලංකාවේ ශ්‍රී ලාංකික මිනිසුන්ගේ මනසේ ස්වභාවය.
0: මේ හොඳ කියන කටින්ම තමයි සමහරක් විට හෙට බනිනවා වෙන්න පුළුවන්
3: වෙන්නේ. ඔය හිතන ඉදිරි ඊයේ මැච් එකේ එහෙම නැත්තම් දැන් ඔය මේ අපි විනින් මොමන්ටම් එකකට ඇවිල්ලා නේ තියෙන්නේ.
0: ඔව්.
3: මේකට හේතුව ගැරි කර්ස්ටන්ද කුසල්ද එහෙම නැත්තම් ඔය හිතන විදියට කවුද ඊයේ තරගයත් එක්ක වට මොකද්ද පේන්නේ?
0: මට හිතෙනවා කට්ටිය දැක රිදම් එකකට ඇවිල්ලා කියලා නව නායකත්වයේ යටතේ. බර වැඩි දෙයක්. හොඳ පුහුණු කරුවෙක් සහ නව නායකත්වය යටතේ කට්ටිය හොඳ ටීම් එකක් විදිහට වැඩ කරනවා කියලා මට තේරෙනවා.
3: එතකොට දැන් පෙරදුනොත් අර දෙන්නගේද?
0: පෙරදුනොත් බයිනෝ.
3: අන්නේ ඒකයි. හරියට කියව ගන්න වෙනවා.
0: අහහ.
3: නෑ ඊයේ මැච් එකේ රිසල්ට් එක බලනකොට බලන්න ඊයේ ටීම් එකට දීලා තියෙන දායකත්ව.
0: අහහ.
3: අර කියපු නම් ඔක්කොම ටීම් එක දිනවන්න දායකත්වයක් දීලා තියෙනවා.
0: හරි.
3: වෙනදට එකෙක් ගැහුවොත් එකෙක් ගහන්නේ.
0: ඔව්.
3: එක්කෙනෙකුට විකට් වැටුනොත් අනිත් කෙනාට විකට් වැටෙනවා.
0: හරි.
3: අනිත් එක්කෙනා කරොත් අනිත් එක්කෙනා හානවා. එහෙමනේ අපි කියන්නේ.
0: ඔව්.
3: ඊයේ ඔක්කොම එකතුලා ටීම් එකක් විදිහට සෙල්ලම්
0: කළා. පිච් එකත් හොඳයි නේද?
3: පිච් එක හොඳයි.
0: පිච් එකේ අවුලක් තිබෙත් නැහැ.
3: පිච් එකේ ප්‍රශ්නයක් නැහැ. කොදෙව්වන්ට ඒ රටට ඇතුළේට ගිහිල්ලා ගහනවා කියන එක ලේසි පාස් වැඩක් නෙවෙයි. නිකන් ළඟින් හිටගත්තත් අපේ අයත් එක ගත්තම නිකන් ගලිවර්ලයි අරගොල්ලෝ වගේ.
0: එහෙම කියන්නේ. එහෙම කියන්න එපා.
3: නෑ ඇඟෙන් උඩට බලන්න ඕන. ඒ කොහොමුණත් මේ ඉතින් හොඳ නායකත්වයක්. නායකත්වයේ හොඳ වෙල තැනක ටීම් එක හොඳට කරනවා.
0: අනිවාර්යයෙන්.
3: උදාහරණ ඕනේ.
0: කියන්න.
3: අර්ජුන රණතුංග. හොඳ නායකයෙක්. අර්ජුන රණතුංග කියන්නේ ලංකාව බිහිවෙච්ච හොඳම නායකයා. මහේන්ද්‍ර සිං ධෝනි කියන්නේ ඉන්දියාව බිහිවෙච්ච හොඳම නායකයා. ඒගොල්ලන්ගේ ක්‍රිකට් කවදාවත් කඩන් වැටුන්නේ නැහැ මේ කියන නායකත්වයන් ඇතුළේ. රෝහිත් ශර්ම කියන්නේ ලෝකේ මේ වෙනකොට කතා කරන්න මේ ආසන්නම අපිට ඉන්න හොඳම උදාහරණයක්.
0: පොඩ්ඩක් පණ්ඩිතයි. ඒක වෙනම කතාවක්.
3: පණ්ඩිතකම තිබුණාට කමක් නැහැ වැඩේ වෙනවා.
0: වැඩේ වෙනවා
3: නැද්ද? සමහර මිනිස්සුන්ගේ තියෙනවා වැඩේ වෙන්නේ නැහැ පණ්ඩිතකම
0: වැඩි. 8 විනාඩි 5යි.

0: අටයි විනාඩි 11යි වෙලා. පළතුරු ලෝකේ රජ්ජුරුව විදියට හඳුන්වන්නේ කවුද?
1: පළතුරු ලෝකේ රජ්ජුරුව?
0: ඔව්, සත්ත්ව ලෝකේ නම් සිංහයනි.
1: ඔව්.
0: පළතුරු ලෝකේ කවුද?
1: පළතුරු ලෝ අන්නාසිද?
0: අන්නාසි. ඇයි අන්නාසි කියලා කිය?
1: මට හිතෙන අර ඔටුන්න වගේ කැල්ල තියෙන.
0: ඒක විතරක් නෙවෙයි.
1: එහෙනම්
0: එයා තනි කෙලින් හිටගෙන ඉන්න කෙනෙක්. එයාට ඔටුන්නක් තියෙනවා.
1: ඕකේ.
0: එයා පිටතින් හරි තද රළු ගතියක් තියෙනවා. ඒ වගේම ඇතුළතින් හරිම රසවත් බවක් තියෙනවා.
1: රයිට්.
0: එහෙම ගත්තාම සියලු දේවල් වලින් පෝෂණය වෙච්ච කෙනෙක් තමයි
1: අන්නාසි කියලා කියන්නේ.
0: අන්නාසි කියන්නේ පළතුරු ලෝකේ රජු වෙන්න සුදුසුකම් තියෙන කෙනෙක්.
1: හැබැයි කෑවොත් මට පළු දානවා. සමහරට එහෙම තියෙනවානේ.
0: ඔව්. රජු වුණත් සමහර කෙනෙකුට දිරවන්නේ
1: තියෙනවා. ඇලර්ජික් නේ.
0: නේ.
1: අන්නේ.
0: රජා කියලා එහෙම නැහැ ඉතින්.
1: දිරවන්න නැත්නම් දිරවන්නේ
0: නැහැ. සමහරුන්ට දිරවන්න නැති සමහරුන්ට දිරවන්නේ.
1: ඔව්.
0: මටත් දිරවන්නේ අන්නාසි.
1: එහෙමද?
0: මට දිරවන්නේ. මං ඉච්චර ආස ගෑවන්නේ.
1: ආ මම මට කන්නුම බෑ.
0: 8 විනාඩි 12යි නිකන් දැන ගැනීම සඳහා මතක් කරේ. මාක් ස්පෙන් හෝල්ඩින්ග්ස් කියලා කිව්වම
1: ඔව්.
0: අපි ඩෝම ගැනනේ හැමදාම කතා කළේ.
1: ඔව්.
0: අපි අද කතා කරමු වෙන මොකද්ද ස්ටීම් බට්ට ගැන කතා කරන්න.
1: ස්ටීම් බට්ට
0: පොල්තෙල් පොල්තෙල්.
1: ඊ කිව්වනේ අපි ස්ටීම් බට්ට.
0: පොල්තෙල් මැෂින් එක ගැන කතා.
1: දැන් ගෙදර ඉඳන්ම ඔයාට පිරිසිදුවට සෞඛ්‍ය ආරක්ෂිතව පොල්තෙල් ටික හදාගන්න පුළුවන්කම තියෙන ඔන්න ඩෝමා හෝම් ඔයිල් මේකර් යන්ත්‍රයක් මිලදී ගත්තොත් ඒකත් මාක් ස්පෙන් හෝල්ඩින්ග්ස් හරහාම මිලදී ගන්න ඔන්න ඔබට අවස්ථාව හදලා දීලා තියෙනවා. ඉතින් ගෙදර ඉඳන් බොහොම සෞඛ්‍ය ආරක්ෂිතව ඔයාට පුළුවන්කම තියෙනවා ඔන්න ඩෝමා හෝම් ඔයිල් මේකර් එකෙන් ඔයාට ඕන කරන ඒ තෙල් ටික හදාගන්න. විශේෂයෙන්ම දැන් මේ පොල් තෙල් විතරක් නෙවෙයි තලතෙල්, ආමන්ඩ්, කජු, රටකජු ආදී තෙල් නිෂ්පාදනය කරන්න පුළුවන්. සුදු යකඩ නිමාවකින් යුතු හරිම හුරු බුහුටි ඔබේ මුළු තැන් ගෙදරටම හරියන විදිහට තමයි මේ පොල් තෙල් සිඳීමේ යන්ත්‍ර මාක් ස්පෙන් හෝල්ඩින්ග්ස් හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ආට පුළුවන්කම තියෙනවා මේ අය සම්බන්ධ කරගෙන විස්තර දැනගන්න 0117 679 579.

0: අටයි විනාඩි විස්සයි. ඊයේ ඔයා දැක්කද ප්‍රවෘත්ති ප්‍රකාශ අතරතුර උපාධිධාරීන්ගේ අර මේ උද්ඝෝෂණයක වීඩියෝ වොයිස් කට් එහෙම යනවා. එතන එක තරුණියක් කියනවා මේ උපාධිධාරියෙක් වෙලත් කුලී වැඩ කරන්නේ, කිසිම කෙනෙක් ඉගෙන ගන්න එපා, ඉගෙනගෙන වැඩන්නේ.
1: මේක ඇහෙන ඒ ලෙවල් වලට මාස දෙකක් තියාගෙන ඉන්න ළමයි ඉනට අත් දෙක තියාගෙන.
0: මේ අපේ රටේ තියෙනවා, අපි මේ ඊයේ සිද්ධිය විතරක් උදකලා ගන්න කරලා ගන්න නැතුව ගත්තොත් අපේ රටේ තියෙනවා මෙහෙම එකක්.
1: ඔව්.
0: නිදහස් අධ්‍යාපනයේ නොමිලේ නොමිලේ කියලා කිව්වට ඔය පහසුකම් හා සේවා ගාස්තු වගේ පොඩි පොඩි ගණන් අය කරනවා. මේකට කවුරු හරි ඇටැක් කරනවා නම් මම කියන්නේ ඒවා ඇරෙන්න ගත්තම ලංකාවේ එක වසරේ ඉඳන් 13 වසරක නිදහසේ, කියන්නේ අපි කියන්නේ නොමිලේ උගන්වනවා. හරි. ඊට පස්සේ එතනින් පස්සේ කැම්පස් ගියොත් කැම්පස් එකෙත් නොමිලේ මහපොළ අනම්මන කොහොම දීලා උගන්වනවා. දීලා ඩිග්‍රියකුත් දෙනවා.
1: හරි.
0: මේ කැපවීමට සරලන ඩිග්‍රියකුත් දෙනවා. ඩිග්‍රියකුත් අරගත්තට පස්සේ ජොබ් එකත් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන තරුණ ප්‍රජාවක් ඉන්න රටක් නෙමේ එක. මේක අදීය නෙමේ. හැමදාම ඔය
1: කලසිට
0: ඔව් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ගොඩාක් වෙලාට මහපාරට බහින හේතු කීපයක් තියෙනවා. ඒ අතරින් එකක් තමයි ඕක. සමහර විට නේවාසිකාගාර ප්‍රශ්න, අභ්‍යන්තර පරිපාලන ප්‍රශ්න, වීසීලගේ ප්‍රශ්න, නවකවාදය ඔයගේ ගොඩාක් ඒවා තියෙනවා. ඒ අතර සමහර ඒවා තමයි සමහර තැන්වල අපි දකිනවා ඕනම ශාස්ත්‍රයකින් උපාධියක් අරගෙන ඒ උපාධි අපේක්ෂකයෝ ටික ඊට පස්සේ සමා වෙන්න උපාධි ධාරියෝ ටික ඊට පස්සේ ඉන්නේ ගොඩාක් වෙලාවට ඔය ලිප්ටන් වටරවුමේ ආයුර්වේද වටරවුමේ ඒ වගේ මේ පාරේ ඉන්නේ. ඒගොල්ලෝ ජොබ් එකත් ආණ්ඩුවෙන් ඉල්ලනවා. ආණ්ඩුව මේ අර ටිකත් කරලා ජොබ් එකක් දෙන්න ඕනි වගේ එකක් තමයි බැලූ බැල්මට
1: පේන්නේ.
0: දැන් ඔයා හිතන්න ඔයාගේ අපේ රස්සාව. එතකොට අපි මේක ඉගෙනගෙන එතනට ඇවිල්ලා සම්මුඛ පරීක්ෂණයට ඇවිල්ලා සුදුසු නිසා හම්බෙච්ච එකක්.
1: හරි.
0: ඒ වගේ ඔය අපිව අහගෙන ඉන්න හැමෝමත්
1: ඔබ ඔය රස්සාව කරන්නේ ඔබ සුදුසු නිසා.
0: ඔව්. ඔබත් පාරට බහැලා ආණ්ඩුවෙන් රස්සා ඉල්ල ඉල්ල හිටියා නම් ඔන්න ඔය අර අතන ඊයේ වගේ හිටපු පිරිස තව වැඩි වෙනවා.
1: ඔව්.
0: ඒ නිසා දැන් හොඳම උදාහරණයකට ගත්තොත් අපි දැන් හොයනවානේ ලක්කන ගුවන්විදුලි නිවේදක නිවේදිකාව.
1: ඔව්.
0: 25ක් විතර එනවනේ. එන අයගෙන් මේ වැඩේට සුදුසු අය එක්කෙනෙක්වත් සමහරිට නෑනේ.
1: ඔව්.
0: ඒ කියන්නේ සුදුසුකම් නෑ.
1: ඔව්.
0: සමහරිට කැම්පස් ගිහිල්ලා තිනෝ ඩිග්‍රී එකක්
1: තියෙනවා.
0: කැම්පස් ගිහිල්ලා සමහරිට පශ්චාත් උපාධි ඔක්කොම තියෙනවා. හැබැයි දැන් මේ වගේ වැඩක ප්‍රායෝගික වැඩේ බෑ. අන්න
1: ප්‍රැක්ටිකල් එක තියෙන්න ඕනේ.
0: ඔව් ප්‍රැක්ටිකල් වැඩ බෑ.
1: තියරි ඕකේ.
0: තියරි තියෙනවා. ඉතින් සමහරිට ලංකාවේ රැකියා වෙළඳපොළට ගැළපෙන විදියට නෙමෙයි අධ්‍යාපනය ලැබලා තියෙන්නේ. ඔය ගොඩාක් තැන්වල දේශපාලන වේදිකාවල එහෙම කියන්නේ.
1: ඔව්.
0: අපේ ජොබ් මාකට් එකට හරියන්නේ නැහැ උගන්නන ක්‍රමවේද.
1: ඔව්.
0: අන්නේ නිසා නෙවෙයිද මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ කියලා හිතෙනවා. ඔය තොරතුරු තාක්ෂණ ඔය අපේ ඔය මේ මාළඹේ තියෙන කැම්පස් එකක්
1: තියෙනවා.
0: ඔව්. හවස පහට විතර පාර ඉස්සරහා හිටගෙන හිටියොත් ඉදිරි අනාගතයේ මුළු ලංකාවෙම නේද?
1: ඔව්.
0: කියන්නේ IT සම්බන්ධ එක්ස්පර්ට්ලා ලක්ෂ ගාණක් පාර පයින්න.
1: හහ.
0: එච්චර අපේ රටේ ජොබ් තියෙනවා.
1: එහෙම
0: නැත්නම් පිට රටකට යන්න තියෙන අවස්ථාව මොනවද? ඒ මිනිස්සු ටිකත් එහෙම නැත්නම් ඒ දරුවෝ ටිකත් තව අවුරුද්දකින් දෙකකින් පාරේ ලිප්ටන් වටරවුම් ඉඳීද? අන්න එහෙම හිතෙනවා. එතකොට ඒ නිසා මේ ඉගෙන ගන්නවා වගේම අනිත් දේවල් ආණ්ඩුවෙන් අම්මා තාත්තා සපේනවා වගේම ජොබ් එකක් හොයාගන්න එහෙම නැත්නම් ඒ රැකියා වෙළඳපොළට සුදුසු විදිහේ අධ්‍යාපන සුසුකම් හදාගන්නවා කියන එක දරුවෙක්ට එහෙම නැත්නම් රටේ පුරවැසියන්ටත් තියෙනවා. හැමදාම පාරට බහැලා නේ
1: දියව් දියව් කියලා රස්සා ඉල්ලලා.
0: ඔව්. ඉතින් ඒක මේ කොච්චර දුරට සාධාරණ මේකට කාට හරි තර්ක කරන්න
1: පුළුවන්. අපි ඉගෙන ගත්තේ අපේ හැකියාවෙන් කියලා.
0: ඔව් ආණ්ඩුවක් එහෙම ජොබ් දෙන්න ඕනේද වගේ එකක් හිතෙන්නේ නැත්තේ. ඈ නිදහස් සෞඛ්‍ය දීලා.
1: ඔව් අධ්‍යාපනය දීලා. මහපොළක් දීලා.
0: මහපොළක් දීලා ඔක්කොම දීලා. ජොබ් එකකුත් දෙන්න ඕනේද වගේ. ආ. ඒකද ඒ කියන්නේ මේ හොයන්නේ රජේ රැකියාවක්.
1: ඔව්.
0: රජේ එකක්. රජේ රැකියාවක් දෙන්න රජේ එච්චර තියෙනවද? ඉන්න අයවත් සේවක කප්පාදු කරලා නේද?
1: ඔව් පුරප්පාඩු තියෙනවද
0: මේක? ඉතින් අර ඒ වගේ දැන් ඔය ඊ පෞගේ කාලේ සෞඛ්‍ය සේවයට එහෙම කී කියන්නේ බඳව ගත්තා ගුරුවරුන් බඳව ගන්න එම් ක්‍රියාවලිය තියෙනවා. කියන්නේ වේකන්සි තියෙන වෙලාවල් තියෙනවා. හැම වෙලේම ඕක පුළුවන්ද කියන එක සම්බන්ධව නේද? ටිකක් හිතන්න වෙනවා.
1: හැබැයි මෙහෙමයි උපාදිත් නැතුව මුකුත් නැතුව ඉන්න සමහර මිනිස්සු ඉන්නවා. තව මිනිස්සුන්ට රැකියා අවස්ථා හදලා දීලා තියෙනනේ.
0: මොනවාද?
1: ඒ කියන්නේ දැන් අපි හිතමු අපි ඔයා ඉගෙනගෙන නැහැ. ඔයා මම අපි දෙන්නම ඉගෙනගෙන නැහැ. හැබැයි අපි දෙන්න බිස්නස් එකක් කරනවා.
0: ඔව්.
1: හැබැයි අපිට පුළුවන්කම තියෙනවා. ඒ අයට රස්සා දෙන්න.
0: ඔව් එහෙම තියෙනවා. කියනවා දැන් හැමෝම උපාදිධාරියෝ නෙවෙයිනේ.
1: ඔව්.
0: නේ. ඉගෙන ගන්න එක හොඳයි. අර අර වගේ මේ වොයිස් කට් නම් දෙන්න
1: එපා. අයියා වහන්නත් එපා ඔබ.
0: ඉගෙනගෙන වැඩක් නැහැ මේ මේ මේ කියලා. ඒ කියන්නේ ඒව නිකන් මේ හරි බී නේද? මේ සමාජයක්
1: කතා වගේ.
0: ඒ දරුවට ඒ වෙලාවේ දැනෙන හැඟීම වෙන්න පුළුවන්. ඉතින් පාර්ට බහැලා ජොබ් ඉල්ලනවා කියන එක ඉතින් හැමදාම වෙච්ච එක තවදුරටත් අපි දකිනවා. අර 76 වසරේ කතාවේ ඇතුලේ තියෙන තව කෑල්ලක් තමයි ඒක.
1: එහුනේ.
0: දැන් 77ෙත් පේනවා.
1: පාරට බහැලා ජොබ් ඉල්ලනවා.
0: 80ෙත් පේ 90ෙත් පේ 100ෙත් පේ.
1: ඔව්.
0: ඒ වගේ තත්ත්වයක් තියෙන.
1: හරි.
0: ඒ කොහොම වුණත් මේ මේවා ඉතින්
1: අර ඔබත් ටිකක් හොයලා බලන්නකෝ ජොබ් එකක් නේද?
0: අනේකයි. නෑ නෑ එහෙම නෙමෙයි. අරකම තමයි ඕනේ.
1: ඕනේ.
0: අපේ ගාලුල ඉස්සර කිව්වේ
1: බැංකුව
0: කරන්න යන්න.
1: ඔව්.
0: හා අපේ ඉස්සර ගාලුලින් අපි පොඩි එකක් තිබ්බනේ. අපිනේ නාහිට අහන්න නැතුව මෙතෙන්ට ආවේ.
1: රජේ රස්සාවක් කරන්න පෙන්ෂන් එක හරි අතට ගන්න පුළුවන් කියන මතයනේ දෙන්නේ
0: ඔය. යාළුවා මෙක් නම් ටීචර් කෙනෙක්.
1: ඔව්.
0: හා. ඊටවස් නර්ස් කෙනෙක්, ડોක්ටර් කෙනෙක්.
1: හරි.
0: හා. ඒ වගේ ඉංජිනේරුවෙක්.
1: ආහ.
0: එහෙම තියනවනේ.
1: ඔව්.
0: ඒතකොට කොච්චර උපාධිය තිබුණා සමහරවිට අර වගේ තැනක වේකන්සි නැහැ. වේකන්සි තිබුණත් මේ උපාධියත් එක්ක මැච් වෙන්නේ
1: නැහැ. මැච් වෙන්නේ නැහැ.
0: අන්න එහෙම ප්‍රශ්න තියෙනවා ඉතින්. ඒක මේ පැත්තෙම තියෙන ප්‍රශ්න.
1: මොකක් හරි දෙයක් වෙයි ඉස්සරහට හොඳනේ. 8:26යි.

0: ඔබවිත තිල්න කිරීමේ බැති පරදායකත්වය.
1: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවාද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වල්ම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එසලිස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සෙත් සුවඳින් පි

0: ඔයාට ප්‍රේෂය එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝට ෆ්ලෝ එකට හොඳම ප්‍රේෂය එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප්ටෙක් ප්‍රේෂර් පම්ප්ස් අමතන්න 0.77, 777, 7374
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
3: ටේකියා සුරකින් මගතොට
4: ලුකයා මාර වෙඩනේ ඕනේ දොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
5: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
4: මම කිලිගේ බුන්නේ අයියා සීනි හෙළනේ මුකු තතපය විඩ කරන්නේ අයියා මට.
5: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියෙනවානේ.
6: හිනා වෙවි සින්දු අහන්න FM 93.5, FM 93.7, හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
7: Evening drive with Chamit and Charu.
8: Sama anugrahaya.
7: Rasayenut ihala. Gunayenut ihala. Vijaya tose mishranaya.
8: Vijaya products. Ape rasaya rate samata.
9: Swadina roopawahini sebe 47 samvatsare nimitten saha jatyantara parisara dini nimitten samvidhana karana
10: Green Legacy 2026 jathika rookropana wedasathana.
9: ජූනි 5 වනදා පෙරවරු 8ට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 8 වන සැතපුම් කණුව අසලදී
10: හරිත ගමනක් සුන්දර රටක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවක සුබසාධක සංගමයේ තවත් සත්කාරයක්
8: ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය.
7: ශ්‍රී ලංකාවේ දුම් පරීක්ෂාවේ ප්‍රමුඛතම ආයතනය ලව් ඉකෝස්රි සමාගම විෂදුමෙන් තොර හෙටක් උදෙසා
11: උදේ 8 විනාඩි 33යි.
8: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත. මානව

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS Agribusiness වෙතින් සොනාලිකා

ප්‍රත්‍රි මහපොළවට මහ බලයක්. දශකාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් ලකාණ්ඩ රේඩියෝ ITN

0: අටයි විනාඩි 45 දැන් වෙලාව.
1: ඔයාගේ මොලේ ඔයාගේ කටයි අතර තියෙනවා මේ වයර් එක. ඔය වයර් එක සමාලාට ඩිස්කනෙක්ට් වෙනවා.
0: අහහ.
1: ඒ නිසා කතා කරන දේ නේද? සමහර විට මොලේ එක්ක සම්බන්ධ නැති වුණාම ඔය කටින් ඕන දෙයක් කතා කරනවා.
0: දැන්
1: මේ වෙලාවේ මට කාට හරි අයියෙන් බයින් හිතෙනවා කියන්නේ. මාව අහගෙන ඉන්න කෙනෙකුට මට හිතෙනවා පරුෂ වචනයෙන් බයින්. මේ මයික් එක පාවිච්චි කරලා. හරි. හැබැයි මට හිතුණාට
0: කරන්න බෑනේ.
1: කරන්න ඇත්තේ ඇයි? මගේ හදවතයි මොලේයි කටයි ඔක්කොම එකට සම්බන්ධ
0: වෙලා තියෙන්නේ මේ වෙලාවේ.
1: අන්න ඒකයි. ඔය කනෙක්ෂන් එක නැති වුණකම මොලේ එක වචන ටික එළියට දාන. හිතෙන දේ කියනවා. හදවතයි කටයි මොලේයි එකට සම්බන්ධ වෙන්නම ඕනි. සමහර අපේ ඉස්සරහට එන මිනිස්සුන්ට අපි මේ සමහර පුංචි පුංචි දේවල් වලින් හිත රිද්දනවනේ. ඒ කියන්නේ හිත රිදෙයි කියලා මම හිතුවේ නෑ. හිතුවේ නෑ කියන්නේ මොලෙන් හිතුවේ නෑ.
0: හිතන්නේ නැතුව තමයි කියලා තියෙන්නේ.
1: අන්න ඒකයි. මොලේට හරියට මැසේජ් එක ගියේ නෑ. අන්න එතෙන්දි තමයි අර වගේ තත්ත්වයන් උදා වෙන්නේ.
0: ඊට පස්සේ ඉතින් ප්‍රශ්න.
1: ඒ නිසා කටට එන ඕන එකක් නිකන් ඔහෙ අතාරින්න යන්නේ නැතුව ඉන්න.
0: අහහ.
1: ඒ කියන්නේ බොරු කියන්න, මිනිස්සුන්ට අපහාස කරන්න,
0: හරි බනින්න.
1: ඔව්. මිනිස්සුත් එක වචනකින් පුළුවන් ලෝක මට්ටමේ රණ්ඩුවක් ඇති කරගන්න. බැයිද?
0: පුළුවන්.
1: ඊළඟ ලෝක යුද්ධ කරන්න බැයිද?
0: පුළුවන්.
1: පුළුවන්. පුළුවන්.
0: ට්‍රම්ප් කට වහන් ඉන්න තරමට හොඳයිනේ.
1: ට්‍රම්ප් අපි තුමු අපි කෝල් එකක් කරන් මෙහෙන් කවුරු හරි කෙනෙක්
0: සද්දටිලස
1: අපිගෙන ගේම ඉල්ල.
0: අහහ.
1: බැරිද මේක යුද්ධයකට යන්න?
0: නැත්තම්
1: වචනයකට කරන්න පුළුවන් දේවල් කොච්චරද?
0: එක අහස්කූර.
1: ඒ වගේම දෙයක් ලබා ගැනීම වෙනි උනුත් වචනයකට පුළුවන් කරන්න. ලෝකයක් දිනා ගන්නත් වචනිකට ඔයාගේ මොලේ පාවිච්චි කළ එළියට දාන එක වචනකින් පුළුවන්.
0: හරි.
1: පොඩ්ඩක් හිතලා බලන්න. ගෙදර රණ්ඩුවක්. ඔයා ඒ රණ්ඩුව පාලනය කරන්න. ඔයාට ක්‍රම දෙකකින් පුළුවන්.
0: අහහ.
1: එකක් නිහඬව ඉඳලා අනිත් එක ඒක නිවෙන විදිහ වචන දෙක තුනක් කතා කරලා.
0: හරි.
1: ඒක අවුලවලා මරණයත් දක්වා ගෙනියන්නත් පුළුවන්.
0: පුළුවන්.
1: නේ?
0: ඇත්ත.
1: ඒ නිසා මොලේ එක්ක තියෙන කනෙක්ෂන් එක
0: දිගටම තියාගන්න.
1: ඒක කියන්නේ ඩිස්කනෙක්ට් වෙන්න දෙන්න එපා.
0: අහහ.
1: කට අරින්න කලින් බලන්න මොලේ එක්ක සම්බන්ධද කියලා. වචන එළියට දාන්න කලින්
0: ඔව්.
1: ඒ ගැන අවධානයක් දෙන්න.
0: හරි.
1: හා? 8 විනාඩි 42යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: 8:42 කියලා අපි වෙලාව බලන්නේ ලස්සන සින්දුවක් අහන්න. ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕන අපේ රටේ අපේම නිෂ්පාදන දෙකක් ගැන. එකක් තමයි විජය නිෂ්පාදන. කැමටික රසට ගුණට ප්‍රමිතියට හදාගන්න. දැන් තත්වෙන් උසස් කුළුබඩු ටික ගන්නවා නම් විජය කියන නමින්ම ගන්න මතක තියාගන්න. දැන් අපේ රටේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර වෙළඳපොළෙනුත් මේ රසට සෑහෙන ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම තවත් අපේ රටේම නිෂ්පාදනය කරන විශේෂයෙන්ම ඔය දේශීය කිරි කර්මාන්තය ගොඩනගා ගන්න. දැන් කිරිගොවියට හයියක් වෙන්න පැල්වත නිෂ්පාදන ආයතනයට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා පැල්වත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලාත් අපි ඔබට මතක් කරනවා. කිරිපිටි පැකට් එකේ ඉඳලා යෝගට්, බටර්, අයිස්ක්‍රීම්, ගිතල් මී කිරි මේ හැමදේම පැල්වත කියන නමින්.

0: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
1: මේ හඳුන් කුරුවන්ට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා. සෙත් සුවඳින් පිරේවා.
4: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත දෙන්නේ මාරාන්තිකයි
5: ඩෙන්ගු රෝගය වැළඳීමෙන් සිතුවන මරණ 100%ක්ම වළක්වා ගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ කල්තබා රෝගය හඳුනා ගැනීම සහ විධිමත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි. ස්වයං ප්‍රතිකාර පිළිබඳව නොව වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව විශ්වාසය තබන්න. ඩෙන්ගු රෝගය වැළඳීමට පෙර රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්න. ඔබ දන්නා තොරතුරු ඔබේ පවුලේ සමාජිකයන්, ඥාතීන්, අසල්වැසියන් සමගත් පවසන්ද. ඩෙන්ගු මර්ධනය අප සැමගේ වගකීමකේ.
6: ඩෙන්ගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙන්ගු පරදන
7: කමක් නැ මොයි මොක්කනේ. දැන් ඉතින් බලංක මේ මගුල් අදගෙන කොහොමද මම පාර යන්නේ? ෂි
8: මම යන්. මං කවුරුරි ආවොත් කියන අපේ ගමේ ලොකු අයියා වගේ.
9: විසේකාරී
10: ඔහේ අපිට මොන වැරද්ද කළත් අපි අපේ යුතුකම අමතක කළේ නෑ.
11: අනේ මැඩම්, මං කොහොමද මේ සල්ලි ගන්නෙ?
10: අනේ මේ බොරු කැටයක් නැතුව ගන්නෝ. වඩිය වෙනුවට ගෙදර මනුස්සයව ගන්න ගිය කෙනෙක් වැරද්ද?
9: විසේකාරී සතේ දින පහේම රාත්‍රී 9ට ITA

0: ලකඩ රඩියෝ ITN
1: වෙලාව දිනවයයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: බස්නාහිර සහ සබරගම් පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරළේ දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තදබැසි ඇතිවිය හැකි බව කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ ඇතුළු ස්ථාන කිහිපයක සුළඟේ වේගය 50 කිලෝමීටර 50ක් පමණ වනවා. ගිගුරුම සැතිවැස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් සහ අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසයි දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළේ. ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ සටන් විරාමයකට එකඟ වී ඇති බව අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් ඒ සාර්ථක වීම සඳහා මූලික කොන්දේසියක් ලෙස හිස්බුල්ලා සංවිධානයේ එල්ල කරන ප්‍රහාර නතර කළ යුතු වනවා. ඒ අනුව සටන් ව්‍යාම ගිවිසුම ක්‍රියාත්මක කළ හැකි බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ. ඊශ්‍රායලයේ උතුරු කලාපයේ පසුගිය දිනවල හිස්බුල්ලා සංවිධානය ප්‍රහාර එල්ල කර තිබෙනවා. ලකඩ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන්න.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: මෝනින් උදේ 9යි විනාඩි 7යි දැන් වෙලාව.
1: ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරන්න ඕනේ මේ පැයදී ඔයාලට.
0: ඔයාට ඩීප් ටෙක් සෝලා එක්ක ඔයාගේ ගෙදරට ව්‍යාපාරික ස්ථානයට කර්මාන්ත ශාලාවට හරියනම සෝලා සිස්ටම් එක සවි කරගන්න නම් හොඳම තැන තමයි ඩීප් ටෙක්. කෝල් එකක් දෙන්න 071 711 711 එක.

උදේ 9යි විනාඩි 12යි දැන් වෙලාව. ලකන මෝනින් ඩ්‍රයිව් එකත් එක්ක ඉන්න අතරේ ඔබට නිෂ්පාදන කීපයක් ගැන මතක් කරන්න තියෙනවා. මේ ඔක්කොම අපේ රටේ නිෂ්පාදන නිසා බය නැතුව කියන්න පුළුවන්. ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ටික ගන්න ඔබ පැල්වත්ත කියන නමේ. ඒ වගේම කැම ටික රස කරන විජය නිෂ්පාදන කුළුබඩු ටික ගන්නකොට නම බලලම ගන්න මතක තියාගන්න. ඒ වගේම ක්‍රිමිරාජ ගැන මතක් කරන්න ඕන. හදිස්සියකට ගෙදර තියෙන්නම ඕන ඖෂධයක් තමයි ක්‍රිමිරාජ කරල්ගුලි කියලා කියන්නේ. හදිස්සියේ බඩේ අමාරුවක් හැදුනට පස්සේ විශේෂයෙන්ම ලදරුවන්ගේ පණු රෝගවලට එහෙම ඉක්මන් සුවය ලබා ගන්න පුළුවන්කම තියෙන. ගෙදර ඉන්නවා නේද, හිටපු ගමන් උදේට ඉස්කෝලේ යන්න බෑ, බඩ රිදෙනවා කියලා කියන ළමයි, අන්න ඒ අයට හොඳ පාඩමක් දැන්. ක්‍රිමිරාජ කරල්ගුලි තියෙනවා බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයක් අරගෙන එන. වැඩි විස්තර දැනගන්න 0112753889 කියන නම්බරෙකට තමයි ඔයා කතා කරන්න ඕනේ. ඒ වගේම මහජන සම්පත. මහජන සම්පත අලුත්ම විස්තරය දන්නවද? නැහැනේ. ඔන්න දැන් කියන්නයි යන්නේ. දැන් අඩසියවසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන්න ලොතරැයි ප්‍රමුඛයා තමයි මහජන සම්පත කියලා කියන්නේ. අපි කියන්නේ ලොතරැයි ලොව රජ කිරුල කියලානේ මහජන සම්පතට. රටේ සංවර්ධනයට, ඒ වගේම සෞඛ්‍ය අධ්‍යාපනයට, වගේම රාජ්‍ය සේවය පවත්වාගෙන යන රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වෙන ගමන් ගිය අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයෝ 12 දෙනෙක් බිහි කරන්න, ඒ වගේම සුපිරි මෝටර රථ හිමිකරුවෙක්, ඒ වගේම ලක්ෂ 25ක ජයග්‍රාහකයෝ 300කට අධික ප්‍රමාණයක් හොයාගන්න ඔන්න මහජන සම්පත ටිකට් එක හරහා පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් මේ අවුරුද්දෙත් මේ වෙනකොට නවවන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත හරහා ඔන්න හොයාගෙන තියෙනවා. ඉතින් මීළඟ වාසනාව ඔබේ වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම වාට අපි කියනවා ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් ගන්නකොට අද කියපු ලොතරැයි ලොව රජ කිරුල මහජන සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න. උදේ 9යි විනාඩි 14යි දැන්.

0: හඬ ලංකාවටම ලක්න පෙරනෝවරු
1: උදේ 9:18 දැන් වෙලාව.
2: ගෙදර ගෑස් එක පාවිච්චි කරනකොට, ගෙදර අපි දන්නවා විදුලිය පාවිච්චි කරනකොට අර පිරිබැස්ම කියන එක වගේම තව එකක් තියෙනවා ආරක්ෂාව කියලා එකක්. ඔයියේ මේ හොරණ වැඩිහිටි නිවාසයේ සිදුවීමට හේතු වෙලා තියෙන්නේ සමහර නිරීක්ෂණ අනුව තහවුරු කරගත්තම සීරිසියක් හරි එකක් නෙවෙයි මේ කියන්නේ.
1: ගෑස් සිලින්ඩරයක් පුපුරලා කියලා නේ.
2: එහෙම උපකල්පනයක් තියෙනවා. මේ වෙනකොට තියෙන මතය ඒක කොහොමද කියලා තවදුරටත් තහවුරු කර ගැනීමින් ඉන්නේ. ඒ නිසා ඔබට තේරෙනවා ගෑස් සිලින්ඩරයක් පිපිරීම ඇතුලේ වෙන හානිය කොච්චරද දරුණුද කියලා.
1: නැත්තම්
2: 11 දිනකට පමණ ජීවිතය අහිමි වුණානේ දැන් ඔය ඊයේ සිදුවීමේ. ඔයගේ සිද්ධි ගණනාවක් වාර්තා වෙලා තිබුණා. එක කාලෙක මතය ලංකාවේ ගෑස් සිලින්ඩර් පිපිරෙන්න පටන් ගත්තා.
1: එක දිගට එක පෙළට.
2: ඔව්. එක පොකුරට
1: වගේ එක.
2: එතකොට ඒක ඉතාම අවාසනාවක් සිදුවීමක් වුණා. ඒ හරහා ලොකු ප්‍රශ්න ගණනාවක් ඇති වුණා. අපි මේ කියන්නේ ගෑස් සිලින්ඩර් පාවිච්චි කරන්න කලින් අර රෑට නේද? දොරවල් ජනෙල් ඔක්කෝ වහලා දාලා සමහර විට ඔබේ මුළු තැන්ගේ ඔබ උදේට ගිහිල්ලා එකපාරට ගෑස් එක ඔන් කරනකොට යම් කිසි ගෑස් කාන්දුවක් රාත්‍රිය පුරා සිදුවෙලා තිබුණා නම්
1: ඒක සෑහෙන භයානක සිදුවීමක් වෙන්න පුළුවන්.
2: ඒ නිසා අර මතක් කරනවනේ නිතර සමහරලාට ගෑස් එක දාන්න කලින් දොරවල් ජනෙල් ටිකේ හැම
1: පොඩ ඇරලා නේද?
2: ඇරලා තියන්න ඇරලා ඊට පස්සේ ඒක කරන්න කියන. ඒ වගේ දේවල් සමහරලාට කෙනෙක්ට අමතක වෙන්න පුළුවන් කාර්යබහුලත්වය තුලින්. ඉතින් පොඩි හරි ගෑස්
1: කාන්දුවක් දැනෙනවා
2: ඒ ගැන ඉතාම ආරක්ෂිත ක්‍රමවේද පාවිච්චි කරන්න ඕනේ. වගේ ගොඩාක් දේවල් තියෙනවා. විදුලිය සම්බන්ධ වුණත් එහෙම තමයි. විදුලි පරිපථ එක්ක සම්බන්ධ වෙනකොට පොඩි දරුවෝ ඉන්න නිවෙස්වල අර බිත්තියේ ඇයට ටිකක් ළඟා වෙන්න පුළුවන්.
1: එහෙම නේද තියෙනවා නම් පොඩ්ඩක් ඒ ගැන සෑහෙන ලොකු අවධානයකින් ඉන්න කියලා අපි මතක් කරනවා.
2: මොකද මේ වසරේ මේ ගත වෙච්ච දවස් ගණනාව සිද්ධි විදියට බැලුවොත් ඉතාම අවාසනාවන්ත සිදුවීම් නිසා අපේ රටේ බොහෝ දෙනෙකුට ජීවිත අහිමි වුණා.
1: අපි
2: අවදාම කතා කරනවා මාර්ග අනුතුරු ගැන. ස්වාධීන උපාධි මාධ්‍ය ජාලය විදිහට අපි වක්‍යුතු මාධ්‍ය ආයතනයක් විදිහට ඒ වෙනුවෙන් පෙනී හිටිනවා. ටේකයා වැඩසටහන වෙනුවෙන් නේද?
1: ඒ කියන්නේ අනාගත පරපුර දැනුවත් කරන්න පාසල් වලට ගිහිල්ලා වුණ පාසල් අවදියේදීම රියදුරු අසුනට වාඩි වුණාට පස්සේ කොහොමද හැසිරෙන්න ඕන? ඔබ පදිකෙක් විදිහට පාරගමන් කරනකොට කොහොමද හැසිරෙන්න ඕන? මේ කියන හැමදේම ඉස්කෝලේ යන කාලින්දම්ම දරුවන්ගේ ඔළුවට දෙනවා. මොකද රටේ අනාගතේ බාර ගන්න ඉන්නේ ඔබ නිසා. ඉතින් මේ ගැනත් අපි අවධානය යොමු කරන්නේ ඉදිරි පරම්පරාව ගැන හිතලා.
2: ඔව්, ඒ නිසා ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න. මොකද මේ ඔය එක සිදුවීමක් මාර්ග අනතුරු, ඊට පස්සේ විදුලි අනතුරු, ඊට පස්සේ ගෘහස්ථව සිදුවෙන ඔය වගේ ගෑස් කාන්දු වීම වගේ දේවල්, ඒ ඊට අමතරව තව ඕන තරම් දැන් ඩෙංගු වගේ අවදානම් තියෙනවා. ඉතින් අවසානයේ ගත්තම රටේ මිනිස්සු වැඩි ප්‍රමාණයක් වසරකට නිරපරාදේ නොසලකිල්ල නිසා ජීවිතක්ෂයට පත් වෙනවා, ජීවිත අහිමි වෙනවා. ඒ හරහා ආදරණීයන්ට තමන්ගේ නේද
1: ආදරණීයන් අහිමි වෙනවා.
2: ඉතින් ඒ නිසා මේ වලක්ව ගන්න පුළුවන් තැනදී පළමු අවස්ථාවේදීම ඒ වගේ අවදානම් වලක්ව ගන්න කටයුතු කරමු කියන යෝජනාව අපි කරනවා මේ පැය පටන් ගද්දී.
1: 9:21 දැන් වෙලාව. අපි ඒ කියපු විදිහට දැන් අර ටේක්කියා ගැන මතක් කරපු නිසා මම කියන්නේ ටේක්කියා වැඩසටහනේ දැන් ඊයේ කඩුවෙල බෝමිරිය ජාතික පාසල කේන්ද්ර කරගෙන පැවැත්ුණා. ඉදිරියට ඔබේ දරුවගේ පාසලටත් එනවා. ඉස්සරහට මිගමුව ශාන්ත ජෝන් විද්‍යාලයට, ඒ වගේම හෝමාගම විද්‍යාලයක් අපි බල්ලා තියෙන. ඉතින් මේ හැම දෙයක් එක්කම අවට පාසල්වල දරුවොත් එකතු කරගෙන තමයි ටේක්කියා සුරැකිමු මගතොට අපි වැඩසටහන ඔබේ දරුවන්ට අරගෙන එන්නේ.

0: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
1: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: கீதையா? ඔබ වෙත තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: උදේ 9යි විනාඩි 30යි වෙලාව හරියටම අපේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ඔබ වාසනාවන්තය කරපු ඊයේ දවසේ දිනුම් මැදපු ටිකට් පත්තල නිල ප්‍රතිඵල ටිකයි මේ මතක් කරන්න සූදානම් වෙන්නේ. මහජන සම්පත ගැන අපි කලිනුත් කිව්වා. ලොතරැයි ලොව රජ කිරුළ තමයි මහජන සම්පත කියලා කියන්නේ. ඉතින් ඊයේ දවසේ ක්‍රියාත්මකුනේ 6207 වෙනි දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය M, ජය අංක බිංදුව අංක 5, නැවතත් බිංදුව අංක 7, අංක 5 සහ නැවතත් අංක 5. ගොවිසත D අක්ෂරයත් එක්ක අංක 14, අංක 67, අංක 67 සහ අංක 72. මෙගා පවර් ජේ අක්ෂරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය වෙනවා. සුපිරි අංකය වෙන්නේ අංක 16. ජය අංක පිළිවෙලින් අංක 1, අංක 33, අංක 43 සහ අංක 68. ධන නිදානය වයි අක්ෂරයත් එක්ක ජය අංක, අංක 1, අංක 14, අංක 26 සහ අංක 42. හඳහන මේෂ ලග්නයත් එක්ක අංක 2, අංක 9, අංක 10 සහ අංක 56. අද සම්පත M අක්ෂරයත් එක්ක බිංදුව අංක 7, අංක 5 සහ නැවතත් අංක 5. NLB ජය W අක්ෂරයත් එක්ක බිංදුව අංක 2, අංක 8 සහ බිංදුව. සුබ දවසක්. ධනු ලග්නයේ ජයග්‍රහී ලග්නය වෙනවා. ජය අංක, අංක 4, අංක 9 සහ අංක 62යි. ඔබට වාසනාව උදා කරන්නේ. ජීවිත සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් වැඩි වැඩියෙන් ඔබත් අද දවසේ මිලදී ගන්න. උදේ 9යි විනාඩි 32යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතින් මහජන සම්පත රටටම සම්පත ලකාඩ රේඩියෝ ITN

0: උදේ 9යි විනාඩි 36යි දැන් වෙලාව.
1: යස්.
0: මොකෝ.
1: වදන්නද සල්ලි හොයන?
0: ඔව්.
1: සෙල්ලම් තියෙනවා.
0: සල්ලි හොයන සෙල්ලම්.
1: ඔව් ඒ කියන්නේ දැන් සල්ලි හොයනවා කියලා කොහොම සෙල්ලම් කියලා කියවම දැන් ඔය ක්‍රීඩාවක් කියලා නෙන්නේ. නෑ සල්ලි හොයන්න ඔයා කරන්න ඕන සහ නොකරන්න ඕන දේවල් තියෙනවා. ගොඩාක් වෙලාවට ඔයා නිශ්ශබ්දව වැඩක් කරන එක. නිශ්ශබ්දව ඕනම දෙයක් සැලසුම් කරන එක.
0: හරි
1: වටිනවා ඔයා ඔයාගේ ඒ ඉලක්කයට යනකොට කාටවත් කිය කී මං අරග කරන්න යන්නේ මේක කරන්න යන්නේ කියලා නේද? ඒ කියන්නේ මුලින්ම කට වහගන්න ඕනේ. තමන්ගේ ළඟම කෙනෙකුටවත් කියන්න හොඳ නෑ. සල්ලි ලැබුණා කියලා මුළු ගමටම සමහර විට Facebook live ගිහිල්ලා එහෙම කියන්නෙත් නෑ. ඒ කියන්නේ මේ ඇවිල්ලා ඔය මූල්‍ය සම්බන්ධ අපි කියන්නේ මූල්‍ය ශාස්ත්‍රයේ දැවැන්තයෝ ඉන්නව නේද? ඒ අයගේ ජීවිත ඇසුරෙන් ගත්ත ලිපියක් ඇසුරෙන් මම මේ කියන්නේ. රහසිගතව තියාගන්නවා ඒ ඕනම කාරණාව. අපි හිතනවා නෑ කියන්න ඕනේ, අරයට කියන්න ඕනේ, මෙයාට කියන්න ඕනේ, ගර්ල්ට කියන්න ඕනේ, වයිෆ්ට කියන්න ඕනේ නේ. ඊට පස්සේ තව සමහරු ඉන්නවා සැලරි එක සම්බන්ධ එහෙම. කවුරු හරි සැලරි එක හැම කියන්නේ නෑනේ. ඒ කියන්නේ නැත්තේ එයා මේ කියන ඒ රහස් දන්න කෙනෙක්. ගොඩාක් වෙලාවට එයා මාසෙට උපයන ආදායම ගැන කාටවත් කියන්නේ නැහැ. කිව්වම ඊට පස්සේ ප්‍රශ්න වෙනවා ඔය ආදායම් පදුවා නම් මනම් ගොඩක් කතන්දර තියෙන. අපේ සමහර යාළුවෝ කතා කරලා කියනවා අසා මේ මෙන්න මෙහෙම වැඩක් මම කරනවා. මේක ගැන කාටවත් කියන්න එපා. ඉතින් මට කිව්වා කියන්නේ ඉවරයි.
0: රටක් ලෝකයක් දැනගත්තා වගේ තමයි.
1: ඊට පස්සේ ගොඩාක් වෙලාවට ඊළඟට කරන එක තමයි සල්ලි ටිකක් අතට ලැබිච්ච ගමන් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මනස නිදහස් කරන්න මීට කලින් අරන් තියෙන ණයට තුරුස්තික ගෙවලා දානවා.
0: අනේ ණය ගෙවන මිනිස්සු කොහෙද ඉන්නේ?
1: එහෙමයි ඉන්නාද?
0: හා
1: අපෙන් ඉන්න ණය ගන්න අය විතරයි.
0: ඒකනේ.
1: දෙන අය නැහැ. දෙන්නේ නැතුව ආයෙ ඉල්ල නැහැ ඉන්නේ.
0: හා
1: හරි. ඊට පස්සේ සල්ලි ටික account එකේ ගන්න බැරි account එකක් තව එකක් තියන.
0: ආහ.
1: ඒ කියන්නේ
0: ෆික්ස් ඩිපොසිට් එකක්
1: වගේ. ඔය වගේ නිතර ගන්න නැති එකක් තියන්. මොකද සල්ලි ටික අතේ තියෙනකොට මිනිස්සුන්ට නිකන් නේද?
0: ඔව්.
1: නිකන් ඉන්න බෑ.
0: ආහ.
1: මොනවා හරි
0: කරනවා. මොනවා හරි ගන්න ඕනේ.
1: ඔව්. ඊට පස්සේ සල්ලි ආපු ගමන් එක පාරට ඔළුව නේද?
0: වෙනස් වෙනවා.
1: ඔළුව උදුම ගන්න.
0: මම මෙහෙමෙත් මෙතන මෙහෙම නෙමෙයි ඉන්න ඕනේ.
1: ඔයා දැන් අතේ ලක්ෂ ගාණක් තියෙන කෙනෙක් නම් ඔයාගේ ඔය මුදල තව දහ ගුණයකින් වැඩි වුණොත් ඔයාට එනවා වෙන වටපිටාවක් මානසික. ඒකයිල මොලේ එහෙම නැත්නම් ශරීරය ඇතුළේ රසායනික ක්‍රියාවලියක ප්‍රතිපත්තියක් ලැක්කල හිතමු.
0: එහෙම
1: හිතමුකෝ අපි. ඒක හරියට මැනේජ් කරන්න. ඊට පස්සේ තව සමහර ඉන්න සල්ලි ටික හතර එනකොට කර කර හිටපු වැඩ ටික අතාරිනවා. ජොබ් එකෙන් අයින් වෙනවා. වෙන වෙන ආදායම් මාර්ගයක හිටියන ඒවා නතර කරනවා. එක්තරා විදිහක පොඩි ලොකු ලයින් එකක් එනවා.
0: ඇඟට ගන්නවා.
1: ඊට පස්සේ බ්‍රෑන්ඩඩ් දේවල් පස්සේ දුවන්න පටන් ගන්නවා. වාහන පැද පැද හිටපු වාහනේ අයින් කළා. ඔයා හිතනව නෑ දැන් මම මේ වගේ වාහනයක් පදින්න ඕනි කියලා. හීනකින්වත් හිතන්න බැරි එහෙම නැත්තම් ටිකක් සෑහෙන දුර තියෙන ඉලක්කයකට යනවා. එතකොට ඔයා එන්න එන්න පිරිහෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ යාළුවෝ නෑදෑයෙක් එක්ක සමහරට බිස්නස් පටන් ගන්නවා. යාළුවෝ එක්ක මුකුත් එපා. කරාර කියනවනේ නේ. හවුලේ කැඳත් එපා කියලා කියනවනේ. ඒ වගේ තමයි. එතකොට ළමයින්ට දරුවන්ට වාගේ සල්ලි එක්ක සෙල්ලම් කරන්න දෙන්න එපා. මොකද ඔයා තමයි දන්නේ ওই ටික හම්බ කරපු විදිය.
0: කාපු කට්ට සල්ලි හම්බ කරන්න.
1: ඔය මස්ගේ ජීවිත කතාව එහෙම ගත්තම එයා මේ වගේ දේවල් සම්බන්ධ සෑහෙන උනන්දුවක් දක්වන කෙනෙක්ලු. අපි අහලා තියෙන දේවල් එක කියන්නේ. එයා ගොඩාක් කාලවලට අනවශ්‍යයි කියලා හිතන කිසිම වියදමක් කරන්නේ නැලු. එයා රුපියලක් හරි රුපියලක් නෙවෙයි.
0: ඩොලර් එකක්.
1: ඩොලර් එකක්. වියදම් කරන්නේ ලාභයක් තියනවනම්.
0: ඔව්.
1: එහෙම තියනවනම් විතරයි.
0: සහ මේ මික පාරෝය සල්ලි කන්දක් හම්බුණාට හම්බෙලා ටික කාලයක් යද්දි අතේ සතේ නැති වෙන කට්ටියත් ඉන්නවනේ.
1: එහෙම ඉන්නවා. ඔය දැන් තරඟ වලින් එහෙම දින්නම් සමහරුන්ට හම්බෙනවනේ අසීමිත ජනප්‍රියත්වයක් සහ මුදල් කන්දරාව. ඊට පස්සේ හිටියට
0: එක දවසයි.
1: ඔව්. හිටියටත් වැඩි අඩියට වැටලා අන්තර වෙයි.
0: හරියට මැනේජ්මන්ට් බෑ ඒකයි.
1: අපිට උනේත් ඒක. මැනේජ්මන්ට් බෑ.
0: කොහෙද?
1: අපිට ඕන තරඟ මැනේජ්මන්ට්.
0: ඔකේ. 9:40.

0: ලකන්න රේඩියෝ ITN
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011-6767-579.
0: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න

0: වැඩිපුර පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
1: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන් කූරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්රිතා.
3: පත්තරේ පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
3: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
5: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
6: 9:47
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: නවයයි විනාඩි 48යි වෙසක් කලාපත් ඉවරයිනේ.
1: අපේ පිළියන්දල වෙසක් කලාපයක් තියෙන්නේ අවසන්ුණානේ.
0: ඔව් ගොඩක් තැන්වල තොරන් එහෙම දැන් ගැලවෙනවා. එතකොට පහන් කූඩු ආයේ ලබන අවුරුද්දට නේද?
1: පොසොන් එක වෙනකන් එල්ලලා තියයිද සමහර කූඩු?
0: සමහර තියෙනවා. කොමනත් පොසොන් එකත් උත්කර්ෂවත් විදියට සමරන්න රටම සූදානම්. හරි එහෙමනම් අපි යන්න හදන අද දවසට පැලත් නිෂ්පාදන අපේ ලංකාවේ අපේ කිරිගොවීන්ටත් සපෝට් එකක් දෙන ගමන් නේද?
1: හොඳ කිරියාශ්‍රිත නිෂ්පාදන ඔබට ලබා දෙනවා. කිරිපිටි පැකට් එකක ඉඳලා යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතෙල් මීකිරි මේ හැමදේම දැන් ඔයාට පැල්වත්ත කියන නමින් ගන්න පුළුවන්. ඒ වගේම මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ලා ගැන මතක් කරන්න ඕන. තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න අයිඩියා එකක් තියෙනවා නම් එවෙනුවෙන් හරිම තැනක ඉන්වෙස්ට් කරන්න. හරිම තැන තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස්. කෝල් එකක් දෙන 011-6779-579.
0: විජය නිෂ්පාදන කැමරාස්ස කරන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා හදත් වාට විජය නූඩ්ල්ස් ට්‍රයි කළ බලන්න පුළුවන් කමක් තියෙනවා. වර්ග ගණනාවකින් ගන්න අවස්ථාවක් තියෙනවා. බොහොම ඉක්මනට පහසුවෙන් හදාගන්න පුළුවන් විජය නූඩ්ල්ස්.
1: එහෙනම් අපි ගිහින් එන්න හෙට උදේ 7ට මුණ ගැහෙනවා. සුබ දවසක්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
3: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: කළු සහ කැලණි ගංගාවල ජලය යම් මට්ටමකට ඉහළ යා හැකි බව වරිමාර්ග අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර මහතා සඳහන් කළා. කෙසේ වෙතත් ඒවා ගං උතුර දක්වා වර්ධනය වීමේ තත්ත්වයක් නැහැ. වර්ෂාව සමග නිකුත් කරන නිවේදන පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි එල්.එස්. සූර්යබණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ. මිල්ලිය බටකොටු ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයේ ඇතෝ ගිනි ගැනීමර හේතුවෙන් 11 දිනක මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. තවත් 9 දිනකට තුවාල සිදු වුණා. ප්‍රතිකාර සඳහා ඔවුන් හොරණ සහ ගල්පාත රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා. මුදාගත් පිරිස තාවකාලිකව බටකොටු කලිෂ විද්‍යාලයේ රඳවා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. යුද්ධයට අප්‍රසාදය පළකිරීමේ යෝජනාවක් ඇමරිකා මන්ත්‍රී මණ්ඩලය සම්මත කර තිබෙනවා. ඒ 215-208 ලෙස. රිපබ්ලිකන් නියෝජිතයින් 4 දෙනෙකුද ඊට පක්ෂව ඡන්දය ලබා දුන්නා. ඉරානයට එරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යුද ක්‍රියාමාර්ග වැළැක්වීමට උත්සාහ කිරීමේ පියවරක් ලෙස එම යෝජනාව සම්මත කර තිබෙනවා. කෙසේ වෙතත් ඊට කොංග්‍රස් අනුමැතිය ලැබී නොමැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රිදම් වයිබ් බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපර් ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපර් අංකයට ටැග් මෙගා පවර්
2: අයිබෝන් සුබදසන ක්ෂයග්‍රහි වාසනාවන්ත ප්‍රබෝධම දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගුඩ් මෝනින්. අද ජූනි මාසේ 4 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේදී ලක්කට හර්ට් බීට් අපි උදෑසනින් මේ විදිහට හම්බ වෙන්නේ. ඉතින් කොහොමද කට්ටියට ආවේ නැහැ කියලා ගොඩක් අය මැසේජ් කරලා තිබ්බා. ඉතින් ඔන්න අද අපි ලක්කට හර්ට් බීට් අරගෙන ඉතින් ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කර අපේ බොනිකා හිටිය අයියේ. ඉතින් හදත් වාට පුළුවන් දවල් එක වෙනකම් මේ පැත්තට එන්න. FM 93.5 FM 93.7 මම ඉන්නව දවල් එක වෙනකම් ලක්කට හાર્ට් බීට් අරගෙන ඇවිල්ලා. ඉතින් වාට පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් දාන්න. 0703 93.5 93.7 0703 93.5 93.7 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එකක් දාන්න කියලා වාට මතක් කරනවා. එතකම දැන් මතක් කරන්න ඕන ඒ රාත්‍රියේදී පැවතුණු ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දියානු කොදෙව් කණ්ඩායම අතර පැවති තරගය පළමු එක් දින තරගය ලංකාවට ලකුණු 41ක ජයග්‍රහණය කී දවසේදී හිමි වුණ අපේ මැච් එක ගැන කතා කරන්නත් සූදානම් වැඩසටහන අතරතුර. ඉතින් ඔයත් දන්න විස්තර ටිකක් මේ පැත්තට එවන්න. අපි බලන් ඉන්නවා එනකන් ලකන හાર્ට් බීට් වල ඉන්න මල්ලික වෙනකම් මං ඉන්නවා මේ පැත්තෙන්. ආයේ මොනික නෙමෙයිනේ නේද? ඊ රනිල් හිටියේ. ඒකනේ මටත් පොඩ්ඩක් පටලැ වුණා. හරි. එහෙනම් අපි උනත් දවසේදී මේ විදිහට ලකන හાર્ට් බීට් ආරම්භ කරනවා. මට ජයග්‍රහි දවසක් ප්‍රබෝධමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දවසම. තින්නද මොනවා හරි ස්පෙෂල් වැඩක් තියෙනවා නම් මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම බලන් ඉන්නව දවල් එක වෙන කන්ලකන හાર્ට් බීට් අරගෙන ඇවිල්ලා ඉන්නේ. ලස්සනම ලස්සන සින්දු ගොඩක් තියෙනවා. ප්ලේ ලිස්ට් එකක් තියෙනවා. හොඳම හොඳ ප්ලේ ලිස්ට් එකක් ගෙනත් තියෙන්නේ. වහන්න ආස කරන සින්දු ටිකක් එක්ක. ඉතින් දවල් එක වෙනකන් වාට අවස්ථාව තියෙනවා මේ පැත්තට එන්න. අපව මතක් කරනනම් අපේ නම්බර් එක 0703 93.5 93.7 0703 93.5 93.7 තමයි අපේ නම්බර් එක. ඉක්මනට මැසේජ් එකක් දාන්න කියලා මතක් කරේ. වගේම තමයි දැන් පොඩ්ඩක් ඔන්න වැස්සනම් චුට්ටක් අඩු වෙලා තිබුණත් සුලං නම් පොඩ්ඩක් වැඩි කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් සඳහන් කළා තිබෙනවා. අපි මේ පිළිබඳව තව දහනෙ යොමු කරමු. ඉතින් ආරාධනා කරනවා FM 93.5 FM 93.7 දෙකටම ලක්කනත් එකතු වෙලා ඉන්න. හරි, අපි ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තිනවා. අතුල අධිකාරිගේ සින්දුවක් තමයි මම ලෑස්ති කරගෙන තියෙන්නේ පළවෙනි සින්දුව විදිහට. අපි නම් සින්දුව අහලා ආයෙ මේ පැත්තට එමු. ලකන හાર્ට් බීට් හන වෙලාවත් මතක් කරගෙනම සින්දුවට යනවා. මුදේ 10:00 විනාඩි 11යි.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: උදේ 10 විනාඩි 15යි.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: ජීවිත තිළින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නෑනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: Radio ITN රටට වග කියන රේඩියෝ Heartbeat.
1: උදේ 10 විනාඩි 20 වෙලාව බලකර හાર્ට්බීට් වල පළවෙනි පෑය ඔය තාම එකතු වෙලා ඉන්න අපි දෙක. ඉතින් තවත් ලස්සන සින්දුවක් ක්ලාස්ටර් කරගත්ත කවර් සොන් එකක් තමයි මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. ගොඩක් දෙනා ආදරය කරන තවත් ලස්සන කවර් සොන් එකක් අපි මේ විදිහට තෝරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ලස්සන ප්ලේලිස්ට් එකක් එකතු වෙලා ඉන්න. FM 93.5 ලකන හાર્ට්බීට් එක එකතු නොත්. එතක මතක කරන ඕන මේ පැයේ දිවාට පැල්වත නිෂ්පාදන පිළිබඳව. පැල්වත නිෂ්පාදන කියලා කියන්නේ 100%ක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක්. වයනදෝ පරිභෝජනය කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වත කියලා කියන්නේ. පැල්වත ගතට පස්සේ වෙන පැල්වත නිෂ්පාදන වල පැල්වත කිරිපිටියකට වෙළඳපොලේ දෙන ඉතාමත් ඉහළ තැනක්. ඒකට හේතුව තමයි වස විස නැති කෘතිම රසකාරක වර්ණක කල්තබා ගැනීම ද්‍රව්‍ය නැති අපේම රටේ අපේම නිෂ්පාදනයක් හින්දා තමයි පැල්වත කිරිපිටියකට මේ තරම් ඉල්ලුමක් තියෙන්නේ. දැන් පැල්වත කිරිපිටියක ගත්තට පස්සේ වඩ පැල්වත කිරිපිටියකේ මේද සහිත මේදු රහිත කින කාණ්ඩ දෙකෙන්ම මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි පැල්වත නිෂ්පාදනවල පැල්වත යෝගට් එක, පැල්වත අයිස්ක්‍රීම් එක, පැල්වත අයිස්ක්‍රීම් එක ගත්තත් ආස කරන ෆ්ලේවර්ස් කරනාවකින් වාට මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම පැල්වත බටර් එක බයනතු පොඩ්ඩක් රත් දෙන්න පුළුවන් හොඳම බටර් එකක් තමයි පැල්වත බටර් එක කියලා කියන්නේ. ඉතින් පැල්වත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් එකත් අපි ඉක්මනට මතක් කරගෙන යන්නම්. ස්ටැන්ලි තිලකරත්න මහවත නුගේගොඩ ගාලුපාර කොල්ලපිටිය තියෙන ශාඛාව, මාළඹ අරංගල හන්දිය තියෙන ශාඛාව, බතරමුල්ල පැලවතු ශාඛාව තියෙනවා, ඒ වගේම අනුරාධපුර මර්දන් කඩවල ශාඛාව තියෙනවා. මේකේ ශාඛාවන් වලට ගිහිල්ලා වඩ පැලවතු නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි, ලකඩ හાર્ට්බීට් වල දෙවෙනි පැයේ වාකතුලින් වෙලාවත් මතක් කරගෙන අපි සින්දුවට යන්නම්. උදේ 10:22 එක්වෙන්ට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම බලන් ඉන්නවා එනකන්.

0: උදේ 10 විනාඩි 26යි.
1: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තත්පය වෙඩ කරන්නේ අයියා මට.
2: සුපරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
3: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 veddi tune karala tiyaganna
4: evening drive with chamit and charu

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.

0: දිනමල රාත්‍රි 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979
1: ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවන මරණ 100%ක්ම වළක්වා ගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ කල්තබා රෝගය හඳුනා ගැනීම සහ විධිමත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි. ස්වයං ප්‍රතිකාර පිළිබඳව නොව වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව විශ්වාසය තබන්න. ඩෙංගු රෝගය වැළඳීමට පෙර රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්න. ඔබ දන්නා තොරතුරු ඔබේ පවුලේ සමාජිකයන්, ඥාතීන්, අසල්වැසියන් සමගත් පවසන්ද. ඩෙංගු මර්ධනය අප සැමගේ වගකීමකි. ඩෙංගු මාරාන්තිකයි. සැබෑව එක්වෙමු. ඩෙංගු පරදමු.

0: උද 10 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්හාල්.

දැහැ විනාඩි 34යි වෙලාව. ලකඩ හાર્ඩ් බීට් වල පළවෙනි පැයේ තාම ඔයා එකතු වෙලා ඉන්නේ මේ පැත්තෙන්. ඉතින් ඔයාලට පුළුවන් ඉක්මනට මැසේජ් එකක් දාන්න. මම බලන් ඉන්නවා 0403 93 5 93 7 නම්බර් එක. 0403 93 5 93 7. මේ නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. තවත් ලස්සන සින්දුවක් අපි ලෑස්ති කරගත්තා. කවර් සොන් එකක් තමයි මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. එහෙනම් අපි සින්දුව අහලා ආයේ මේ පැත්තට එමු. උද 10 විනාඩි 35යි.

0: නගර හාඩ්බීට් අහන වෙලාව මතක් කරනම් උදේ 10යි විනාඩි 38යි.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: උදැහැ විනාඩි 40යි වෙලාව. ලකන හාර්ට්බීට් එකක් ඉන්න වෙලාව මතක් කරේ ඔයාට. දැන් ඉතින් ඊයේ කැට්ටිය පොඩ්ඩක් නිදිමරාගෙන මැච් එක බැලුවා. නිදිමරාගෙන මැච් එක බැලුවට පාඩුවක් උනේ නැහැ. කොහොම නමුත් අපේ කණ්ඩායමට මේ දවස්වලදී තරගයේ ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණා. ලකුණු 41කින් තමයි තරගයේ මේ දවස්වලදී ජයග්‍රහණය කරේ. අපි මැච් එක පැත්තට පොඩ්ඩක් යන්න ඕන. මොකද අනිවාර්යෙන්ම මැච් එක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ නේද? ඒ කොහොම නමුත් තරගය ආරම්භ වුණේ බටහිර කොඩේව් කණ්ඩායමේ නායකයා ඔහු තමයි ඒ දවසේදී කණ්ඩායම කාසිය වාසිය ජයග්‍රහණය කරේ. නමුත් ඔහු තීරණය කරනවා ප්‍රථමයෙන් පන්දු රැකීමට යනුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසේ. සබිනා පාක කිංස්ටන් ජමයිකා හිදී තමයි තරගය ඒ දවසේදී රාත්‍රියේදී ආරම්භ වුණේ. කොහොම නමුත් ඒ දවසේදී ආරම්භක කඩුල්ල ලකුණු 22කට සීමා කිරීමට හැකියාව ලැබුණා. ඒ දවසේදී බටහිර කොඩේව් කණ්ඩායම කමඳු මෙන්ඩිස් තමයි ලකුණු 12ක් ලබාගෙන සිටියා. ඔහු තමයි පළමු කඩුල්ල විදිහට දැවී ගියේ. පන්දු 21කට මුහුණ දෙමින් 4 පහර 1ක් සහ 6 පහරක් සමග තමයි ඔහු ලකුණු 12 ලබා ගත්තේ. ඒ දවස්වල විශිෂ්ට නිමා ක්‍රීඩා කලාපතුම් නිශාංක පන්දු 103කදී 4 පහර 9ක් සහ 1.6 පහරක් සමගින් ලකුණු 79ක් ලබා ගැනීමට සමත් වුණා. එතකම නායක කුසල් මෙන්ඩිස් පන්දු 62කදී ලකුණු 72ක් ලබා ගැනීමට සමත් වුණා. ඔහු ගැනීමට 4 පහර 4ක් ඒ වගේම දැවැන්ත 6 පහර 4ක් ඒ දවසේදී ඇතුළත් තුනායකම පවන් රත්නායක පන්දු 38කදී 6 පහරක් සමගින් ලකුණු 24යි. චරිත සලංක පන්දු 44කදී 4 පහර 3ක් සහ 6 පහරක් සමගින් ලකුණු 45ක් ලබා ගත. චරිත ලේනගේ වේගවත් ඉනිම කී දවසේදී ක්‍රීඩා කළා. පන්දු 29කට මුහුණ දෙමින් ලකුණු 44ක් ලබා ගත. 4 පහර 5ක් සහ 6 පහරක් ඔහු ගිනීමට තුනතුන. වරුදු හසරංග ලකුණු 7ක් ලබා ගැනීමට සමත් වුණා. මහේෂ් තීක්ෂණ නදවි ඊයේ දවසේදී පන්දු 5 පහර 3 අනිත් ක්‍රීඩකයා බවට පත් වුණා. අතරේක ලකුණු 20ක් සමගින් පන්දු අර 50 අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 303ක් ලබා ගැනීමට සමත් වුණා. ඔවුන්ගේ පන්දුවට පහර දීමේ වේගය දවසේදී සටහන් වුණේ 6.6ක වේගයක්. ඒ දවසේදී පන්දු යැවීමේදී බටහිර කොළේව් කණ්ඩායමේ ජේඩන් සීල්ස් ඔහු පන්දු වාර 10ක් ක්‍රියාත්මක කරා. පන්දු නිලකුණු පන්දු වාර 3කුත් ඔහු ඒ දවසේදී යොමු කිරීමට හැකියාව ලැබුණා. ලකුණු 67කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා. මැතිව් ෆෝඩ් ඔහු පන්දු වාර 9ක් ක්‍රියාත්මක කරා. නිලකුණු පන්දු වාරක් සමගින් ලකුණු 44කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා. රොස්ටන් චේස් පන්දු වාර 10යි එක් නිලකුණු පන්දු වාරයි ලකුණු 47කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා. චග්‍රහි ලකුණු 304ක ඉලක්කයක් කරා හඹා ගිය බටහිර ඉන්දියා කොදේව් කණ්ඩායමට සිරු දෙනා දැවිපා ලකුණු 262ක් පමණයි ලබා ගැනීමට හැකියාව ලැබුණේ. පන්දු 49යි පන්දු 2කදී තමයි ඔවුන් මේ ලකුණු 262 ලබා ගන්නේ. ඒ දවසේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණා දශමන්ත ශාමීර ලකුණු 67කට කඩලු 4ක් දවා ගැනීමට සමත් වුණා. එතක මහේෂ් තීක්ෂණ පන්දු 10ක් ඒ දවසේදී ක්‍රියාත්මක කර එක් නෙලකුණු පන්දු වාරයක් සමගින් ලකුණු 26ට කඩලු 2ක් දවා ගැනීමට සමත් වුණා. එතක මනදු හසරංග ඒ දවසේදී පන්දු 10ම ක්‍රියාත්මක කර ලකුණු 43කට කඩුල්ලයි. චරිත සලංක එක් කඩුලක් දවා ගැනීමට සමත් වුණා. පන්දු 1යි පන්දු 2ක් පමණයි ලකුණු 6කට එක් කඩුලක් විදිහට තමයි ඒ දවසේදී ඔහුට හැකියාව ලැබුණේ කඩු දවා ගැනීමට. එතකම අසිත ප්‍රනාන්දු පන්දු 8ක් ක්‍රියාත්මක කර ලකුණු 59කට එක් කඩුලක් දවා ගැනීමට ඔහුට හැකියාව ලැබුණා. යනුව තරගාවලියේ 3-1 විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ ඊයේ දවසේදී ජයග්‍රහණය හිමි වුණා. දැන් අපහු දෙවන තරගයේ පැවැත්වෙන්නේ මේ ඉරිදා. ජමයිකා හිදී තමයි තරගය ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ. තරගාවලියේ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගයේ ජයගත්තොත් එහෙම ශ්‍රී ලංකා කණ්ඩායමට කල් තියාම තරගාවලියේ ජයග්‍රහණය කිරීමට හැකියාව වැඩි වාසියක් හිමි වෙන බවත් සඳහන් කරන්න ඕන. මැච් එක පැත්තෙන් වාර්තා වෙන්නේ වගේ තොරතුරු. හරි, අපි යන්න හැදුවා WhatsApp chat එක පැත්තට. මේ වෙලාවේ අපි අහගෙන ඉන්න අපේ යාළුවෝ කීප දෙනෙක් ආදරණ එකතු කරගන්න ඕන. අපි යනවා WhatsApp chat එක පැත්තට. අපි අහගෙන ඉන්නවා කියලා මේ වෙලාවේ මට මැසේජ් එකක් දාලා තිනවා යාළුවෝ කීප දෙනෙක්ම ඉන්නවා. ගුඩ් මෝර්නින් ගිහාන තුෂාරි දමුණුපොළ ඉඳලා අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. එතකම ගුඩ් මෝර්නින් ගීතය වට වාවා හැමදාම අහනවාද තමයි මැසේජ් එකක් දාන්නේ. ලස්සන සින්දුවක් දෙන්න අපේ ප්‍රියා බණ්ඩාරගම ඉඳලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. සින්දුවකට එකතු කරගන්න ගෝණපොළ කුඹුකෙන් ඉඳලා අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තිනවා. අපේ ගීතානි හස්බන්ඩ් ඉන්නවා මෙන්ඩිස්, ඒ වගේම දුව රේකා දිනේෂා, පුදා ඉන්නවා රුචිර රුවන්, ඒ වගේම සුරාජ්ය වගේ මුණුපුරන්නවා තවිශ් රිෂිනි එවගේම චේ සුත් ඉන්නවා කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් කට්ටිය මාදුරණ එකතු කරගන්නවා ලක්කන හાર્ට්බීට් වලට. ඉතාලි පැත්තට යන්න කියලා හිතුවා මෙන්ඩිස්. කොහොමද අද කලින් මැවිලා මෙන්ඩිස්වත් ආදරණ එකතු කරගන්නවා ලක්කන හાર્ට්බීට් වලට? වාසනාවන්ත සුන්දර දවසක් උදෑසනක් ලක්කන ඉන්න අපිවත් අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අපේ චතු රෝසි වගේම ශ්‍රියානි අයුරාංගනි වගේම කීර්ති නැන්දා නන්දා නේද නන්දා කුසුම් සමන්මලි ශ්‍රීමති අපේ සර් හසන්ත අය වගේම සිංහබාහු හසන්ත සිංහබාහුවත් එකතු කරගන්න කියලා තමයි අපේ ගීතිකා මැසේජ් එක දාලා තියෙන. ගීතිකා වුණාවයි වාගේ අලු කට්ටියම අපි ආදරණ එකතු කරගන්නවා. අයබෝන් සුබ දවසක් ජයග්‍රහී දවසක් වේවා ගිහන් මල්ලි මගේ හස්බන්ඩ් කුමාර ඒ වගේම දෝනියෝෂි මේ වෙලාවේ ලක්කන හංගින හැමෝම අයවාවයි ආදරණ එකතු කරගෙන ලස්සනම ලස්සන සෝන් එකක් ඕනි කියලා අපේ නොවරින් ප්‍රියංක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හයි ගුඩ් මෝර්නින් ගිහන් බ්‍රදර් අපේ ජීවිතවලට ඇතුවත් බැරි නැතුවත් බැරි නැති වුණාම කෝ නෑනේ ආදර අදත් නෑනේ කියලා හොයන වැඩි වුණාම අපෝ එපා වෙනවා මේක ඉවරයක් නෑනේ කියලා වැස්ස ආදරණීය වැස්ස කියන ලස්සන ගීතයක් ඕනි කියලා මැසේජ් එක දාලා තින අපේ කැලණියන් බ්‍රෂි බලමු ට්‍රයි එකක් දෙන්නම් අද බලමු කොහොමද වැස්ස ගැනන සින්දුවක් නම් දාලා නෑ අපි බලමු ට්‍රයි එකක් දෙන්න. හෙලෝ කලබල පැන්චෝ ගුඩ් මෝර්නින් ගිහන් අයියේ කොහොමද ප්‍රශ්නක් නැතුව සතුටින් ඉන්නව නේද? අපේ මාතලේ දිලිනි අහලා තිනවා අයයි ගෙදර හැමෝම එකතු කරන් සින්දුවක් අහමු. ගිහන් අයියාගේ වොයිස් එකෙන් සින්දුවක් කියන්නලු ආසයිලු අහන්න කරන්න බැරි වැඩක්නේ. බලමු ට්‍රයි එකක් දීලා දෙලිනි හරිද? රයිට් වාවත් ආදරෙන් එකතු කරගන්න අපි ලක්කන හાર્ට්බීට් වලට. එතකම ඩුබායි වලින් මහේෂ් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ දුව චේනාය වයිෆ් නිමේෂා ලක්කන හන හැමෝමත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. එතකම කෝ මං දවස් 3ක් ඔන්ලයින් නෑ. සුබ දවසක් වේවා හැමෝටම නිරෝගී වාසනාවන්ත දවසක් වේවා. කොහොමද බින් කොන් ඔයාට? ගෙදර හැමෝමත් ලක්කන හන හැමෝමත් මගේ TikTok යාළු ආදරෙන් එකතු කරගන්න පුළුවන්ද කියලා මැසේජ් එකක් දාලා දෙනවා. මෙහෙට කරන්ට් එක නැහැ. ඊරෑ ලක්ෂපාන බලාගාරයෙන් දඩෝන් ගෑව විතරයි කරන්ට් එක නැහැ. පරිස්සමෙන් ඉන්න බින්කෝන්. ජේසු පිහිටයි වාටත් හැමෝටම අපේ ගිනිගතේනින්. අරලිය නේද මැසේජ් එක දාලා තියෙන්නේ. රයිට් වවත ආදර නිකුත් කරගන්නවා මේ වෙලාවේ. ආයෙත් එකම තවත් යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. අපි මේ සින්දුවෙන් පස්සේ අනිවාර්යෙන් යාළුවත් එකතු කරගන්නවා. තවත් ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන තියෙනවා. BNS ලගේ සින්දුවක් තමයි මම ලෑස්ති කරගෙන තියෙන්නේ ඊළඟට. අපි එහෙනම් යමු සින්දුවට. ලකඩ හાર્ට්බීට් අහන වෙලාවත් මතක් කරගෙනවා. ලකඩ හાર્ට්බීට් අහන වෙලාව මතක් කරා නම් උදේ 10යි විනාඩි 48යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාර වෙතින්ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වෙන්ට්‍රි වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0271711711
3: ස්වාධීන රූපවාහිනී සේවයේ 47 වන සංවත්සරය නිමිත්තෙන් සහ ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කරන
4: Green Legacy 2026 ජාතික රොක් රෝපණ වැඩසටහන
3: ජූනි 5 වනදා පෙරවරු 8ට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 8වන සැතපුම් කණුව අසලදී
4: හරිත ගමනක් සුන්දර රටක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවක සුබසාතික සංගමයේ තවත් සත්කාරයක්
5: ඔබ වෙත ගෙනෙමේ ප්‍රධාන අනුග්‍රහය
0: ශ්‍රී ලංකාවේ දුම් පරීක්ෂාවේ ප්‍රමුඛතම ආයතනය Love Eco Sri සමාගම විෂ දුමෙන් තොර හෙටක් උදෙසා

උදේ 10:55 වෙලාව ලකඩ හાર્ට් බීට් එහෙනම් ඔන්න අපිට පළවෙනි පැය ඉවර කරන වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපි ආපහු හම්බෙන්නේ අලුත් පැයකදී. හැබැයි අලුත් පැයකට යන්න කලින් ඔයාලට මතක් කරන්න තියෙනවා හෙට ජූනි මාසයේ 5 වෙනිදා හෙට විශේෂත්ව දෙකක් තිබුණා. එකක් තමයි ලෝක පරිසර දිනය තමයි හෙටට එදී තිබෙන්නේ. ඒ වගේම ස්වාධීන රූපහානි මාධ්‍යාලේ 47 වන සංවත්සරයට සමගාමීව හරිත සත්කාරය ග්‍රීන් ලෙගසි 2026 හරිත සත්කාරය දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙහෙට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඉතින් අපි හරිත හෙටක ෆෝර් ග්‍රීන් ටුමොරෝ තේමාවෙන් මෙරට වායුගෝලීය පිරිසිදුකම වෙනුවෙන් නිරන්තරයෙන්ම කැපවෙන ලාබ්ස් එකෝ ශ්‍රී ලංකා ආයතනයත් සමගින් නෙල වශයෙන් අත්වල් බැඳගෙන හෙට උදෑසන 8ට දක්ෂිණ අධිවේගී මාර්ගය ආශ්‍රිතව මේ ප්‍රචාර සත්කාරය ආරම්භ කිරීමට අපි සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ග දෙපස පරිසරය සුරක්ෂිත කිරීමේ අරමුණෙන් තමයි හෙට දවසේදී අපි මේ රුක්රෝපණ වැඩසටහනක් සංවිධානය කරලා තිබෙන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ 47 වන සංවත්සරයට සමගාමීව. එතකම ඔබට මතක් කරන්න තියෙනවා අපේ ජීවිතේ අපි හැමෝටම හීන තියෙනවා. හීන හැබෑ කරගන්න අපිට ලොකු කැපකිරීම් කරන්න තියෙනවා නේද? පුංචි රුපියල් 40ක් වියදම් කරලා අපේ හීන අපේ පාඩ කරගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද නේ? එහෙම හීන පාඩ කරගන්න පුළුවන් තැනක් තමයි අපි මේ පිළ මේ වෙලාවේ මතක් කරන්න යන්නේ. රුපියල් කෝටි 47ක එවැගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ශ්‍රී ලංකාවේ දැවැන්තම සුපිරිතෑගි දෙකකින් රුපියල් කෝටි 70ක් දිනා දුන් ලංකාවේ එකම ලොතරැය්‍ය NLB Mega Power. යලිත් වතාවක් මේ වාර්තාව අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ගක් සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට අමතරව සුපිරි මෝටර රථයක් ඔබට දිනා ගන්නත් උන අවස්ථාව දාකලා තිබිලා තිබෙනවා. මුදල් හිනේ වගේම සුපිරි මෝටර රථයක හිනේ හැබෑ කරගන්න රුපියල් 40ක සුපිරි තෑග්ගි 3ක් බදින ලංකාවේ එකම ලොතරැයිය තමයි NLB Mega Power කියලා කියන්නේ. ඉතින් ඔබත් අදම NLB Mega Power ලොතරැයියක් මිලදී ගන්න කියලා අපි ඔබට මතක් කරනවා. එතක මතක් කරන උනාට පැලවතු නිෂ්පාදන පිළිබඳව මේ පැයදීත් පැලවතු නිෂ්පාදන කියලා කියන සිරසියක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක්. ඒක හින්දා බය නැතුව මිලදී ගන්න කියලා අපි ඔබට මතක් කරනවා. පැලවතු නිෂ්පාදන මිලදී ගන්න උන අවුට්ලට් එකත් මම එක්වන්ට මතක් කරගෙන යන්නම්. ස්ටැන්ලි තිලකරත්න මහවතු නුකේකොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දිය තියෙන ශාඛාව, බතරමුල්ල පැලවතු ශාඛාව, එවැගේම තමයි අනුරාධපුර මර්දන් කඩවල ශාඛාව තුනාවෙනුන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ ශාඛාවන් වලට ගිහිල්ලා ලොතරැයි නිෂ්පාදන වැඩියෙන් මිලදී ගන්න කියලා අපි ඔබට මතක් කරනවා. හරි, අපි එහෙනම් ලකඩ හાર્ට් බීට් පළවෙනි පැයට මේ විදිහට සමු දීලා යනව දෙවෙනි පැයට. අපි ආපහු හම්බ වෙන්නේ ඊළඟ පැයේ ප්‍රවෘත්ති විකාශයේ නනතුරුව. ආරාධනා කරනවා FM 93.5 ලකඩත් එක්ක එකතු වෙන්න. ලකඩ හાર્ට් බීට් අහන වෙලාව මතක් කරනනම් උදේ 10:58

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙත සොනාලිකා ට්‍රැක්ටරය
2: තීරුදරත්යක් මතට ගසක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් තුන් දෙනෙකු මියගොස් තිබෙනවා. පාසල් සිසුවෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ඒ අතර වෙනවා. තීරුද රථයේ රියදුර දිවි බේරාගෙන තිබබයි නාවලපිටිය පොලිසිය පවසන්නේ. මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ තීරුද රථයේ මතට එම ගස කඩා වැටී තිබෙනවා. මියගේ තුන් දෙනාගේ සිරුරු නාවලපිටිය රෝහලේ තැන්පත් කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. ඊශ්‍රායලයේ ගාසා තීරයේ අමතර හමුදා මුරපොළ ඉදිකරමින් සිටින බවට චන්ද්‍රිකා ඡායාරූපවලින් තහවුරු වී තිබෙනවා. සරන් විරාම ගිවිසුමේ එක් අධිහරක් ලෙස හමුදා ව්‍යවහාර කිරීමට පිළිබඳව ඊශ්‍රායලයට යෝජනා ඉදිරිපත් වුණා. කෙසේ වෙතත් ඔවුන් මුරපොළ ඉදිකරමින් සිටින බවටයි හෙළිව තිබෙන්නේ. පසුගිය මාර්තු මාසයේ සිට ඔවුන් ඒ ක්‍රියාත්මක කර තිබෙනවා. ඇත මුරපොළ තවමත් ඉදිකරන බවත් ඡායාරූපවලින් තහවුරු වුණා. ලක්කන ප්‍රධාන පැවැති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: Akana Radio ITN Heartbeat. කොළහයි විනාඩියටයි වෙලාව ලකඩ හඩ් බීට් වල හෙනම් ඔන්න අදවසේදී දෙවෙනි පැයට අපි මේ විදිහට ආයිබෝන් කියලා වාදරෙන් පිළිගන්නවා මේ පැයටත්. අපිට කලින් පැයේදී මට මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් එකතු කරගන්න බැරි වුණා. මං හිතුවා මේ පැය පටන් ගන්නකොටම ආදරෙන් යාළුවෝ එකතු කරගන්න. අපි යනවා ගල්පහත පැත්තට. මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. මාෂා දිල්හානි, කමල් දිශාන්ත, ධම්මිකා, විනීතා, චම්ප්‍රලතායි වගේම ශ්‍රයානි, රේණුකා, රංගි, චාන්දනී, ගයානි වගේම කාන්ති කට්ටියම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් ඕනි කියලායි මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්නවා මේ පැයට. මෙහෙට නම් හොඳටම වැස්ස. හැමදාම වගේ අදත් ගිනිගත් හේන පෝස්ට් ඔෆිස් එකේ ටැපල් ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සිල් දෙනාමත් ලස්සන සිද්ධකට එකතු කරගන්න කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. අපේ මංජුල හේමන්ත ගිනිගත් හේන ඉඳලා නවත ආදරෙන් එකතු කරගන්නවා ස්ටාෆ් එකත් එක්කම මේ වෙලාවේ. නාරම්මල පැත්තට යද්දී අපේ ධම්මික සරත් අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. සුනිල් අයියා ඒ වගේම ආයතනයේ වැඩ කරන සියලු දෙනාම වගේම මේ වෙලාවේ ලක්නහන හැමෝමත් එකතු කරන් ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හේතකම අපි යනවා. කවුද මේ වෙලාවේ මේ මැසේජ් එක දාලා තියෙන්නේ? අනේ අද නම් කොහොම හරි සින්දුවක් ඕනේ, මේ ටිකේ මිල්ලුව ලැබුණේ නෑනේ කියලා මැසේජ් එක දාලා තිබ්බේ. මොකද්ද ඔයාලට ඕන සින්දුව? බලමු, දෙන්න ට්‍රයි එකක් දෙන්න. හරිද, අපි අනිවාර්යෙන් 12 පැයට හරියන්නේ ඔයාට මේ සින්දුව දෙන්න ට්‍රයි එකක් දෙන්නම්. මාත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන අපේ ඩිල්ෂානි රන් වැල් ඉඳලා තමයි අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන. ආදරෙන් එකතු කරගන්නවා. අපසලා අපි ඊජි අනුර අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. එතකම අපිට නෝමල් මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙකුත් ආදරෙන් එකතු කරගන්න ඕන. කේරියස් සමරසිංහ සේරුවා වෙල ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. එතකම අයබෝවන් සුබ දවසක් ඔයාට කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අපේ රත්නපුරේ තමරා කුමාර් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් හැවත් මේ වෙලාවේ ආදරෙන් එකතු කරගන්නවා. හයි අයියේ, මරත් ලස්සන සින්දුවක් ඕනේ. අපේ මලිති මත්තේ ගොඩින්දන් අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තිනවා. මලිති කොහොමද, ගුඩ් මෝර්නින්, ඔයාවත් ආදරෙන් පිළිගන්නවා මේ පැයට. සුබදාසනක් වේවා ගීතයි. කොහොමද ඉතින් ඔයාට, හොඳින් ඉන්නව නේද? මම හෂිනි, මගේ හස්බන්ඩ් මනෝජ් ගීතය ආවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් අපිට දෙන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අලව්වේ කොහලාන ජයකලනි තමයි මැසේජ් එක දාලා තියෙන. සින්දුහන්න මේ වෙලාවේ එකතු කරගන්නවා. උපාලි, චිත්‍රානි, මාධව, කසුන් අතුරු ලක්ෂණහන සියලු දෙනා ආදරෙන් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන. සුබ දවසක් වේවා. සින්දුවකට මාවත් එකතු කරගන්න. කෑගල්ල මීදනී ගමේ අපේ උපනන්දයි මැසේජ් එක දාලා තියෙන. එතකම අලව්වේ අපේ උපාලි මේ වෙලාවේ මැසේජ් එකක් දාලා තියෙනවා. යා වැඩ කරන තන අධිපතිතුමිය පද්මිනී මිස්, අධිපතිතුමා උදේ කුමාර සර්, ඒ වගේම සමන්, සමිත, වසන්ත, ඒ වගේම වසන්ති, අනිලන්ති ඇතුළු ලක්නහන සිල් දෙනා මත ආදරෙන් එකතු කරගන්න කියලායි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් ඕන කට්ටියම ආදරෙන් පිළිගන්නවා මේ පැයට. හරි, අපි තවත් ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙන්නේ. ආත්මාලියන ගීක සින්දුවක් තමයි මං ඊළඟට ලෑස්ති කරන් තියෙන සින්දුවක්. සින්දුව විදිහට වාඩ පුළුවන් මේ පැත්තට එන්න. තමල එක වෙනකම් වෙලාව තියෙනවා. FM 93.5 අපි ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් එක්ක ලක්න හાર્ඩ් බීට් අරගෙන අවිලින් යන දවසේ වාඩ පුළුවන් වා කැමති සින්දුවක් තියෙනවා නම්, එහෙම නැත්නම් ඔයාට අද මොනවා හරි බර්ත්ඩේ විෂ එකක් මොනවා හරි තියෙනවා නම් මෙවතර මැසේජ් එකක් දාන්න. නම්බර් එක මතක් කරන්න. 0703939357 0703939357 අපේ WhatsApp නම්බර් එක. එක් මිනිත්තක් මැසේජ් එකක් දාන්න. ඉතින් අපි මේ පැයදිත් කතා කරන්න ඕන. අවත ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න ඔයත් එක්ක. මම දන්නවා අනිවාර්යෙන් කොහේ හිටියත් මාව අහගෙන ඉන්නවා කියලා. හරි, අපි ලකන හાર્ඩ් බීට් අහන වෙලාවත් මතක් කරලා සින්දුවට යන්නම්. ලකඩ හાર્ඩ් බීට් අහන වෙලාව මතක් කරනනම් උදේ 11:00 විනාඩි 12:00
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර, වැහි වතුර විතරක් නෙවෙයි, තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374.

0: පැමිණ කිරීමේ බැති පරදායකත්වය.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසයි උනට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිබර දායකත්වයෙන්. කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි.
3: ස්වාධීන රූපවාහිනී සේවේ 47 වන සංවත්සරය නිමිත්තෙන් සහ ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කරන
4: Green Legacy 2026 ජාතික රොක් රෝපණ වැඩසටහන
3: ජූනි 5 වනදා පෙරවරු 8ට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 8වන සැතපුම් කණුව අසලදී
4: හරිත ගමනක් සුන්දර රටක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවක සුබසාධක සංගමයේ තවත් සත්කාරයක්
5: ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය
6: ශ්‍රී ලංකාවේ දුම් පරීක්ෂාවේ ප්‍රමුඛතම ආයතනය ලව් ඉකෝස්රි සමාගම විෂදුමෙන් තොර හෙටක් උදෙසා
7: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා
8: මෙමරි ලොස් කෝද ඩොක්ටර් යාද සුන්නද
7: මම කිරික බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට
8: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
5: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
9: evening drive with chamit and charu
2: sama anugrahaya
6: marksman samuha vyapare vithin gen wabe taharana dan navanimawakin ena domas entry wiketi miyantrika sadambara himikaru ikuwanna adumama tanna 01176479579
10: පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: නෙවෙයි. ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතිය දිනකට දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jamie.

0: ITN රටට වග කියන රේඩියෝ.
1: 11 විනාඩි 26 වෙලාව. ලකඩ හાર્ට් බීට් වල දෙවෙනි පැය ඔයා මේ විදිහට මාත් එක්ක එකතු වෙලා ඉන්නේ. ආඩ මේ වේදිත් මතක් කරන තියෙනවා පැල්වතුන් නිෂ්පාදන පිළිබඳව. දැන් ඔෆිස් එකේ ඉන්නව නම් ඔයාට කිරිත එකක් එහෙම බොන්න හිතනව නම් ගිහිල්ලා බොන්න කැන්ටින් එකෙන් පැල්වත්ත කිරි එකක් බීලා බලන්න. ඒ උකු රසේ නැවුම් බව වඩ වෙන කිරිපිටියකින් හම්බ වෙන්නේ නැහැ. අපේම රටේ අපේම නිෂ්පාදනයක් නැවු නැගෙනති අපේම රටේ අපේම නිෂ්පාදනයක් වෙච්ච පැල්වත්ත කිරිපිටියක වැඩි වෙඩියෙන් මිලදී ගන්න කියලා අපි ඔබට මේ වෙලාවේ මතක් කරනවා. පැල්වත්ත කිරිපිටි ගත්තට පස්සේ වඩ මේද සහිත මෙදරහිත කියන කාණ්ඩ දෙකින්ම දැන් වාට මේ වෙළඳ පොළට ගිහිල්ලා මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි පැල්වත්ත යෝගට් එක. පැල්වත්ත යෝගට් එක ගත්තොත් එහේ මේ කිරි රසය, ඒ නැවුම් බව, යෝගට් එකක තියෙන ඒ ගතිය වෙන යෝගට් එකකින් ගන්න හම්බ වෙන්නේ නැහැ. එවගේම පැල්වත් අයිස්ක්‍රීම් එක ඔයා කැමති ෆ්ලේවර්ස් ගණනාවකින් දැන් ඔයාට වෙළඳ පොළෙන් මිලදී ගන්න පුළුවන්. එවගේම පැල්වත් බටර් එක පිළිබඳවත් මතක් කරනවා. වයනතෝ පොඩ්ඩන්ටුරක් දෙන්න පුළුවන්. හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වත් බටර් එක කියලා කියන්නේ. එවගේම තමයි පැල්වත් නිෂ්පාදන පිළිබඳව මතක් කරද්දී වා මිලදී ගන්න පුළුවන් අවුට්ලට් එකත් අපි අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන. ස්ථාන තිලකරත්න මාවත නුගේ ගොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාඛාව, බතරමුල්ල පළවතු ශාඛාව, ඒ වගේම තමයි අනුරාධපුර මර්ධන් කඩවල ශාඛාව තොනවෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ කියන ශාඛාවන් වලට ගිහිල්ලා පළවතු නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා ඔයාලට මතක් කරනවා. 11 විනාඩි 28 වෙලාවා.

Beat. 11 විනාඩි 32 වෙලාව ලැකෙන හાર્ට් බීට් වල දෙවෙනි පැය මේ විදිහට ගෙවිගෙන යනවා. මට පුළුවන් ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්නවා එන කම්බින්ද 7.93.5.93 හද අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එකක් දාන්න. ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් හදවසේදීත් අපි අරගෙන අවිල තියෙනවා. වාස කරන සින්දු වලින් ගොඩක්ම අද අපේ ප්ලේලිස්ට් එකේ තියෙනවා. ඒක හින්ද බලනතෝ මේ පැත්තට මැසේජ් එකක් දාන්න. ආඩ පාළුවක් නැතිව කොහේ හිටියත් FM 93.5 FM 93.7 ලක්කරත් එක හිටියොත් ඒ පාළුව ඔයාට කවදාවත් දැනෙන්නේ නැහැ. වාගේ ළඟින් තියාගන්න පුළුවන් හොඳම යාළුවා. එහෙම නැත්නම් හොඳම මිතුරා. ඒ වෙන කවුරුවත් නෙමෙයි. ලක්කන විතරයි. හරි අපි යනවා තවත් ලස්සන සින්දුවකට. ශෂිකා නිසංසලාගේ සින්දුවක් තමයි මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. ආරාධනා කරනවා දෙකට FM 93.5 FM 93.7 හදෙන් ලක්කන හાર્ට් බීට් එක. දවල් එක වෙනකන් එකතු වෙන්න. 11:33

0: 11:46.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

11:42 වෙලාව අපි තෝරගත්ත ලස්සන සින්දුවක් පියත් රාජපක්ෂගේ සින්දුවක් තමයි මම තෝරගෙන තියෙන්නේ. මෙනවසල ගොඩක් වෙලාවට ජනප්‍රිය සින්දුවක් වෙච්ච ගමේ වේදා සින්දුව තමයි මම ඊළඟට ලෑස්ති කරන් තියෙන්නේ. හෙතකම අපිට මැසේජ් කරපු යාළුව කට්ටියකුත් ඉන්න වෙලාවත් මතක් කරන්න ඕන. රෂිය ඇයි එහෙම කියන්නේ? ගොඩක් ස්තුතියි මගේ මැසේජ් එක චුට්ටක් හරි කියවපු එකට කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඇයිද යන වාගේ මැසේජ් එක මං සම්පූර්ණම කියෙව්වනේ. කොහෙද හිටිය වාහනම් බාගෙට අහගෙන හිටියක් දන්නේ නේද? හරි ඒකම අපි යනවා අනුරාධපුරේ පැත්තට. අනුරාධපුරේට යද්දි අනුරාධපුර එයාපෝට් රෝඩ් එකේ අපි සංජීව අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා දිනවා. හායි ගීත් කොහොමද? අපිත් අද සද්දරම ලැකඳ අහගෙන ඉන්නේ අපි වතකතු කරගන්න කියලා. ඉතින් ඔන්න ආවත් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. ඒ වගේම මඩපාද පැත්තට යද්දි ලක්ෂ්මන් අපිට මැසේජ් එකක් දාලා තිනවා. තමර නිශානි චේතනා ඒ වගේම තේජ ආවෝර් පුංචි පුතා භාග්‍ය අවිෂ්ක සමග සේරුවාවිල කේඩියේ සමර සිංහවත ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ලකන් රේඩියෝ YTN සුබදාසන කඩ් බීට් විත් ගිහන් මහදා සින්දුවක් දෙන්න හලාවත පැට්‍රික් කරුණාපාල ඒ වගේම ඇන් සහන් ෂෙවන් ෂනිල් රශ්මිදුව ලෙලි ඒ වගේම මොනිස්ටා ආවතාදුන් ආදරෙන් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ වගේම මාතලේ පැද්දට යද්දී අපේ කුමාරිය එරමුදු ගොල්ල කොහොමද ගොඩ දවසකින් ආවතාදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ හැයා එකතු කරගන්නවා නයනි ගාමිණී සුභාෂණී කට්ටිය මාදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ආයෙත් එකම අපිට නෝමල් මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙකුත් ඉන්නවා අලවත් එකතු කරගන්න ඕනික් බන්නටම. ඇහැලිය ගොඩ ඉඳලා අපේ රම්ය අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. අද තමයි ලකඩ හાર્ට් බීට් එකට ඉස්සෙල්ල මැසේජ් එකක් දාන්නේ. පුළුවන් නම් චාමිකගේ ආයෙ එන්න පනමාගේ සෝන් එක දෙන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා. බලමු ට්‍රයි එකක් දෙන්නම් අනිවාර්යෙන්ම. මගේ මැසේජ් එක තෙමිහිට කියවන බලන්න. අකුරු අඩුපාඩු නම් කියන්න එපා කියලා මැසේජ් එක දාලා තියෙනවා. එහෙම අඩුපාඩු නෑනේ. හරි ආවත ආදරෙන් එකතු කරගන්නවා අපේ තමරා කුමාරී. ගීතයි කැමති නම් සින්දුවක් කියලන්න කිව නේද? එහෙනම් ජෝ පෙරේරගේ සෝන් එකක් දෙන්න පුළුවන්ද? අපේ හෂිනී අම්පාරින්දල මැසේජ් එක දාලා තියෙන අනිවාර්යයෙන්ම දෙන්න. ජෝ පෙරේරගේ සින්දුවක් අපේ තිබුණාද ෂාට් එකේ? සුබම සුබ දවසක් වේවා ලක්කඬ. සංජීව රිකිල්ල ගස්කඩ වලින් දැන් අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ෆ්‍රෙන්ඩ්ස් උදේගේ සින්දුවක් අහමු හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. සියල්ල පරාදයි හાર્ට් බීට් වලට. හදවත ඉදිරියෙන්ම හાર્ට් බීට් ඉන්නවා කියලා. Thank you message එකට ආදරණීය කතු කරගන්නවා සංජීව ඔයාවත් අපි ලක්කඬ හાર્ට් බීට් වලට. එහෙනම් අපි පියත්ගේ මේ ලස්සන සින්දුව අහලා ආයේ මේ පැද්දරමු. ආරාධනා කරනවා FM 93.5. FM 93.7 දෙකම ලක්කඬත් එක්ක එකතු වෙලා ඉන්න. මේ පැද්දර message එක දාන්න පුළුවන් වට. අපි WhatsApp එක වාවෙන් විවෘතයි 0703 93.5 93.7 0703 93.5 93.7. එක් මණ්ඩ මැසේජ් එකක් දාන්න මම බලන් ඉනව දවල් එක වෙනකන් ඔයා මේ පැතර එනකන්. 11:45

ජීවිතයක් නැතිකර ගැනීමට කතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගය ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.

11 විනාඩි 53 වෙලාව ලැකඩ හાર્ට් බීට් එහෙනම් ඔන්න අපිට දෙවෙනි පැය ඉවර කරන්න වෙලාව ලැබිලා තියෙන්නේ. ඊට කලින් ඔයාලට මතක් කරන දෙයක් තියෙනවා. අපි හැමෝටම හීන තියෙනවා. හීන පාට කරගන්න පුළුවන් හොඳම තැනක් පිළිබඳව මම මතක් කරනවා ඔයාලට. එතමයි ජාතික ලොතරැයි මණ්ඩලය. ජාතික ලොතරැයි මණ්ඩලය මෙගා පව ලොතරැයි කියලා කියන්නේ රුපියල් කෝටි 47ක ඒ වගේම රුපියල් කෝටි 23ක මැටෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින් බා රුපියල් කෝටි 70ක් දිනා දුන් ලංකාවේ අංක කියලා උතරයි තමයි NLB මෙගා පව කියලා කියන්නේ. අලුත්වරක් මේ වර්තාව අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටි 1ක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් ඔබට දැන් දිනා ගන්න පුළුවන්. මුදල් හිනේ වගේම සුපිරි මෝටර රථයක හිනේ හැබෑ කරගන්න රුපියල් 40කට සුපිරිම තෑග්ගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය තමයි NLB මෙගා පව කියලා කියන්නේ. ඉතින් ඔබට අපි යෝජනා කරනවා NLB මෙගා පව ලොතරැයියක් ඔබත් අදම මිලදී ගන්න කියලා. එතකම දැන් හෙට දවස ගත්තොත් එහෙම හෙට ජූනි මාසයේ 5 වෙනිදා ලෝක පරිසර දිනය. ඉතින් හෙට දවස ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයටත් විශේෂයි. අයිටින් මාධ්‍යාලයේ 47 වන සංවත්සරයට සමගාමීව හෙට දවසේ දි ග්‍රීන් ලෙගසි 2026 හරිත සත්කාරය ජනි 5 වෙනිදා දකුණු අධිවේගී මාර්ගයේදී ආරම්භ කිරීමට නියමිතයි. ලාෆ් එකෝස් ෆ්‍රී අත්වැල් බැඳ ගන්න මේ වැඩේට වසර 47ක් පිරීමේ අභිමානවත් සංවත්සරික සමරුව වැඩසටහන් මාලාවට සමගාමීව මතු පරපර උදෙසා පරිසර සුරක්ෂිත කිරීමේ ග්‍රීන් ලෙගසි 2026 විශේෂ ව්‍යාපෘතිය හෙටදිනේදී උදෑසන ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කළා තිබෙන්නේ අධිවේගී මාර්ග දෙපස පරිසර සුරක්ෂිත කිරීමේ අරමුණු කරගත් මෙම සුවිශේෂී හරිත ව්‍යාපෘතිය සමග හරිත හෙටක් For a Green Tomorrow තේමාවෙන් මෙරට වායුගෝලයේ පිරිසුදුකම වෙනුවෙන් නිරන්තරයෙන්ම කැපවෙන ලාෆ් එකෝ ශ්‍රී ආර්ථනය නිල වශයෙන් අත්වැල් බැඳගෙන ඉන්නවා. එනුව හෙට උදෑසනටට දක්ෂිණ අධිවේගී මාර්ගය ආශ්‍රිතව මෙම ප්‍රජා සත්කාර වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි. එහිදී දකුණු අධිවේගී මාර්ගයේ පරිශ්‍රයේ පැල 47ක් අලුතෙන් සිටුවීමට කටයුතු ද ඇති වෙනවා. එවැගේම තමයි ප්‍රදේශීය පාරිසරික සමතුලිතතාවය සහ හරිත භාවය ඉහළ නැන්වීම උදෙසා තවත් පැල 150ක් පරිත්‍යාග කිරීමටද පියවරගෙන තිබෙන බවත් අපි ඔබට සතුටෙන් යුතුව දැනුම් දෙනවා. හරි, ලකන හાર્ට් බීට්. එහෙනම් අපි ඔන්න මේ පැයටත් සමුදෙනවා. අපි ආපහු හම්බ වෙන්නේ ලකන හાર્ට් බීට් වල 3 වෙනි පැයේදී. ඒ කියන්නේ අපි 10වල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති වලින් පස්සේ තමයි අපි ආදරෙන් හම්බ වෙන්නේ. එතකන් සතුටින් පරිස්සමින් අපි වහගෙන ඉන්න කියලා අපි ඔබට මතක් කරනවා. 10වල් 12ට ප්‍රවෘත්ති වලට මොනවද තියෙන්නේ කියලාත් අපි අහලා හරියටම 12:30ට ආපහු හම්බ වෙමු. 11:56 වෙලාව.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: ජීවිත 11ක් අයිම වූ ගින්නෙන් දැවුණු සෙනෙහසේ නම තැන ගැන පරීක්ෂණ. තීරුද රතියකට ගසක් වැටී 3 දිනකු ජීවිතක්ෂීර. සුවසිරිය ගැන පළවන ප්‍රචාර අසත්‍ය බව එහි සභාපති කියයි. රේබිල්ඩින් මුදල් සුරක්ෂිත බව විගණකාධිපතිනියගෙන් ප්‍රකාශයක්. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණි අයිතීන පූජා වෙසක් කලාපය අවසන්. අමරිකා ජනපතිට එරෙහි වූ යෝජනාව.
1: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දින මාරසිංහ. මෙල්ලිය බටකුඩි ප්‍රදේශයේ සෙනෙහසේ නවාතන වැඩිහිටි නිවාසයේ ඇතු ගිනි ගැනීමක් හේතුවෙන් 11 දිනක මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. තවත් 9 දිනකට තුවාල සිදු වුණා. ප්‍රතිකාර සඳහා ඔවුන් හොරණ සහ ගල්පාත රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා. මුදාගත් පිරිස තාවකාලිකව බටකුඩි කනිෂ්ඨ විද්‍යාලයේ රඳවා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන සිදු කරනවා. තිරුවුත් රටයක් මතට ගසක් හඩා වැටීමෙන් එහි ගමන් ගත් 3 දෙනෙකු මියගොස් තිබෙනවා. පාසල් සිසුවෙකු සහ කාන්තාවන් 2 දෙනෙකු ඒ අතර වෙනවා. තිරුවුත් රටේ රේදුර දිවි බේරාගෙන ඇති බවයි නාවලපිටිය පොලිසිය පවසන්නේ. මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ තිරුවුත් රටේ මතට එම ගස කඩා වැටී තිබෙනවා. මේගේ 3 දෙනාගේ සිරුරු නාවලපිටිය රෝහලේ තැන්පත් කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. මේ අතර ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී මගේ ප්‍රවාහන බස් සතියක් මාර්ගෙන් ඉවතට ගොස් තාප්පයක ගැටීමෙන් පුද්ගලයන් 3 දෙනෙක් තුවාල ලැබුවා. රේදුරට නිඳ යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. දහනවේ 90 සුවසැරිය හදිසි ගිලන් රථ සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින බව සුවසැරිය පදනම අවධාරණය කළා. ඒ අක්‍රියවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බවයි සුවසිරිය පාලන අධිකාරිය සඳහන් කළේ. එසේ මේ ජනතාව නොමග යවන ආකාරයේ අසත්‍ය ප්‍රවෘත්තියක් බව ගිලන්පත සේවයේ සභාපති විශ්‍රාමික මේජර් නිරෝෂන් රත්නායක මහතා ඇතුළු පාලක මණ්ඩලය පෙන්වා දුන්නා. සුපුරුදු ආකාරයේම සේවාව උසස් සහ කාර්යක්ෂමව ඉටු කරන බවයි ඔවුන් පෙන්වා දුන්නේ. අයිතීන පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපයේ සාර්ථකව අවසන් වුණා. ඊයේ දිනෙත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඒ නැරඹීමට පැමිණ සිටියා. සර්වජිතාතුන් වහන්සේ වැඳ පුදා ගනිමින් තොරණ සහ පහන් කුණු නැරඹීමටද ඔවුන්ට අවස්ථාව හිමි වුණා. සර්වඥාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතිනවා. ඒ පිළියන්දල ධර්මශාස්ත්‍රෝදී පිරිවෙන් විහාරස්ථානයේදී වෙසක් කලාපයේ වෙසක් කූඩු තරඟාවලිය අංශ 4ක් යටතේ පැවැත්වුණා. ඒ ජාග්‍රහකයන්ට ත්‍යාග පිරිනැමීම සිදුවේ කැස්බෑව නගරාධිපති චාමර මධ්‍යම කළුගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍යංශ ජාග්‍රහණය කළේ කැස්බෑව නගර සභාවේ මඩපාත ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයයි. පාසලංශයේ ජාග්‍රහණය ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලයේ හිමිකර ගත්තා. විවෘතංශයේ ජාග්‍රහණය දිමුතු අකලංක සිල්වාට හිමි වුණා. දාම් පාසල් අංශයේ ජයගත්තේ බොර්ලස්ගමුව වේරහැර පුණ්‍ය සාරදහම් පාසලයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් වාරික 2ක් එකවර ලබා දෙමින් ඇමරිකා ඩොලර් මිලියන 695ක් ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරයට බැරි කිරීමට කටයුතු කළා. ඉන් ආර්ථිකයේ සුවිශේෂී ශක්තිමත් පියවරක් ලැබීමට හැකිව බවයි අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ දක්වා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.4ක සමස්ත මූල්‍ය සහයක් ලබා දී තිබෙනවා.
2: සමස්තයක් වශයෙන් ගත්තාම තවත් වාරික 2ක් අපිට ලැබෙන්නේ නියමිතයි 2027 මාර්තු වෙනකොට මේ අවසාන කටයුතු සියල්ල අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මුදල් ලැබීම විසින් මහා භාණ්ඩාගාරයේ මුදල් සංචිතය වෙනවා වගේම ඒ ඩොලර් වශයෙන් අපිට ලැබෙන නිසා දල විදේශීය සංචිත ප්‍රමාණයත් ඉහළ යන මේ බලපානවා. ඒ වගේම රට ඇතුලේ යම් ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වෙනවායි කියලා පසුගිය සති කීපේ පුරහවම පදනම් විරහිතව ගොඩනගන ලද තත්වයට පිළිතුරක් බවට පත් වෙනවා. ඒ වගේම ව්‍යුහාත්මකව වෙනස් කරගත යුතු දේවල් පිළිබඳව මේ වැඩසටහන දෙනවා. ඒ සියල්ලක්ම පායි අපි සම්පූර්ණ කරලා තියෙනවා. ඒ අනුව පෙනෙනවා රට ඇතුලේ ආර්ථික ස්ථාවරත්වයේ මූල ස්ථාවරත්වයේ අත්පත් කර ගැනීම සඳහා අපි මේ වැඩසටහනේ අනුව නියම ආකාරයට වැඩ කටයුතු කරනවා කියන කාරණය ඕනම කම්පණයකදී පොරොත්තු දෙන්න පුළුවන්, ඒකට ප්‍රතික්‍රියා දක්වන්න පුළුවන්, ප්‍රතිපත්ති මේ වශයෙන් විවරදි ප්‍රතික්‍රියා දක්වන්න පුළුවන් ප්‍රතිපත්ති අපි අනුගමනය කියන කාරණය.
0: මේ අතර ජනතාව බලාපොරොත්තු ශක්තිමත් ජීවන තත්ත්වයක් ඇති කිරීම වෙනුවෙන් වත්න රජයේ කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය ගමකිතර දිසානායක මහතා පවසනවා.
3: මේ විපක්ෂය විශාල බලාපොරොත්තු තියාගෙන හිටියා ඩොලරේ ක්‍රමානුකූලව ඉහළට නැගලා ඩොලර එක 400ට 500ට යනකොට අර ගෝඨාභයට ඇතිවෙච්ච තත්ත්වය මේ ආණ්ඩුවටත් ඇතිවේ කියලා. නමුත් මේ වෙලාවේදී ඔවුන්ගේ ඒ බලාපොරොත්තුව සුන් වෙලා තිබෙනවා. ඩොලරේ ක්‍රමානුකූලව දැන් පහළට වැටෙමින් තිබෙනවා. රජයක් හැටියට සියල්ල කළමනාකරණය කරගනිමින් ජනතාව පීඩණයට පත් නොකර ජනතාවගේ පැත්තෙන් හිතන ආණ්ඩුවක් හැටියට කටයුතු කරන්න අපි සමත් වෙලා තිබෙනවා. අපි ජනතාවට පොරොන්දු වෙච්ච පරිදිම පොහොසත් රටක් ගොඩනගන්නත්, ඒ වගේ මේ රටේ ජන ජීවිතයේ ලස්සන ජීවිත භාවය පත් කරන්නත් අපේ සියලුම මහජන නියුත්යන්, ඒ වගේම අපේ ක්‍රියාදරයන් කටයුතු කරනවා. ඒ විශ්වාසයෙන් ජනතාවට කටයුතු කරන්න කියලා අපි ඉතාමත්ම ඕනෑකමින් ජනතාවගෙන් ඉල්ලා
0: සිටිනවා. රේපිලින් ශ්‍රී ලංකා ගිනුම ඕනෑම අවස්ථාවක විගණනය කිරීමේ හැකියාවක් පවතින බව විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය සඳහන් කළා. මුදල් කාරක සභාවේ සභාපති හර්ෂිත සිල්වා මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා.
4: අපිට මුදල් කමිටුව හැටියට මම හයිපොතටිකලි මේ ප්‍රශ්නේ අහන්නේ. අකවුන්ට්ස් ගොඩක් ඇතිනේ. ඔව්. අකවුන්ට්ස් 25ක් තියෙනවා කියමුකෝ. ඒත් අපිට කියන්න පුළුවන්ද මෙන්න මේ මුදල් අමාත්‍යාංශයේ DST එකේ මෙන්න මේ account එක ඔඩිට් කරන්න කියලා
5: කියනවා. දැනටත් ඒක තියෙන්නේ government DST account එකේ ඇතුලේ
4: නේ. ඒක අපි දන්නවා. ඒක අපි දන්නවා.
5: එතකොට ඒ DST account එකේ සල්ලි තියෙන තාක්කල් ඒ DST account එක ඇතුලත් finance minister එක අපි ඔඩිට් එක කරනවානේ. එතකොට අපි ඒ scope එක ඇතුලේ තමයි තියෙන්නේ.
6: සයිට් එකේ ඕනෑම කෙනෙකුට ට්‍රාන්ස්පරන්ට් විදියට කාගෙන් දාවේ ඒක බලන්න පුළුවන්. ඕනෑම වෙලාවක තියෙන amount එක ඊටම බලන්න පුළුවන්.
4: හරි, දැන් එතකොට අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ දැන් අපිට ඕනේ නම් මේ ෆන්ඩ් එක මේ ඔඩිට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා.
7: රිබිල් ශ්‍රී ලංකා කියලා සල්ලි යනවනේ දැන්. ඒක ඒ පර්පස් එකට අර වෙන පර්පස් එකකට වියදම් වුණාද කියලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්ද?
0: බස්නාහිර හා සබරගම් පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශය අතර ස්ථාන කිහිපයක සුළඟේ වේගය 50 කිලෝමීටර 50ක් පමණ වෙනවා. ගිගුරුම් සැති වැස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසයි කාර්යනිරත කාලිකුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්ද මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.
8: අද දවසේදී දිවයිනේ බස්නාහිර සබරගම සවයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. ඒ අතරින් බස්නාහිර සහ සබරගම පළාත්වල, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ අද වැසි ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල, උතුරු සහ උතුරු මැද පළාත්වල, බත්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්වල විටින් විට හමන 50 කිලෝමීටර 40ක 50ක පමණ තද සුළං අද දවසේදී පැවතිය හැකි. සෙසු ප්‍රදේශවල විටින් විට හමන
0: මේ අතර කලු සහ කැලණි ගංගාවල ජලය යම් මට්ටමකට ඉහළ යා හැකි බව වාරි මාර්ග අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර මහතා සඳහන් කළා. කෙසේ වෙතත් ඒවා ගම්මුතුර දක්වා වර්ධනය වීමේ තත්ත්වයක් නැහැ. වර්ෂාව සමග නිකුත් කරන නිවේදන පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි එල්.එස්. සූර්යබණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ. කෙටි ආහාර සංසතුගේ පිළිබඳව නැවත සිතා බැලිය යුතු කාලයේ එළඹැති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ජාතික පෝෂණ මාසයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී මාධ්‍ය හමුවක් පැවැත්තුණා. සෞඛ්‍ය ජනමාත්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පාසල් දරුවන් අතර පවතින සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව අදහස් පළ කළා.
9: අපි ගත්තොත් පාසල් නම් වයස පහට අඩු දරුවන් පහට වැඩි දරුවන් ගත්තහම මේ ලෝක සමීක්ෂණයට අනුව මන්ද පෝෂණය මිටි බව ස්ටන්ටිං 10.1 වේස්ටිං ෂර්වේ වියෑම 8.1 බර අඩුකම 16.1 බර වැඩිකම සුලතාවේ 0.5 වගේ සුළු ප්‍රමාණයක්. එතකොට මේකෙන් පෙනී යනවා අපේ දරුවන්ගෙන් 5-6 විතර මන්ද පෝෂණයෙන් පෙළෙනවා කියන එක. එවැනි රටක මේ දරුවන් වයසට ගිහිල්ලා තරුණ සහ මැදිවියට එනකොට ස්ථූලභාවයට පත් වෙනවා. මේ මාසයේ විශේෂයෙන් මාතෘකාව ගත්තොත් එහෙම කෙටි ආහාර මෙන්න මේවා සම්බන්ධයෙන් තමයි මේ ගැටලු දැඩි ලෙස තියෙන්නේ. මේක කුඩා ළමුන්ගේ ඒ වගේම පාසල් යන අවදී ළමයින්ගෙන් තමයි මේක ආරම්භ වෙන්නේ. දරුවන්ගේ ඉඳලා දැනුවත් කිරීම ඒ අයගේ දිවට මේ වෙනත් රසයන් පුරුදු වෙන්නේ නැතුව හොඳ රසය පුරුදු වෙන ආකාරයට ඒ අය සමග අපි ගනුදෙනු කිරීම සාකච්ඡා කිරීම ඔවුන් දැනුවත් කිරීම ඔවුන් දිරිමත් කිරීම එකක්. දෙවැනි එක තමයි ආහාර පරිසරය ආහාර වෙළඳපොළ උදාහරණයක් හැටියට පාසල්වල කැන්ටීන් සෞඛ්‍යමත් කැන්ටීන් ඇති කරගෙන යෑම. සේවා ස්ථානවල හොඳ ආහාර තියෙන කැන්ටීන් ඇති කිරීමේ ප්‍රවණතාවය. මේවා සම්පූර්ණ වෙලා නැහැ. නමුත් මේ කාලේ අපි ඒක තාම තදින් කතා කරනවා.
0: විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මියද පෝෂණ තත්ත්වයේ පිළිබඳ අදහස් පළ කළා.
10: ශ්‍රී ලංකාව කියන්නේ දකුණු ආසියාතික රටවල් අතර මීට සමාන රටවල් එක්ක සංසන්දනය කරලා බලනකොට සෞඛ්‍ය දර්ශක ඉතාම ඉහළ තත්ත්වයක තියෙන රටක්. ඒත් එක්කම බලනකොට මේ පෝෂණ දත්ත සම්බන්ධයෙන් ගත්තොත් එහෙම පොඩි මන්දගාමී තත්ත්වයක තමයි අපි ඉන්නේ. පහතට යන්නේ නැහැ. නමුත් ඒවා අපිට අපි බලාපොරොත්තු වන ආකාරයෙන් මේවා වැඩි දියුණු කර ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඉතින් ඇත්තටම මේකට හේතුව සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ සෞඛ්‍ය ශාස්ත්‍රයට තනිවම කැප වෙලා ඒක ඒ රාජකාරිය අපිට කරන්න අමාරුයි. මොකද ඔබ කණ්ඩායම වෙලා අනිකුත් අමාත්‍යංශයක අත්වල් බැඳගෙන මේ සෞඛ්‍ය පෝෂණය සම්බන්ධයෙන් අපිට කරන්න පුළුවන් වගවීම සහ වගකීම කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකත් ඒක එක පිවිසීමක්. අධික තෙල් සහිත ආහාර 29.3% දරුවෝ පරිභෝජනය කරනවා. අධික සීනි සහිත කෑම වර්ග 46.9% දරුවන් පරිභෝජනය කරනවා මේ දෛනිකව. ඉතින් ඊට අමතරව මේ දරුවන්ගෙන් 70.4% දරුවෝ පහුගිය සතිය ඇතුළත කවදා හරි දවසක පාසලේ හෝ පාසලෙන් පිට වෙලා යන මගදී මොනවා හරි ෂණික ආහාර පරිභෝජනය කරලා තිබුණා. ඉතින් එතකොට අපිට මේකත් එක්ක බලනකොට පේනවා මේ ප්‍රශ්නේ කොයිතරම් දුරට සමාජගත වෙලා තියෙනවද කියලා මේ ළමයින්ගේ කෙටි ආහාර ගැනීම පිළිබඳව. එතරම්මයි මේ වැනි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. මේක මේ න්‍යූට්‍රිෂන් ට්‍රාන්සිෂන්, ඒ කියන්නේ පෝෂණ සංක්‍රාන්තිය මේ විදිහට වෙලා තියෙන්නේ ඇයි? ගොඩාක් වෙලාවට මේ කඩවල් වලින් ලේසියෙන් ගන්න පුළුවන් ආහාර විදිහට මේ කෙටි ආහාර වලට පෙළඹිලා තියෙනවා. ඊට අමතරව කොච්චර පෝෂදායී ආහාර ගැන අපි කතා කරත් මේවා සම්බන්ධයෙන් ඇතිවන ප්‍රචාරණය ඇත්තම හරිම අඩු මට්ටමක තමයි තිබෙන්නේ. සකස් කළ ආහාර පිළිබඳව විශාල වෙළඳ ප්‍රචාරණයක් වාණිජ වශයෙන් සිද්ධ වෙනවා. ඉතින් ඒ කරුණු හින්දා මේ දරුවන් සහ වැඩිහිටියන් මේ ආහාර රටාවට ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතින් ඒ ඔය කරුණු සියල්ල පාදක කරගෙන තමයි අපි මේවල් තේමාව කෙටි ආහාර නැවත ගැන නැවත සිතමු. ඇත්තටම කෙටි ආහාරයක් ඕනද? අපේ වැඩිහිටියෙකුට නිරෝගී හොඳ BMI එකක් තියෙන වැඩිහිටියෙකුට ඇත්තටම කෙටි ආහාර අවශ්‍යයි කියලා අපි කියන්නේ. ප්‍රධාන ආහාර වේල් තුන නියමාකාරයෙන් සමබල ආහාරයක් ගත්තොත් ඒගොල්ලන්ට කෙටි ආහාර අවශ්‍ය නැහැ.
0: සබරගම් පළාත් පාසල් ළමුන්ගේ අඩුපාඩු සොයා බැලීමට UNICEF සංවිධානයේ පියවර ගත්තා. රත්නපුර දිස්ත්‍රික්කයේ චාරිකාව නිරත වූ ඒ සාමාජිකයන් පිරිසක් පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය ඇතුළු නිලධාරීන් හමු වී සාකච්ඡා කළා. ළමා සුබසාධනය ඇතුළු කටයුතු සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුණා. මෙම අධ්‍යයනය මගින් ශ්‍රී ලංකාව ඇතුළු සාමාජික රටවල් සඳහා ඉදිරි වර්ෂයේදී ආධාර සහ සෙසු දායකත්වය ලබා දීම පිළිබඳ සැලසුම් සකස් කිරීමට නියමිතයි. විභාග දෙපාර්තමේන්තුව පවත්වන විභාග සඳහා අයදුම් කිරීමේදී ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර තිබෙනවා. මේ වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීම නියමිත සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉල්ලුම් කිරීමට අපේක්ෂිත අයදුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත් සකස් කර ගැනීමට උපදෙස් ලබා දෙන්නේයි විභාග දෙපාර්තමේන්තුව සියලු විදුහල්පතිවරුන්ට දැනුම් දුන්නා. අයදුම්පත් කැඳවීමට පෙර හැඳුනුම්පත් සකස් කර ගැනීම පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ වගකීමක් බවත් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. සහන මත යැපෙන මානසිකත්වය වෙනස් කර සහය නැගී සිටින ප්‍රජාවක් නිර්මාණය කර ගැනීම ඉලක්කයේ බව අමාත්‍ය මහාචාර්ය චන්දන අභිරත්න මහතා සඳහන් කළා. ඒ දිනදු බෞතුරන් කිරීමේ ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයට සමගාමීව ක්‍රියාත්මක කරන ගම්දහසක වැඩදහසක් පොතලම් දිස්ත්‍රික් ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් නාතන්ඩිය මයිලඩී වැවෙන් ජලය බැස යන ස්ථානයෙන් පැතිපෙමි සකස් කිරීම මේ අර්ථයේ සිදු කෙරුණා.
11: අපි මේ ප්‍රජාශක්ති වැඩසටහන තුළින් අපේක්ෂා කරන්නේ සම්පූර්ණ දරිද්‍රතාව දුප්පත්කම තුරන් කිරීම නැවත අපේ රජයේ හෝ අනාගතයේ වෙන කවුරු හරි බලයට එනවා නම් අපට වැඩි හොඳ ආණ්ඩුවක් ඒගොල්ලන්ට හෝ ජනතාවට සහන මත යැපෙන තත්ත්වයක් නිර්මාණය කරන්න නැතුව සෝත්සාහයෙන් නැගී සිටින ජන ප්‍රජාවක් නිර්මාණය කිරීම. අද ගම්දහසක් වැඩදහසක් ව්‍යාපෘති යටතේ දන්නවා රුපියල් මිලියන 25,000ක් මේ ව්‍යාපෘතිය සඳහා වෙන් කරලා තියෙනවා. හැබැයි දැන් මේ වෙනකොට සමාජ මාධ්‍ය වල එහෙම යනවා. මොනවද මේගොල්ලෝ කරලා තියෙන්නේ? හැබැයි මේ බිඳ වැටලා තිබුණු ආර්ථිකය භාණ්ඩාගාරයේ පුරවලා තියෙනවා. ගිය අවුරුදු 2025 අපි අවුරුද්දකින් භාණ්ඩාගාරයට රුපියල් ට්‍රිලියනයක් කෝටි ලක්ෂයක් එකතු කරගත්තා.
0: දිටිව සුලකු නාටයම විපතටපත් පවුල් සඳහා ඉදිකළ මහනුවර දිස්ත්‍රික්කයේ පළමු නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත්කර තිබෙනවා. රජයේ ලබා දුන් වන්දි මුදල් මගින් ඉදිකළ නිවාස තුනක් ජනතා අයිතියට පත්කිරීම සිදුවේ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. රුපියල් ලක්ෂ 50ක වන්දි මුදලක් ඒ සඳහා ඔවුන්ට හිමි වුණා. මේ නිවාස ඉදිකිරීම ආරම්භ වුණේ මීට මාස 3කට පෙර. ඒ ජනාධිපති අනුකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. අනිකුත් නිවාසද කඩිනමින් ඉදිකිරීමයි සැලැස්ම.
12: ඉස්සලා මතකයි මාස 3කට කලින් මං හිතන්නේ ජනාධිපතිතුමා ඇවිල්ලා තමයි මුල් ගල තිබ්බේ. ඉස්සලා තියෙන ගෙදර තමයි මුල් ගල තිබ්බේ ජනාධිපතිතුමාගේ. මෙන්න ඔය දෙන්නගේද? ඈ ඔය දෙන්නගේ ගෙදරට මුල් ගල තිබ්බේ. ඉතින් ඒ ගෙවල් 10ක් පටන් ගන්න හදන්න පටන් ගන්න තිබ්බා. ඒකේ පළවෙනි ගෙවල් තුන අපි හදලා ඉවර වෙලා දැන් අද දින අම්මලා තාත්තලා ඒකේ පදිංචි දෙන දවස තමයි අද. ඉතින් ඒක තමයි අද විවෘත කරේ. විදුලි ගෙවලුත් හදාගෙන යනවා. කෙටි මාස 3ක් ඇතුළත ජනතාතර ගෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ හිටපු ජීවන තත්ත්වයට වඩා උඩ තැනකට කලා කතා කරලා බලන්න උඩ තැනක උඩ ජීවන තත්ත්වයක් ලබා දෙන එක තමයි රජය බලාපොරොත්තු වෙන්නේ.
0: දිට්වා සුලකුණාටුවෙන් දැඩිලෙස හානිසිදුව බදුල්ල කන්දකැටිය ප්‍රදේශයේ බත්මරිල්ල මහාවාරි ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතුද සාර්ථකව ආරම්භ වුණා. ඒ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න නියෝජ්‍ය අමාත්‍ය දිනදු සමන් හින්නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලකල්ල යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉරානයට එරෙහි යුද්ධය නතර කිරීම සඳහා සකස් කළ යෝජනාවකට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. යෝජනාවට පක්ෂව ඡන්ද 215ක් හිමි වූ අතර විපක්ෂව හිමි වැත්තේ ඡන්ද 208ක් පමණයි. ඒ අතර රිපබ්ලිකන් නියෝජිතයින් 4 දෙනෙකුද වෙනවා. කෙසේ වෙතත් එම යෝජනා සඳහා සෙනෙට් සභාවේ අනුමැතිය හිමි වෙනවා. ඒ සාර්ථක වුවද හමුදා මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කිරීමේ හැකියාවක් නැහැ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිෂේධ බලය යොදා ගනිමින් ඒ අවලංගු කිරීමට හැකිවීමයි ඊට හේතුව. මීට පෙරද අවස්ථා තුනකදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට එම යෝජනාව ඉදිරිපත් වුණා. යුද්ධයේ අරමුණු ඉටු කර ගැනීමට අපොහොසත් වීම සහ ඉන්ධන බල ඉහළ යාම ඇතුළු කරුණු ඊට හේතු වෙනවා. මේ අතර හිස්බුල්ලා සංවිධානයේ ප්‍රහාර නතර කරන්නේ නම් ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කළ හැකි බව අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා. කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ ලකුණු 41කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවේ කඩලු 7කට ලකුණු 303ක් රැස් කළා. පැතුම් නිශ්ශංක ලකුණු 79යි. කුසල් මින්ඩිස් ලකුණු 72ක් ලබා ගත්තා. චරිත අසලංක ලකුණු 45යි. පිරිතුරුම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමට පන්දු වාර 49 පන්දු දෙකකදී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 262ක් පමණයි. ශයිහෝප් ලකුණු 56ක් රැස් කළා. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේ ජනවාරි සහ පෙබරවාරි 9 දිනක සංචාරය නිරත වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා. සංචාරයට එක් දින ජාත්‍යන්තර තරඟ 3ක්, පන්දුවාර 20 තරඟ 3ක් සහ ටෙස්ට් ක්‍රිකට් තරඟ 2ක් ඇතුළත්.
1: ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල.
0: ජීවිත 11ක් අයිමු ගින්නෙන් දැවුණු සෙනෙහසේ නමාතැන ගැන පරීක්ෂණ. තීරොද රථයකට ගසක් වැටී 3 දෙනෙකු ජීවිතක්ෂයට. සුවසරිය ගැන පළවන ප්‍රචාර අසත්‍ය බව එහි සභාපති කියයි. රීබිල්ඩින් මුදල් සුරක්ෂිත බව විගණකාධිපතිනියගෙන් ප්‍රකාශයක්. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණි ITN පූජා වෙසක් කලාපය අවසන්. අමෙරිකා ජනපතිට එරෙහි වූ යෝජනාව. ලක්නෙ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු 1ට බලාපොරොත්තු වන්න.
1: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
0: දැන් ඉකොනොමික් ගෝල් විශේෂාංගය.
13: අත පිට සරු හෙට දවසට ආර්ථික ඉලක්කය. ඉකොනොමික් ගෝල්.
14: ඉකොනොමික් ගෝල්.
15: ගෝලීය ආර්ථික ප්‍රවණතා හමුවේ ශ්‍රී ලංකාව සතු විදේශීය වෙළඳපොළ අවස්ථා, විදේශීය විනිමය කලාපයන් සහ ජාත්‍යන්තර මූල්‍ය සබඳතාවල තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කරගත්තේ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන වසන්ත මන්ත්‍රීපාල මහත්මා.
16: කාර්යත්‍ිකින් අපි සරල වශයෙන් හඳුනා ගතොත් කිසියම් රටක් ජාත්‍යන්තර ගනුදෙනු වලට සම්බන්ධ වීම තුළින් ඒ ලබා ගන්නා වූ ප්‍රතිලාභ, ඒ වගේම කෙරෙන්නා වූ වියදම් වගේ දේවල් තමයි මේ තුලින් අපි හඳුනා ගන්න. ඒකට බලනවා අපි ජාත්‍යන්තරව වෙළඳාමට සම්බන්ධ ගනුදෙනු වලට සම්බන්ධ වීමෙන් අපි කොච්චර ප්‍රතිලාභ ලබනවද, බොහොමයක්. ඒ වගේම කිසියම් ආකාරයක පාඩු ලබන විටම මෙය අපි තක්සේරු කරගන්න නැත්නම් අපි තොරතුරු ලබා ගන්න අපේ බාහිර ගිණුම තුලින් අපි කියන external account එක කියලා මේ බාහිර ගිණුමෙන් තොරතුරු වලින් අපි බලනවා මේ අපි වෙළඳාම වලට සම්බන්ධ වීම ජාත්‍යන්තර ගනුදෙනු වලට සම්බන්ධ වීම ලාභදායිද අලාභදායිද කියන එක තමයි අපි මූලික වශයෙන් තේරුම් ගන්න.
15: අපේ රටේ විදේශීය අංශය හරහා කෙරෙන ප්‍රධාන ගනුදෙනු මොනවද?
16: මේදී අපි ප්‍රධාන වශයෙන් බලන්නේ රටට විදේශ විනිමය රට තුරට පැමිණෙන සහ පිටට විදේශ විනිමය ගලා යන ගනුදෙනු මොනවද කියන එක තමයි අපි මේදී ප්‍රධාන වශයෙන් බලන්නේ. අපේ රටට විදේශ විනිමය ගලා යන ප්‍රධානම දේ තමාපනායනයි. ඊළඟට විදේශීය ශ්‍රමිකයන් මේ රටට එවන ප්‍රේෂණයන්, කියන අපේ රටින් විදේශ රටවලට ගිහලා රැකියාවක් කරන එවන ප්‍රේෂණයන්, ඒ වගේම සංචාර කර්මාන්තයෙන් අපි උපයා ගන්නා වූ විදේශ විනිමය. එතකොට මේ වගේ තමයි අපි ප්‍රධාන වශයෙන්ම රටට එන විදේශ විනිමය. අපේ අතර ගෙවීම් වගේ දත් ගත්තොත් එහෙම බොහෝ දෙනෙක් දකින ප්‍රධානම දේ තමයි අපි කොතෙක් දුරට ආනායන සඳහා වියදමක් දරනවා. උදාහරණයක් ඇටියට අපි 2025 වර්ෂයේ ගත්තොත් එහෙම අපනායන ආදායම නැත්නම් විදේශ රටවලට බාණ්ඩ සැපයීම තුළින් අපි ඇමරිකානු ඩොලර් බිලියන 17ක පමණ ප්‍රමාණයක් උපයාගෙන තියෙන, ඒ වගේම අනිත් පැත්තෙන් ආනායනයන් සඳහා ඩොලර් බිලියන 21ක් පමණ දරලා තිබෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම විදේශ ශ්‍රමිකයන්ගෙන් මේ රට ලැබෙන ප්‍රේෂණයන් ගත්තොත් එහෙම ගිය වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 8ක් පමණ උපයගෙන තියෙනවා. සංචාරක කර්මාන්තයෙන් අපි ඩොලර් බිලියන 3.2ක් උපයගෙන තියෙනවා. මේවා තමයි ප්‍රධානම අපි දකින ගනුදෙනු. ඒ තුලින් අපි බලනවා ජාත්‍යන්තර මුදල් ඒකකයන්ගේ හුවමාරු වගේ අපි කියනවා විනිමය අනුපාත. මේවත් මේකට බලපාන, මොකද විනිමය අනුපාත වල වෙනස් වීම සිදු වෙන්නේ ජාත්‍යන්තර වෙළඳපොළේ අපි කරන ගනුදෙනු ප්‍රමාණයන් අනුව. කියන අපි අධික ලෙස අපි බාණ්ඩ ආනයනය කරනවා නම් විදේශ විනිමයට තදබල ඉල්ලුමක් එනවා. මේ ඉල්ලුම තුළ මොකද වෙන්නේ? ඒ වළාකයන් වැඩි වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් විදේශ විනිමය ගලා යන ප්‍රමාණය වැඩි වුණත් වෙන්නේ විදේශ විනිමය නැත්තම් අපි ඇමරිකන් ඩොලර් එකගේ වගේ අඩු වෙන්න පුළුවන්.
15: මැද පෙරදිග පවතින යුදමය වාතාවරණයත් සමග විදේශීයංශයේ කටයුතු අපේ රටේ ආර්ථිකයට මොන වගේ බලපෑමක්ද කරන්නේ?
16: ඇත්තටම මේක අපි සරලව ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් අපිට බලපාලා තිබෙන අපේ බලශක්තිය. මොකද අපිට ඕන කරන ඛනිජ තෙල්, ඒ වගේම ගෑස් වගේ දේවල් අපි ආනයනය කරන්නේ ওই මැද පෙරදිග කලාපය ඔස්සේ. එතකොට ඒවට වියදම් වැඩි වුණා. රක්ෂණ ගාස්තු වැඩිවීම තුළ ආනයන වියදම වැඩි වෙනවා. ඒ නිසා අපි ආනයන වියදම් වැඩි වෙනවා කියලා කියන්නේ අපේ රටේ තියෙන විදේශ විනිමය සංජිකන ඩොලර් වගේ අපි උපයාගත්ත විදේශ විනිමය විනිමය වැඩි ප්‍රමාණයක් අපිට එළියට ගෙවන්න සිදු වෙනවා. අනිත් පැත්තෙන් මේ අපිට අපනායන වෙළඳාම කෙරෙත් බලපානවා. මේ ප්‍රදේශයේ තියෙන උතුමේ තත්ත්වය තුළ අපි මේ ප්‍රදේශවලට කෙරෙන අපනායනයන් වලට දැඩි බලපෑමක් ඇති වෙනවා. මොකද අපනායන වියදම වැඩි වෙන්න පුළුවන්. ප්‍රවාහන ගාස්තු වැඩි වීම තුළ එස්කොට වෙන්නේ බාණ්ඩ සඳහා තියෙන ඉල්ලුම අඩුවට. අනිත් පැත්තෙන් විදේශ විනිමයට ඉල්ල වෙන පීඩනය. මොකද විදේශ විනිමයට ඉල්ලුම වැඩි වෙනවා. මොකද ආනයන වියදම් වැඩි වීම නිසා. ඒ නිසා මොකද වෙන්නේ? අපි ඩොලර් එකකට ගෙවන රුපියල් ප්‍රමාණය එන්නේ එන්න වැඩි වෙනවා. ආනයන කරන බාණ්ඩ ගොඩක් අපි ලංකාවේ ගෙනන පරිභෝජනයේට ඒවල මිල ගණන් වැඩි වෙනවා කියලා කියන ආනයන වියදම දේශීය මිල ගණන් වැඩි වෙනවා. දේශීය මිල ගණන් වැඩි වීම තුළ හටි උද්දමනකාරීත්වයකට යන්න පුළුවන්. ඒ නිසා අපි පාලනය කර ගන්න ඕන. ඉතින් පාලනය කර ගන්න හොඳම දේ තමයි අපි පුළුවන් තරම් අපි පරිභෝජනයන් සීමා කර ගන්න ඕන.
15: ශක්තිමත් විදේශීය ආශ්‍රයක් යනු රටක ආර්ථික ස්ථාවරත්වයේ කොඳුරාරටියයි. එහි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය පිළිබඳවයි අද ආර්ථික අනාවරණය තුළින් අප විමසීමට ලක් කළේ.
14: Economic Goal. Economic Goal. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
17: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Radio ITN.
1: දවල් 12 විනාඩි 31යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අකසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.

ගන්න රෝයල් පාටිය අපට දන්මායි වබොලේ. සොමියා ගන්නට නියම චාන්සක අතා රින්නටත් බැරිහින්දා මේ අපි ඩබලම ආවෙ මෙතනට ආශි ඔක්කොම ඇතිහින්දා. හල්ලෝ වෙල්කම් පියගේ ජොන්සන් දෙනවා අතට අත කෙස්ලා ගෙනපු දැක් පාර්සල් වලටයි වයිෆ් හිත. පුදුමෙන් පුදුමයි දැක්කම හාසයි පාටිය ග්‍රෑන්ඩ් ලෙවල්.

එන සුදුරු රාත්‍රියේ මල කෙලියකි වෙන්නේ. මුන් ලයිට් වාගෙන තදට වදාගෙන ෆුල් සොමියේ ඉන්නේ. ඩාන්ස් ෆෝ එක කට්ට කරුවලයි මොනාද මේ වෙන්නේ? අයියෝ සඳ මත නැ

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වඩේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: රූපවාහිනී සේවේ 47 වන සංවත්සරය නිමිත්තෙන් සහ ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කරන
1: Green Legacy 2026 ජාතික රොක් රෝපණ වැඩසටහන
0: ජූනි 5 වනදා පෙරවරු 8ට දක්ෂිණ අධිවේගී මාර්ගයේ අටවන සැතපුම් කණුව අසලදී
1: හරිත ගමනක් සුන්දර රටක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවක සුබසාධක සංගමයේ තවත් සක්කාරයක්
2: ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය
3: ශ්‍රී ලංකාවේ දුම් පරීක්ෂාවේ ප්‍රමුඛතම ආයතනය ලව් ඉකෝශ්‍රී සමාගම විෂ දුමෙන් තොර හෙටක් උදෙසා
4: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ගැන ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකන දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with Jam Jam.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමහ ්‍යාර විතුන්ගේ අපි තහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ත්‍රය වී කෙටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිතුව එකකයි හතයි හයිසේ හතනමයයි පන්සේ හතනමය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එලකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝට පම්ප්ස් අදම අමතන්න 0271711711
3: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
3: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන්
5: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට
6: සම අනුග්‍රහය
7: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත

0: Music Garage with Kavi and Ravi.
1: ලංකාවේ හිට් සින්දු දෙක අපේ නෝ ඉනිදා උදේ 10ට.

0: රටට වග කියන රේඩියෝ
1: දවල් 12 විනාඩි 43 වෙලාව ලකඩ හાર્ට් බීට් වල තුන්වෙනි පැය යාමේ විදිහට එකතු වෙලා ඉන්නේ. වෙලාව තියෙනවා දවල් 1 වෙනකන් මේ පැතර එනවා නම් 0703939537 අපේ WhatsApp නම්බර් එක. එක්වන්න මැසේජ් එක දාන්න. මම බලන් ඉන්නවා මේ පැතර එනකන්.

0: රටට වග කියන රේඩියෝ.
1: දවල් 12 විනාඩි 47යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

දවල් 12 විනාඩි 53 වෙලාව ලක්ෂණ හાર્ට් බීට් වල තුන්වෙනි පැය තමයි මේ විදිහට ගෙවිලා ගිහින් තියෙන්නේ. මේ වෙලාව මට මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා, ඉක්මනට එකතු කරගන්නම්. වාසනාවන්ත දවසකට ආසිරි ගීතාට ආබුලත් සිංහලින් නම් මාතා තාමල්ලිලා දෙන්න නයඳුනිල්, ඒ වගේම ප්‍රනීත් කෞෂි මදු තුහිනබ බයි ආදිබ බයි මතුකම පළවතු රංගයි මගේ චූටි මැනක ඉනු කීගිටවා බයි ලක්ෂණ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා අපේ දහරා මැසේජ් එක දාලා තියෙන්නේ. ආබුලත් සිංහල ඉඳලා ආදරණ එකතු කරගන්නවා දහරා ඔයාව මේ වෙලාවේ. හෙතකම දේශාභිමානී ගීතයක් දෙන්න ලක්ෂණ අහගෙන ඉන්නේ පිළියන්දල සුසිල් සහ සන්ධ්‍යා මැසේජ් එක දාලා තියෙන්නේ. බලමු ට්‍රයි එකක් දෙන්න. දැන් අපේ වෙලාවත් ගිහිලා තියෙන අනිවාර්යෙන් හෙට අපි එකක් දෙන්නම්. අයිබෝන් ලක්ෂණ මාත් වෙනද වගේම අදත් හાર્ට් බීට් අහගෙන ඉන්නේ. මටත් ලස්සන සින්දුවක් ඕනේ. මට සඳුන් පෙරේරක සින්දුවක් දෙන්න බැරිද? අපේ හොරණ වරකා ගොඩින් රේණුකා මේ වෙලාවේ ලක්ෂණ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අනිවාර්යෙන් හෙට එනකොට අරගෙන ඉන්නම්. හරිද? අපිට ඔයාව සද්දට අහගෙන ඉන්න පාඩුවේ වැඩ ඉතින් සෙන්දුවකට එකතු කරගන්න අපිව. සම්පත් මල්ලි වගේ මෙයාගේ වයිෆ් ඉරේෂා, පවුලේ සියලු දෙනාම ඇතුළු මගේ වයිෆ් සාගරී, ඔයාවයි මම මදුවා දරණියගල ඉඳලා අපේ මදුවා තමයි මැසේජ් එක දාලා තියෙන ආදරණ එකතු කරගන්න ලක්ෂණ හાર્ට් බීට් වලට. සින්දුවක් අහන්න ඕනේ මගේ නමින් මාපලගම පියල් ජේ මැසේජ් එක දාලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයාවත් ආදරෙන් මේ පැත්තට එකතු කරගන්නවා. එතකම අපි යන්න හැදුවා කොහටද? කුරුණෑගල පැත්තට. කවි අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තිනවා. මාවත් එකතු කරගන්න අයියේ, මාත් ඔයාව වහගෙන ඉන්න කියලා ආදරණ එකතු කරගන්නවා මේ පැත්තට. එතකම ලස්සන සින්දුවක් අහමු. අලව්ව කැකුලව රත්නේ කහඳව තමයි මැසේජ් එක දාලා තිනේ. ඉතින් කට්ටියම එකතු කරගන්නවා ලක්කඩ හાર્ට් බීට් වලට. අදට අපිට නියමිත වෙලාව ඉවර වෙලා තියෙන්නේ. අපහු හට උදේ 10ට හම්බ වෙමු. එහෙනම් ගිහිල්ලා එන්නම්. මම ගියාට වඩ පාළුවක් නැතිව දවල් එක වෙනකන්. දවල් එකේ ඉඳලා හවස 4 වෙනකන් අපේ චාමීන ඕල් ටයිම් බීට්ස් අරගෙන 4 ඉඳලා රෑ 7 වෙනකන් ඊවනින් ඩ්‍රයිව් එකත් අරගෙන අපේ චමිත් එක චාරු වෙනවා. ඊට පස්සේ රෑ 7ට සඳදේ දහරත් එක්ක මොනිකත් එක්ක හම්බ වෙන්න පුළුවන්. ඉතින් අද දවසම FM 93.5 FM 93.7 වට පාළුවක් නැතිව ළඟින්ම ඉන්න පුළුවන් අපිත් එක්ක හිටියොත්. හරි, එහෙනම් ගිහිල්ලා එන්න. හෙට උදේ 10ට තමයි අපහු හම්බ වෙන්නේ. ඉතකන් කට්ටිය සතුටින් පරිස්සමෙන් ඉන්න. හැමෝටම ජය වේවා. මම ගියේ

0: I beat it with a mix better heartbeat
1: ලක්ෂ දෙකේ තෑගි සමග සුපිරි අංකයටත් තෑග්ගා.

0: 105.5 107.7 Lakhanda Radio ITN Sabha Sri Lankaya Handa
1: Vela Pasurekai
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සංශෝධන පනතින් උපතට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කළා. ඒ පසුගිය මේ 19 වනදා සංශෝධන සහිතව සම්මත වුණා. ඒ අනුව පනත් කිරුම්පත් 2026 අංක 11 දරන දේශීය ආදායම් සංශෝධන පනත ලෙස බලාත්මක වෙනවා. සුවිශේෂී මූල්‍ය ගනුදෙනු වලදී බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංක සහතිකයේ භාවිතය අනිවාර්ය කිරීමතුරු වෙනස්කම් කිහිපයක් නව පනත මගින් හඳුන්වා දී තිබෙනවා. ඊශ්‍රායලයේ ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. නිවාස සංකීර්ණයක් සහිත ගොඩනැගිලි වලට එම ප්‍රහාර එල්ල වී තිබෙනවා. ඉන්හටගත් ගින්නේ සිදුව හානි ඉහළ ගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ. තවත් විශාල පිරිසක් ප්‍රහාරයට තුවාල ලැබුවා. සිවිල් වාසියන්ට දැඩි බලපෑම් එල්ලෙවී ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ඕනමන සතිය දෙනකන දවල් එක එද හතර වනක
1: Overtime Beats with Jam Jam.

පසරු එකපහු වෙලා විනාඩි 9යි වෙලාව. අයිබෝවන් සුබදා වෙලාවක්. අද ජුනි මාසයේ 4 වෙනිදා අපි බ්‍රහස්පතින්දාවක මුණ ගැහෙන්නේ. සාමාන්‍යයෙන් අපි හිතන් ඉන්නවා නේද හැමදේම හරි ගියාට පස්සේ හොඳම වෙලාවේ හරිම නැකතට අපේ වටිනාම අරමුණු අපි ඉෂ්ට කරගන්න වෙහෙසෙන්න ඕනේ, අපේ වැඩේ පටන් ගන්න ඕනේ කියලා නේද? මෙහෙමයි. හැබැයි කවදාවත් කිසිම දෙයකට 100% ගැළපෙන පරිපූර්ණ වෙලාවක් මේ ලෝකෙ මෙහෙම වෙන්නේ නැහැ. ඒක නිසා අද තියෙන තැනින් ඔයාලගේ තියෙන සම්පත් වලින් ඔයාගේ ගමන අදම පටන් ගන්න කියලායි මම යෝජනා කරන්න හදන්නේ. කාලේ එනකම් බලා නොසිටින මිනිස්සාගේ සිහින කවදාවත් සිහිනම වෙලා තියෙන්නේ නැහැ. ඒ සිහින යථාලෝකයේ හැබෑවක් බවට පත් වෙනවා. මොකද එයා නැකත හදාගන්නේ මේ දැන් කියන තැනට. ඒක නිසා හිතන විදිහ වෙනස් කරගන්න. All time bits it charming. පටන් ගන්නවා.

0: Lakhanda Radio ITN
1: පසරු එකයි වෙනට 13යි.
2: ලුකයා මාරේ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස්? කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
4: Oh my god!
3: සුපරි ඩොක්ටර් නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
0: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
1: evening drive with chamit and charu
0: sama anugrahaya
1: rasayenut ihala gunayenut ihala vijaya dosse mishraneya
0: vijaya products ape rasaya rate samata Rhythm, vibe, beat, ekita mix winner.

0: හෙදෝරෙ ගඟේ තලනහි නහදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
3: පසරු 1යි වෙනාඩි 15යි වෙලාව 0.7යි 0.3යි 93.5යි 93.7ට මැසේජ් එකක් එවන්න පුළුවන්. එවගේම ලක්හඬ Facebook page එකට ගිහම අතත් අපේ post එකක් තියෙනවා. එකට like එකක් දාලා comment එකක් දාලා share කරන්නත් පුළුවන්. මේ සින්දුවෙන් පස්සේ අපි බලමු එවලා තියෙන messages කාගෙන්ද කියලා.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 376 176 අංකයට ඔබ

0: බලන්න රේඩියෝ ITN.
1: තවල් එකපහුව වෙලා වෙනාට වෙස්සයි.
2: මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
5: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
0: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයේ 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

0: Radio ITN. සතේ දවස්වල හරියටම දවල් එක වෙනකොට
1: මරිය වදින්න ඔය හිතට මන්දා දන්න මට ආලේ ඔබේ කාලයට පිරෙන්න
0: කාන්සියටයි මහන්සියටයි ප්‍රත්‍යක්ෂ ඖෂධේ
2: ඕල්ඩයි බීට්ස් විත් චාමි
0: හැම කාලෙටම ගැලපෙන හැම තාලෙකම සින්දු මගහැරගන්න එපා.

පසු එක පහු වෙලා විනාඩි 23යි වෙලාව. ITN මාත්‍යචාලයේ 47 වන සංවත්සරයට සමගාමී Green Legacy 2026 හරිත සත්කාරය හෙට දකුණු අධිවේගී මාර්ගයේදී සිදු කිරීමට නියමිතයි කියන කාරණාව අපි ඔබට මතක් කරලා දුන්නා. අධිවේගී මාර්ගයේ දෙපස පරිසර සුරක්ෂිත කිරීම අරමුණු කරගත් මේ සුවිශේෂී හෘද ව්‍යාපෘතියත් එක්ක හරිත හෙටක් කියන තේමාවෙන් මෙරට වායුගෝලීය පිරිසිදුකම පෙරවෙන් නිරන්තරයෙන්ම කැපවෙන Loves Eco Sri Lanka ආයතනය නිල වශයෙන් අත්ල් බැඳගෙන ඉන්නවා. ඒ අනුව ගත්තාම හෙට උදෑසන 8 වෙනකොට දකුණු අධිවේගී මාර්ගයේ ආශ්‍රිතව මේ ප්‍රජා සත්කාරක වැඩසටහන ආරම්භ වෙන්න සියලු කටයුතු රැස්ති කරලා තියෙන්නේ. දකුණු අධිවේගී මාර්ග පරිශ්‍රයේ පැල 47ක් අලුතින් සිටුවීමට කටයුතු දලා තියෙනවා. ඒ වගේම පාරිසරික සමතුලිතතාවය සහ හරිතභාවය එළඟැන්වීම සඳහා තවත් පැල 150ක් පරිත්‍යාග කරන්නත් කටයුතු කරමින් ඉන්නවා. මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න කියලා අපි ඔබට ආදරෙන් ආරාධනා කරනවා. හරි 07 03 93 5 93 7 අපේ මැසේජ් නම්බර් එක. හවස 4 වෙන කලින් ඔයාලට වෙලාවක් තියෙනවා නම් මට මැසේජ් එකක් එවන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම ලක්කන Facebook page එකට ගියාම අපේ post එකක් තියෙනවා කියලා මං කලින් කිව්වනේ නේද? ඒකෙන් බලලා like එකක් දාලා අහන්න කැමති සිද්ධාක් තියෙනවා නම් එකතු කරගෙන ඕන ඉන්නවා නම් එක comment එකක් විදිහට type කරන් යන්න. බලමු messages ටිකක් නේද දාපු එකේ. අපි තහගෙන ඉන්නවා සත්‍යෙන්ම කියලා කෙසල් හැනාවේ දැන් අපිවත් එකතු කරගන්න කියලා ගීතික. ඔයා message එකක් එවලා තියෙන අපි සින්දුවක් අහමු. සබදාසක් ශාමිනන්ගේ මේ දවස්වල ධර්ණයේ කල්ට වැස්ස කියලා වැඩක් නෑනේ. මෙහෙට තායිමත් වැස්ස. ධර්ණයගල වෙලකම සෙනගම්ලත් පත්මලාල් අවන්ත යසෙන්ද්‍ර යාපමල්ලි සමග මින්දකවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. හැමෝටම අහන ලස්සන සින්දුවක් රෙඩි කරලා තියෙන්නම. ඊට පස්සේ සුරේකා රේනෝ ඔයාගේ මැසේජ් එකට ස්තුතියි. අපි සින්දුවක් අහමු. බර්දල් පොල්ට තියම්. කවුද ඉන්නේ ඒ පැත්තේ අඳුර නේද? ෂනාලින් නෝ මිරොන් දුමින්ද සයිරි නතාලි ෂනාලා රහිරු ෂහානි එස් එල් ප්‍රනාන්දු ඇන්ටන් වසන්ත මැක්සිමස් වලව එකතු කරගන්න. හයි මනෝ කොහොමද? ඔයා කෑවද? අපිට වහිනවා කියලා තියෙනවා. එක දෙකට ප්‍රශ්න ටික ඔක්කොම අහලා තියෙනවා. වෙනදා වගේම කුලියා පිටියේ කට්ටියත් එක්කම චූටි වරුණාංගිව එකතු කරගන්න කියලා හලාවත හේමාල් ඔයාගේ මැසේජ් එක. ඔයා ඇවිල්ලා තියෙනවා පෝස්ට් එක. කොහොමද මොකද්ද මේ කියන්නේ? ප්‍රේමේ බර තනිකරින් ගෙන යන්න තව දුර බැරි නිසා මතකයේ බර තනිකරටගෙන නොබව මං නිදහස් කරා. ඒක ලස්සනයි. හොඳ වැඩක් කරලා තියෙන හැබැයි. දවල් 1:00 විනාඩි 26යි වෙලාව. මැසේජ් එකක් එවන කියාපු වෙලාව නන්ද මං කියන්නේ. 07 03 93 5 93 7 ඔන්නම මැසේජ් නම් දෙකත් මතක් කරලා දුන්නා.

0: FM 93.7 Lakhana Radio ITN
1: පසරු එක පහු වෙලා විනාඩි 2යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටට

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ලෝකේ මනුස්සයෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්. ඒ මනුස්සයෙක්

0: වගේමත් කලා
1: චාමි
0: සතේ දෙනවන දවල් එක ඉඳන් හතර වෙනකන්
2: චංචල හිත කිති කැවුනා තෙන්බරවදනට ඩිංගක් ලං වෙන්නට
1: හිතුනා
0: ඒක තනි කරම ඇපැය එකයි විනාඩී 35 දැන් ගෙදර තියෙන සෞඛ්‍ය ආරක්ෂිතව තෙල් හදාගන්න තියෙන ක්‍රමය ඛනිජ තෙල් නෙවෙයි මොකක්ද හේතුවේ මේ කියන්නේ එහෙම තෙල් ගැන නෙවෙයි ඒව අපේ සීමාවෙන් එපිට මං කතා කරන පොල් තෙල් ඒ වගේම සමහර කෑම වර්ගවලට උමනා වෙන සහ සමහර බෙහෙත් වර්ගවලට උමනා වෙන තෙල් ගැන ඒ කියන්නේ රට කජෝ කජෝ සූර්යකාන්ත වටකා අබ කොහොඹ එඬරු වගේ තෙල් වලට ගෙදරදීම හදාගන්න උමනාවක් තියෙනවා නම් ඩෝමා හෝම් ඔයිල් මේක එකක් පාවිච්චි කරන්න පුළුවන් නේද ඒක පහසුයි සිංගල් ෆේස් විදුලි මගින් තමයි ප්‍රයත්නක වෙන්නේ ධාරිතාවේ පැයට බෝතල් 1ක් 2ක් අතර ප්‍රමාණයක් වෙනවා මේ සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන්නේ සුදු යකඩ වලින් ඒක නිසා ගෙවි යෑම අවමයි කියන විශ්වාසය තියාගන්න පුළුවන් මිලවෙන ලසු 8000යි වැඩි විස්සක් තව ඕනේ නම් ඔයාට කෝල් එකක් ගරම නම්බර් එකක් කියන්න 0117 670 579 ට කෝල් එකක් අරගෙන ඔයාට තව වැඩි විස්තර හොයාගන්න පුළුවන්කමක් තියෙනවා ඒ අතරේ 0673 935 937 ඔයා මැසේජ් එකක් එවලා තියෙනවා නම් අපි බලන්න හදන්නේ කවුද මේ මැසේජ් එක එවලා තියෙන්නේ කියලා චාමි මම පින්නවලින් සතු අම්මා චන්දි අද මෙහෙට හොඳටම වැස්ස කියලා තියෙනවා අද ස්කූල් ගියේ නැල්ලු වර ගෙඩියා ටීචර්ට කියන්නම් මම අයියා ගිහින් තියෙනවා මල්ලි ගිහිල්ලා නැහැ ලස්සන සින්දක් කර කියලා තියෙනවා තාත්තා අම්මා අයියා ලොකු අම්මා අමා අක්කා අකිල අයියා ඉන්නවා කියලා තියෙනවා මාත් ඔයා වගේ වෙනවා කියලා තියෙනවා දවසක හොඳ නිවේදකයක් වෙන වර්ධ අපිටත් වඩා ගොඩක් හොඳ දක්ෂ නිවේදකයක් වෙන්න කියලා අපි වට ආතරෙන් සුබ පතනවා සතු හොඳට ජයම වෙන්න ඕනේ ඔයගෙම බලාපොරොත්තුක් තියෙන එක ගැන මට සතුටුයි සියවත් මතක් කරන්න කියලා මැසේජ් එකක් කියලා තියෙනවා හරි ඉස්කෝලේ යන්න ඕනේ හැබැයි ඔබට වැස්සට පුරුදු වෙන්න ඕනේ වැස්ස ඉස්කෝලේ ගිහිල්ලා බලන්න ඒකත් ඔයාට හොඳ මතක සටහනක් ඒ දේවල් මිස් කරගන්න එපා ජීවිතේ වැස්සට දෙමෙන්න ඕනේ නේ සපත්තු වල මේසල මඩ ගහගෙන ගෙදර එන්න ඕනේ ඒ හැමදේම ජීවිතේට අත්දැකීම් නැත්නම් අර හැමදාම පියුරු බබාලා වගේ ඉඳලා ජීවිතේ නේද අපිට හැමදේම සුබවාදීව දකින්න නම් අර අත්දැකීමක් තියෙන්න ඕනේ ඊට පස්සේ හොරට ගෙදර ඉන්නේ නැහැ වැස්ස කියලා හරිද යන්න ඕනේ සුබ දහවලක් වේවා චාමි කියලා තියෙන ළඟ මැසේජ් එක බුලත් සිංගලෙන් දහරා ඔයාගේ අම්මා තාත්තා මලිලා දෙන්නා ඉඳනෙල ප්‍රනේත කෞෂි මතු තුහින බබා ආදිපවත් දෙන්නා කියලා තියෙනවා මතුකම පළවත් දෙන්න රංග මගේ චූටි මැණික ඉනුකි එයාවත් එකතු කරගන්න කියලා තමයි දහරා මැසේජ් එකේ මතක් කරලා තියෙන්නේ හරි අපි මේ සින්දුවක් අහමු ඊළඟට ඊට පස්සේ නම් ගොඩාක් තියෙන මැසේජ් එක වහිතන කාගෙන්ද විමල සෙන මහත්මයා ඔයාගේ දෙලංක නදේශන් රසික චනිතු පසිදු චමෝත් ගයන් සිරි

අවශ්‍යකාමිනේ ලසිත චුට්ටි අනුර ශාන්ති කුමාරි නිරෝෂා හර්ෂණී සුභා දිනුෂා කමනී චන්ද්‍රානි ඉරේෂා නයනි දෙල්ප චිත්‍රව අපි ඔපෙල්ලකෙන් එකතු කරගන්නවා. ස්තුතියි මෙසේජ් එකක් එවුවට. සුබ දවසක් වේවා අපිටත් සින්දුවක් දනවතා කියලා මාත්‍රේ කුමාරි එරපුතු කොල්ල අහලා තියෙනවා. තනියම නෙමෙයිනේ ඉන්නේ, නයනි ඉන්නවා, ගාමිනී ඉන්නවා, සුභාෂිනී ඉන්නවා. ඒ හැමෝමත් එකතු කරගෙන ලොකුම ෆෑන් අහන්න යන්න. එකයි වෙනදී

0: BTN ස්වාධීන රූපවාහිනී සේවේ 47 වන සංවත්සරය නිමිත්තෙන් සහ ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කරන
1: Green Legacy 2026 ජාතික රොක් රෝපණ වැඩසටහන
0: ජූනි 5 වනදා පෙරවරු 8ට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 8වන සැතපුම් කණුව අසලදී
1: හරිත ගමනක් සුන්දර රටක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවක සුබසාධක සංගමයේ තවත් සක්කාරයක්
2: ඔබ වෙත ගෙනෙමේ ප්‍රධාන අනුග්‍රහය
3: ශ්‍රී ලංකාවේ දුම් පරීක්ෂාවේ ප්‍රමුඛතම ආයතනය Love Equus සමාගම විෂ දුමෙන් තොර හෙටක් උදෙසා

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ.
4: අගසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත.

0: විරහවේ වේදනාව
1: මගේ නොව දිනිසුරු කරුපත් සහතන උබයමියන තුරු
2: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝතිරණීය ජෝති
1: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
2: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
2: ජෝතිරාදාය
0: එක පව වෙලා විනාඩි 44යි
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

පසරු එකයි වෙනාඩි 48යි වෙලාව. සාධින රූපහණී මාත්‍යචාලයේ 47 වන සම්වත්සරයට සමගාමීව Green Legacy 2026 හට සත්කාරය ගැන සිතක් මතක් කරන් යන් අපි දකුණු අධ්‍රේගේ මාර්ගයේදී පැලසිටු මේ වැඩසටහනක් අපි පවත්වන්න සූදානම් කරලා තියෙනවා. කියන්නේ දවස් 60 වෙලාව උදෑසන 8ට දකුණු අධ්‍රේගේ මාර්ගය ආශ්‍රිතව මේ ප්‍රජා සත්කාරක වැඩසටහන ආරම්භ වෙන නියමිතයි. දකුණු අධ්‍රේගේ මාර්ග පරිශ්‍රයේ පැල 47ක් අවදින් සිටවන්න වගේම ප්‍රදේශයේ පාරිසරික සමතුලිතතාවය සහ හරිතභාවය ඉරණම් ගන්න තවත් පැල 150ක් පරිත්‍යාග කරන්නත් මේ වෙද්දි සෙළු කඩත සූදානම් කරලා තියෙන්නේ. වෙලාවක් තියෙනවා නම් ඒ පැත්තට හෙට එන්න. 0.7 0.3 0.3 5 0.3 7 අපේ මැසේජ් නම්බර් එක. හවස 4 වෙන්න කලින් ඔබට දැන්ටම මැසේජ් එකක් එවලම් තියෙන්නේ. දැන් තියෙන පාඩුවේ රේඩියෝ එක අහගෙන මම මැසේජ් එක කියනකම් අහන් ඉන්න. හරිද? බලමු කවුද මේ මැසේජ් එක එවලා තියෙන්නේ කියලා. චෝ මිදුව සුබ දවසක් වේවා. සුබ දවසක්. වෙන්නප් වෙන් රසල් නෝන මානෙල් දුවල දෙන්න සසාන සුරේනි පුතා සුලලිත ජේකප් ඔබෙත නේතන් චුටි දූ තීර්ෂා ඇතුළු ලක්කඳහන කොමලව එකතු කරගන්නවා. මං ස්තුතියි මැසේජ් එකක් එව්වට. ඊට පස්සේ අපි දාගෙන ඉන්නවා ජා ඇල ඇන් ඉරෝෂනි සහ පෞලයාත් එක්ක යාළු ඔක්කොමලව එකතු කරගන්න කියලා තියෙනවා. විසදුම අත්හැරීම බව දනිමේ අනෙත් සියලුතේ අත්හැරීමට හිත හදාගන්නට පුළුවන්. ඒත් පුතේ නුඹ කෙරෙහි ඇති අසීමිත දරු සෙනෙහස නිසාම තවමත් මේ සියල්ල කෙලෙස අත්හරින්නේ දැයි නොදනිමි. දරුවෝ නිසා, දෙමව්පියෝ නිසා, ඒ බැඳීම් නිසානේ අපි සමහර වෙලාවට සමහර දේවල් දරාගෙන ඉන්න උත්සාහ කරනවා. ඒ දරාගෙන හිඳීමේ හොඳ ප්‍රතිඵලයක් දවසකට ලබා ගන්න පුළුවන් වේ. ඒ විශ්වාසයෙන් ශක්තිමත් වෙසට යන එක තමයි වටින්නේ. සුබ දවසක් වේවා. මිනුවන්කට කැනට් ඇඩ්වර්ටයිසින් එකෙන් මේ මැසේජ් එක. ලක්මාල් තැන්ක්යූ. ඉන්නවා කවුද? නිහල් මාමා, චමින්ද, පාලිත, කුමාර, ශ්‍රේහන්, තරෝෂ, රවින්දු, ලොකුමල්ලි, ලසන්තික, ශ්‍යාමලී, නංගිලා ඇතුළු ගැනට් ටීම් එක මේකතු කරගන්න කියලා තියෙනවා. ඒ කියන්නේ මේ නම් කියූ අය හැර තවත් අය ඉන්නවද ඔය ටීම් එකේ? එයාලවත් එකතු කරගන්න හඳ. ඊට පස්සෙම මහියංගනයට යනවා. නේහා ඒ පැත්තේ ඉන්නවා. එයා කියනවා ආතරේ නම් කියන්න කියලා. මතක ඔක්කොම එකම වචනයක හදවතේ හිර කරන්න. නුඹට පුළුවන් ඕන විදිහට මගේ දෛවය ලියන්න. මැරෙනකන් ඉන්න එපා බං මට රෝස මල් ගෙන තියන්න. ආදරේ නම් ළඟට ඇවිදින් ආදරේ මම කියන්න. ආදරේ මං ඕන කලින්ම කිව්වා. අය නෑනේ පහු පහු කිරිලි. දැන් හිතුනද දැන් කිව්වා. එකයි වෙනටි 51.

0: අද තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරමින් නිලධාරීන් බලගැන්වීමේ ජාතික වැඩපිළිවෙළ සඳහා මූලික පියවර ආරම්භ වුණා. විශේෂ සාකච්ඡාවක් පැවැත්ුණේ රුවන් සෙන්රත් සහ එරංග විරත් යන නියෝජ්‍ය අමාත්‍යරුන්ගේ ප්‍රධානත්වයෙන්. වේගයෙන් වෙනස් වන ගෝලීය තාක්ෂණය සමග මෙරට රාජ්‍ය සේවය තුළ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ප්‍රමාදය මගහැරවීම තුළු කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමුව තිබෙනවා. සටන් විරාම ගිවිසුම් පැවතියද ආරක්ෂකාංශ අඛණ්ඩව ලිබිනේ රැඳී සිටිය යුතු බව ඊශ්‍රා දේශපාලඥයෙකු වන බෙනි ගැන්ස් ප්‍රකාශ කළා. හිස්බුල්ලා සංවිධානයෙන් එල්ලවන ප්‍රහාර මැඩ පැවැත්වීමයි එහි අරමුණ. දෙපාර්ශ්වයේ අතර පැවති සාකච්ඡාවලදී කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු වුණා. හිස්බුල්ලා ප්‍රහාර නතර කරන්නේ නම් සටන් විරාමයේ ක්‍රියාත්මක කළ හැකි බව එහිදී සඳහන් වී තිබෙනවා. ලක්න මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස තුනට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක් තෝරගන්න.

0: FM 93.7 La Kanda Radio ITN
1: දන්නවද සමහර පැදෙම් වලට නමක් නැහැ හැගීමක් විතරයි තියෙන්නේ ආදරය පිරුණු සතුට පැතුන
0: All time beats with charge
1: දිල කියෝ මචලා ජය විස්කරගන්න බාබා

හවස දෙකයි වෙනට නවයයි වෙලාව ඕල්ටයිම් බෙට් සෙත් චාමී අපි අපේ දෙවෙනි පැයට ඇවිල්ලා ඉන්නේ. 07:03:93:05:04 ඒ අපේ මැසේජ් නම්බර් එක. හවස හතර වෙන්න කලින් ඔයාලට පුළුවන් නම් මට මැසේජ් එකක් එවන්න. මම මේ මැසේජ් එක නොකියවා යන්නේ නැහැ සාමාන්‍යයෙන්. අසාමාන්‍ය විදිහට අද ඔයාව වෙලාව පහ වෙලා මැසේජ් එකක් එවුවොත් මම නොකියවා යයි. ඒක නිසා කලින් මැසේජ් එකක් එවන්න හොඳ. ලක්කඩ Facebook page එක පැත්තට ගියාද? ගිහින් අපේ post එක බලවද? එකට like එකක් දැම්මද? ගිහින් බලන්න හොඳ. සුබ දවසක් වේවා. සරචතුර ඩයස් රයි ගමින් ගාමට message එකක් එවලා තිබුණා. අපි සිද්දුවක් හමු ඊට පස්සේ අපිට කොහෙද යන්න වෙන්නේ? මාපලගම PLJ සිද්දුවක් ඕනේ කියලා message එකක් එවලා තියෙනවා. EG අනුර පුස්සලාව BF ජනපදේ නීලක message එක. MLA ගාමට කෙනුත් සපෝර්ට් විදිහට මදත් අහගෙන ඉන්නවා කියලා. අනුෂ්ක එපු මැසේජ් එක. කවුද ඉන්නේ ඔය පැත්තේ? ලලිත් සර්, සිසිර සර්, කුමාරි අක්ක, ගේත අක්ක, රම්‍ය අක්ක, තනුජ, මිස් තිලින, රෝෂණී, රමණී සහ මැෂින් අංශයේ සිසිර අයවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඔයා එපු පෝස්ට් එක ඊයේ සජීවනීවල තිබුණා පොකුණු පිටින්. ඒක නිසා ඒ පෝස්ට් එක මම කියන්න යන්නේ නැහැ. චාමියාගේ කොහොමද ඔයාට හොඳින් නේද කියලා අහලා තියෙන්නේ. කවුද? ශෂිනි නුවරින් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා හැමෝම. ස්තුතියි වාගේ කමෙන්ට් එකට. ප්‍රෝග්‍රෑම් එක ලස්සනයි කියලා තියෙනවා. අකියනවා උපකාර අවශ්‍ය විට පමණක් ඔබ වෙතට එන මිනිසුන් ගැන දුක් වෙන්න එපා. සතුට වෙන්න අඳුරු අවස්ථාවල ඔවුන්ට ආලෝකය ලබා දෙන දීප්තිමත් වස්තුවක් වීම ගැන. ඒක ඇත්ත නේද? සමහර වෙලාවට අපි හිතනවා නේද ඔයාට ඔයාලඟට සමහර මිනිස්සු එන්නේ උදව්වක් වුණාම විතරයි කියලා. හැබැයි ඒගොල්ලන්ට වාගෙන් ගන්න උදව්වක් තියෙන මිනිස්සෙක් වෙන එක ඔයා කොච්චර වටිනවද නේ? ඔයා අනිත් අයට වටින මිනිස්සෙක් වෙන එකම ඇති වටහිතේ සනසීමෙන් ඉන්න. මෙහෙට වැස්ස හොඳටම ඊළඟ මැසේජ් එක එහෙම තියෙන්නේ. ගිනිගත යන පෝස්ට් ඔෆිස් එකේ තැපැල් ස්ථානාධිපතිතුමා ඇතුලේ ටීම් එක හැමෝටම ලස්සන සින්දුවක් දෙන්න කියලා මංචුල හේමන්ත තමයි මට මැසේජ් එක ගෙවලා තියෙන්නේ. ලස්සන සින්දුවක් ගන්න දෙන්නම් ඊළඟට. හේමන්ත ටෙක්ස්ටයිල් එකට කට්ටි එකතු කරගන්න කියලා මැසේජ් එකක් ගෙවලා තියෙනවා. ඉන්ද්‍රජිත්, අජන්ත, යසරත්න, සම්පත් කරුණරත්න, JP යසරත්න, උමේෂ් කුමාර, දයාබරන්, ජනක, ගීනාත්, ටීගාමිනි, කුමාරී, ශිමාලි, ජනකේ, සජානී, සන්ධ්‍යා, කුෂානිවත් එකතු කරගන්න ඔය පැත්තේ. ඒ අතරේ මට මේ දැන් අද නැගිට වෙලේඳලා අහන්න ලැබිච්ච දේවල් ගැන හිතලා බලවම මට හිතෙනවා ඔබට යෝජනා කරන්න පුළුවන් තරම් පව් කරන්න බය වෙන්න කියලා. පුළුවන් තරම් දුට උත්සාහ කරන්න. ඔබ අතින් දනුවත් හෝ නොදනුවත් කාට හෝ ඔබට හෝ කිසිම කෙනෙකුට වැරද්දක් වෙන එක අවම කරගන්න. මොකද මේ ඉහළට ගත්ත හුස්ම පහළට වැටෙයිද කියන සැකයක් තියෙනවා නේද? ජීවිතේ හරි පුදුමයි. අපිට අහන දකින දේවල් එක්ක පුළුවන් තරම් හිතේ සනසීම තියාගන්න හැම වෙලාවකම. පසුතැවෙන දේවල් ජීවිතයට එකතු කරගන්න එපා. දැනට එකතුලා තිබ්බනම් ඒව අමතක කරලා දාන්න.

0: FM 93.7 Lakana Radio ITN
1: හවස 2යි විනාඩි 22යි
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබ

0: පැතිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර අඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනාට 27යි
2: මානව

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
0: සිනාසීමට හේතුවක් හොයාගන්න තාක්ක අපේ වේතන

පතක සැහැල්ලවෙන් එන්න ජීවිතය විඳින්න. ලස්සන සින්දු පිරුණු පැයතුනක් සතිය දවස්වල දවල් එක එද හතර වෙනකන්.

හවස දෙකයි විනාඩි 30 වෙලාව 0.7 0.3 5.93 කෙසෙල් හේනාවෙන් මැසේජ් එකක් කියලා තියෙනවා. චතු කුසුම් රමාලේ සමීරා අයරාංගනී කීර්තිරන්ද ශ්‍රයානි ශ්‍රීමතී සමන්මලි හසන්ත සිංහ බහුසවත් එකතු කරගන්න කියලා කීතිකා වාගේ මැසේජ් එක වකිනවා. ජීවිතය යනු වචනයකි. එහි නියම අර්ථය අවබෝධ වන තෙක් එය හිස් වචනයකි අර්ථ රහිතයි. නමුත් සත්‍ය වශයෙන්ම ජීවිතය හඳුනාගත් දින එයට භාෂාව තුළ වචනයක් සොයාගත නොහැකිය. එබැවින් සොයාගත යුත්තේ කිසිවක්ම නොව ජීවිතයම පමණයි. සැබෑ ජීවිතය කටුක නැත, නිම්හිම් යන ප්‍රීතියක්ද නැත. ජීවිතය සරලය, නම්‍යශීලිය, එමෙන්ම සැනසිලිදායකය. හොයල හොයල බලන්න හම්බුනොතින් කියන්න. ලස්සට පොස්ට් එකක් ස්තුතිය පිටක ෂෙයා කරගත්තට ඊට පස්සේ මේ මොකද රේ නුනේ ද මොකද වෙලා තියෙන්නේ අතත් අහන් ඉන්න ඔයාව කියලා හසදරා එවල තියෙන පෝස්ට් එක thank you. කොච්චර මල් තිබුණත් මල් ලස්සන පෙතිවල පාටින්, මිනිස්සු කොච්චර හිටියත් එයාලා ලස්සන හිතවල පාටින්, ආතරේ හිතට දැනුණාම හිස වටේ සමනල්ලු යනවා රතු පාටින්, වැස්ස වහින්න තනි පාටින් වුණාට අපිට පේන්න පාට පාටින්. සබහාදාම එච්චර සුන්දරයි නේද? මට පාත පැත්තට යනවා. ඉලේ පෙරම ආනන්ද නන්දලාල් හේමපාල ජයතිස්ස සොමදාස කන්නදාස ජයසේන සිරිකුමාර ලක්ෂ්මන් හැමෝම හොඳින් කියලා විශ්වාස කරනවා. පරිස්සමට එන්න. මටත් සින්දුවක් ඕනේ කියලා කවුද මේ කියන්නේ? ලසන්ත මදුෂන් අපේ වික්‍රම ස්ටෝර් සෙකන් මාතලේ පැත්තේ මැසේජ් එක හැමෝම එකතු කරගන්නක්. සුබම සුබ දහවලක් වේවා චාමි. අපිටත් සින්දුවක් දෙන්න කියලා මාතිවිලිත් ගාත්මි එපු මැසේජ් එකට ස්තුතියි රහට. අස්සලාමු අලයිකුම් චාමි. අස්සලාමු අලයිකුම්. ජීවිතය කියන්නේ හරියට පෙර කර්ම වලට තමන්ම ලියාගත්තු ප්‍රශ්න පත්‍රයකට උත්තර සපයනවා වගේ දෙයක්. කිසි විටක එක හා සමාන ප්‍රශ්න පත්‍ර දෙකක් නැති බැවින් තමාගේ පිළිසරණ තමන්ම තමයි. අභියෝග වලට ශක්තිමත් මූණ දෙන්න කියලා තමයි අපිට මේ මැසේජ් එක වන්නේ සංජය. හරි ලස්සනයි, ස්තුති. වටිනා අදහස් අපිත් එක්ක ලෝභ නැතුව ෂෙයා කර ගන්නවට සිද්ධාකහමු.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනාඩි 35යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස්
3: කවුද ඩොක්ටර් යාද සුන්නද මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
5: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
1: Evening drive with Chamit and Charu.
6: Sama anugrahaya.
1: Marksman samuha vyapare vithin genna api taharana dan navanimavakin ena Domas entry wiketi miyantrika sadambara himikaruwiku wanna. Adumama tanna 01177 679 579.
7: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
8: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
9: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.
10: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනාඩි 37යි වෙලාව. මම මෙතනට පැමිණියේ මිත්‍රවරුනි. ඇයි ආවේ? මට මතක නැහැ. මං ආවේ ඩෝම ගැන කියන්නනේ. දැන් ගෙතර දීම සෞඛ්‍ය ආරක්ෂිතව පොල්තෙල් නිෂ්පාදනය කරගන්න තියෙන හොඳම උත්සම තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එකක් යොස් කරන එක. වෙළඳ පොලේ තියෙන පොල්තෙල් වෙනුවට දැන්වට ගෙතර දීම පොල්තෙල් හදා ගන්න පුළුවන් වාගේ අතින්ම ඉතාම පහසුවෙන් සිංගල් පේස් විදුලිය මගින් තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එක ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවය පැයට බෝතල් 1-2-4 ප්‍රමාණයක් වෙනවා. මේ සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින්. ඒක නිසා ගෙවි යෑම අවමයි. පොල්තෙල් විතරක් නෙවෙයි හැබැයි තව තියෙනවා. ඒ කියන්නේ සමහර බෙහෙත් වර්ගවලට කැම වර්ගවලට උමනා වෙන රටකජෝ කජෝ සූර්යකාන්ත වට්ටකා අබ කොහොඹ එඬරු මේ දේවල් වලින් තෙල් හදා ගන්නවට ඩෝමා හෝම් ඔයිල් මේක එක යූස් කරන්න පුළුවන් කමක් තියෙනවා. මිල වෙන රුපියල් 86.1117 679 579ට කෝල් එකක් අරගෙන ඔයාට තව වැඩි විස්තර දැනගියා ගන්නත් පුළුවන් කමක් තියෙනවා. එතකොට දැන් හෙට ජුනි මාසයේ 5 වෙනිදා අපි පරිසර දිනය ගැන කතා කරනවා. ITN මාධ්‍යාලයේ 47 සංවත්සරයක් යෙදලා තියෙනවා. ඒ වෙනුවෙන් Green Legacy 2026 හත සත්කාරය හෙට දකුණු අධිවේගී මාර්ගයේදී සිදු කරන මේ වෙදේ සියලුම කටයුතු සූදානම් කරලා තියෙන අපේ වෙල්ෆෙයාර් ටීම් එකත් එක්ක

ලබ්ස් එකස්ට්‍රී මේ එත්කම අත්තල් මැදගනිම් නගලපී ආඩම්බරෙන් මතක්කඩ. හෙට උදේ අට වෙනකොට දකුණු අධිවේගී මාර්ගයේ ආශ්‍රිතව මේ ප්‍රජා සත්කාරක වැඩසටහන ආරම්භ වෙනවා. ඒකදී දකුණු අධිවේගී මාර්ග පරිශ්‍රයේ පැල 47ක් අලුතින් සිටවන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තවත් පැල 150ක් පරිත්‍යාග කරන්නත් කටයුතු දලා තියෙනවා. වෙලාවක් තියෙනවා නම් ඒ පැත්තට එන්න කියලා මම මතක් කළේ. 2:39

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි විනාඩි 42යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
0: දන්නවද සමහර පැදෙම් වලට නමක් නැහැ හැගීමක් විතරයි
5: තියෙන්නේ
0: ආදරය පිරුණු සතුටු පැතුනක්
1: ඕල්

හවස දෙකයි වෙනටේ හතලෙස් පහයි වෙලාව බෙන්ඩවයි හතයි බෙන්ඩවයි තු නය අනෝ තුනයි පහයි අනෝ තුනයි හතට මෙසජක කිව්වද බලන්න මේ අතර වගේ නම මම කියයිද කියලා මැසජ් එක දකිද කියලාම නැත්තකින් බැලබර චුට්ටක් ඉන්න ඕනේ හතර වෙන ගම්ම ගල්පත HKD ගවර්න්මන්ට් එකෙන් මාෂා දෙල්හානේ කමල් දිශාන්ත ධම්මිකා විනීතා චන්ද්‍රලතා ශ්‍රියානී රේණුකා ඉරංගේ චන්දනී ගයනේ කාන්ති මේ හැමෝම එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අපි යනවා කෑගල්ල කොටතනද අරන්තරට දිනේෂ් මණ්ඩාගල ඉන්දිකා ප්‍රදර්ශනී තිසර මණ්ඩාගල හංසනී මණ්ඩාගල ඇතුළු පවුලේ සෙළු දෙනාම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. හයි හයි සුබ දවසක් මනෝ. මට නම් අද ප්‍රෝග්‍රෑම් එක අහන්න විදිහක් නෑ. ඒත් තනුව අහනවා කියලා තියෙනවා. කමක් නැහැ කමටුවක් පත් කරලා තියෙන්නේ. තනුවා කියන මම මැසේජ් එක කිව්වා කියලා චාමරගේ. ඊට පස්සේ මේ කවුද ආතර්ණීය දවසක් වේවා පොකුර විට සංජීවනී වගේ මැසේජ් එක නේද මේ. මහත්තයා දමින්ද පුතාලා දෙන්න සඳුළු සහ රේෂ්මිතවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. බලමු මොකද්ද මේ කියන්නේ කියලා. හිනාව ලස්සන වුණාට පළක් නැහැ ඒ හිනාව සමච්චලයට නම්. පණ දෙන්න කතා කරට පළක් නැහැ ඒ මෝනිචාවට නම්. මූණ ලස්සන වුණාට පළක් නැහැ හිත අවලස්සන නම්. මිනිහෙක් වුණාට පළක් නැහැ මනුස්සකම නැත්නම්. ඒක පෝස්ට් එකක් ඊට පස්සේ කියනවා. හවසට එන්නම් කියලා උදේට යන අය හවස නොඑන්න පුළුවන්. පස්සේ කතා කරමු කියන අය හමු නොවෙන්න පුළුවන්. අද හොඳට ඉන්න අය හෙට නිහඬ වෙන්න පුළුවන්. ඒක තමයි ජීවිතය කියලා. මේ කතාව නම් හරියට හිතට දැනනවානේ. හවසට එන්නම් කියලා උදේට යන අය ආය හවස නොඑන්න පුළුවන්. පස්සේ කතා කරමු කියලා කියන අය ආපහු හමු නොවෙන්න පුළුවන්. අද හොඳට ඉන්න අය හෙට නිහඬ වෙන්න පුළුවන්. ඒක තමයි ජීවිතය කියලා අපිට නිකන් ඉන්නත් බෑ නේද? තරහකාරය අඩු කරගන්න. සමසේමෙන් ඉන්න පුළුවන් පරිසරයක් ඔයා විසින්ම ඔහට නිර්මාණය කරලා දෙන්න.

0: aucun des infirmières se fait test, man. Yeah. Sarkage et musique en top. Skid.
1: හවස දෙකයි වෙනහට 52යි වෙලාව. අපේ නම් ඉතින් ඔය නම් ගැලපෙන්නේ නැහැ රන්දුකාරයේ වගේ නම්. හිතට මිනිස්සුන්ට හැන්න නැති නිසා හොඳයි. 0.7, 0.3, 0.5, 0.3, 0.7ට බර්ත්ඩේ විෂ එකක් මට එවලා තියෙනවා. ඔපෙල්ලේකේ කුමාරී, සේන කුමාරී. වැහගෙන දෙන්නේ. අතවගේ බර්ත්ඩේ එක කියලා විමල සන මහත්මයා මට මැසේජ් එකක් කියලා තියෙනවා. ඔපෙල් ටීම් එකම එකතු වෙලා ආවිෂ්කරනවා කියලා කියන්න කියලා තමයි කියන්නේ. 35 වෙනි උපන්දිනය කියලා වයසත් වෙලා තියෙනවා. කාරි නෑ. කුමාරී අපි ආත ප්‍රාර්ථනා කරනවා නිතුක් නිරෝගී වාසනාවන්ත සුබ සුබ උපන්දිනයක් වේවා කියලා. හැමදාම සතුටින් හිනා වෙලා වැඩ කරන්න, සතුටින් ඉන්න හැකියාව ලැබේවා කියලා ආදරෙන් ආශිර්වාද කරනවා. හැපි බර්ත්ඩේ ආට. හොඳද? ඊට පස්සේ තියෙන මැසේජ් එක බණ්ඩාරගමින් ප්‍රියා. ඕ ප්‍රියා කොහමද? සුබතවසක් ශාමි කියලා තියෙනවා. ආදරේ ලක්කඩ සහ ශාමි. හරි, thank you අපිට ආදරේ. ඊට පස්සේ මේක යන්නේ කවුද කියලා බලමු. සුබතවසක් ශාමි වැඩ කරන ගමන් ලක්කඩ අහගෙන ඉන්නේ. චින්තක කොරියාවෙන් ලස්සන සින්දුවකට බිරිඳ අචිනී දුව කුසිදී ලොකු පුතා මෙන්දත පොඩි පුතා ගඟුල්වත් එකතු කරගන්න කියတဲ့ message එකේ තිබුණා. ඊට පස්සේ ශාමි ගී පොච්චක් ඕනේ කියලා තියෙනවා බොය ගොඩ පැත්තට. දෙන්නම් දෙන්නම්. සුමනා, සසන්ත, ලසන්ත ට්වින්ස්ලා ඉන්නා කියලා තියෙනවා. සුජා, රුවන්ෂී, ජගත්තත් එකතු කරගන්න. ස්තුතියි මැසේජ් එකක් කියවුවට. මාත්මේ ඉන්නෝ. හරි, කවුද? එහෙම අහන්න බැහැනේ මේ මැසේජ් එක වල තියෙන විදිහට. දුබයි ඉඳලා ලසන්ත තමයි මැසේජ් එක එවලා තිබුණේ. වාට සෙන්දා කරන්න දෙන්නක්. හයි චාමි, සුබ දවසක් වේවා. අදත් ඔයාව අහගෙන ඉන්නේ මෙහෙට නම් හොඳටම වැස්ස කියලා තියෙනවා. අංජන ජයතිලක නේද? ඔයා කොහෙද කියලා දන්නේ නැහැ අංජන මං. අපි අන්ද එහෙනම් අපේ අන්තිම පැයට. 0.7, 0.3, 0.5, 0.7ට මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලක්කඩ Facebook page එකට ගිහිල්ලා මම ඒ post එකේ comments දාලා තියන අය, likes දාලා තියන අය ඊළඟ පැයදී මතක් කරන්න ලෑස්ති. ඒ අතරේ වාත් ඉන්නවා නම් මම කැමතියි.

0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
1: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: 95.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න. වෙලාව පසරු 3යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: ලක්න ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයින් පැය පුවත්

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ශ්‍රී ලංකා යුද හමුදාවේ සිවිල් සේවකයන් සඳහා ස්ථිරපත්වීම් පිරිනැමීම නියෝජ අමාත්‍ය විශ්‍රාමික ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. වසර ගණනාවක සිට තාවකාලික සහ කොන්ත්‍රාත් පදනම් මත සේවය කළ 826 දෙනෙකු යුද හමුදාවේ ස්ථිර සිවිල් සේවක සංචිතයට අනුයුක්ත කර තිබෙනවා. ඔවුන් දිගු කාලිනව මුහුණ දුන් රැකිය අනාරක්ෂිත භාවයට විසඳුම් ලෙස එම පියවර ගත් බවයි නියෝජ අමාත්‍යවරයා පවසන්නේ. ඊශ්‍රායල් ආරක්ෂකංශ දකුණු ලෙබනේ පදිංචිකරුවන්ට යළි අනතුරු ඇඟවීමක් කළා. ඒ සහරාණි ගංගාවට දකුණු දෙසින් පිහිටි ප්‍රදේශයේ රැඳී නොසිටින ලෙස දැනුම් දෙමින් යළි ප්‍රකාශයට පත්කරන තුරුවෙන් ප්‍රදේශයට පැමිණීමේ වලකින් ලෙසත් ඊශ්‍රායලය සඳහන් කර තිබෙනවා. හිස්බුල්ලා සංවිධානයේ ඉලක්ක වෙත අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවයි ඊශ්‍රායල් ආරක්ෂකංශ සඳහන් කළේ. ලක්න මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න. 24 පෑම සිරුවෙන් ලක්න

0: ITN රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

හවස 3යි වෙනහටි 4යි බලාව ඕල් ටයිම් බෙඩ්ස් විත් චාමි. අපි අපේ අන්තිම පැය පටන් අරගෙන තියන්නේ 0.7, 0.3, 0.5, 0.3, 0.7 හතර වෙන කලින් මැසේජ් එකක් එවන්න පුළුවන්.

කුලී ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්න පරිස්සමි. මොකද යන්න කිව්වහම යන්නම වෙනවා.

0: වෙන දේවල් එක නෙවෙයි දැනෙන දේවල් එක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
1: All Time Beats with Charmy.

It's with Chami. හවස තුන පහු වෙලා විනාඩි 8යි නෙවෙලාව. ඔල් ටයිම් බෙඩ් සෙට් චාමි අපි අන්තිම පැය පටන් අරගෙනත් විනාඩි 8කුත් ගත වෙලා ගිහිල්ලා. 0.7, 0.3, 0.3, 0.7 මැසේජස් සෙවලා තියෙන අය බලන්නත් ඕනේ. ටෙක්ස්ට් මැසේජස් පැත්තට ගියම නෑනේ. යන්ද බලන්න. හයි චාමි අක්කා, කොහොමද ඉතින් ඔයාට කියලා හෂිනි ඔය අම්පාරෙන්නේ මැසේජ් එකක් කියවලා තියෙනවා. හස්බන්ඩ් මනෝජ් ලොකු මස්සිනයි ලොකු නංගි තින්නා කියලා තියෙනවා. මල්ලි කුලන් නංගි වරුණි, චුටි නංගි දෙවුමි, පොඩි මල්ලි දිල්ෂාන්, එයාවත් එකතු කරගෙන ලස්සන සෙන්දා ගහන්න ඕනේ කියලා තියෙනවා. හැම විස්තරයක්ම මට කියලා තියෙනවා. Thank you. සංජීව රෙකලගස්කඩින් දවස බලකඩත් එක්කෙන්නා කියලා තියෙනවා. ලස්සන සෙන්දා ගහන දැන්නම් විඩාපත් උන මනස කූල් වෙලා යන සෙන්දාක් ඕනේ කියලා කියනවා. සුපදවසක් ශාමේ, සතුටින් ඉන්න කියලා දුමි මල් වත්තනේද ඔයාවත් එකතු කරගන්න කොහෙන්ද කියලා නෑ මැසේජ් එකේ. ලස්සනම සින්දුවක් අහමු, අලව කැකුලාවල රත්න කහඳව නිල්මිනී ෆොන්සේකව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. ගුණසිරි කුල් හවස් එකේ ඔපාලේ එන්නවා. ඊට පස්සේ පත්මිනී මිස් අහගෙන දෙන්නේ උදේ කුමාරස, සමන්, සමිතා, වසන්ත, වසන්ති, නිලන්ති, අතුල, ඇතුළු, ලක්හඬ අහන හැමෝම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. කවදාවත් හමු නොවුනත් දැක නැතුවත් මට ආදරේ කියලා තියෙන්නේ. ස්තුතියි රත්නපුරේ එරත්නේ තමරා කුමාරි, අපි ලස්සන සින්දුවක් අහමු. ස්තුතියි වගේ මැසේජ් එකට. චාමි මරත ලස්සන හින්දි සින්දුවක් දෙන්න කියලා චන්දි මහවත්ත පස්සාලේ මැසේජ් එකක් යලා තියෙනවා. අර ධීරේ ධීරේසේ දුන්නනේ මං කලේ. ඒක නිසා ආයේ හින්දි සින්දුවක් අහන්න දෙන්නා තුනමාරේ පස්සෙම. හරිද? එතකම් මේ සින්දුව මට ලස්සනට ඇහි. ලකඩ ෆේස්බුක් පේජ් එකට ගිහිල්ලා පෝස්ට් එක ගන්න. මම තව ටිකකින් කියන්න. හවස 3යි, වෙනාඩි 11යි.

0: පිළින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුරේ.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වින්දනය සමඟ ගම්ක රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකයට ඔබ

0: ලකඩ රේඩියෝ ITN
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ ප්‍රෝග්‍රාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: ඇහේ දෝර ගඟේ තල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න
1: FM 93.5 FM 93.7 ලකනා Radio ITN
3: ලෝකෙ මනුස්සෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
1: ඔව්. ඒ මනුස්සෙක්.

0: වගේමත් කලාටයි
1: බී චාම
0: සතේ දෙනවල දවල් එක එඳ හතර වෙනකා
2: සංචල හිතකිති කැවුණා තැන්දරවදනට ඩිංගක් ලං වෙන්න
1: හිතුණයි
0: ඒක තනි කරන ඇපැය හවස තුන පහු වෙලා වෙනහට විසි තුනයි වලාම බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හත මන්නිකම් මැසජ් නම්බක කිව්ව මං කියන්න ගියේ මේ මැසජස්ට එක නෙවෙයි අයිටෙන් මාතිචාලයේ 47 වන සංවත්සරයට සමගාමි ග්‍රීන් ලෙගසි 2026 ගැන මම පොඩ්ඩක් කතා කරන්නයි හදන්නේ දකුණු අධිවේගී මාර්ගයේදී රුක් රෝපණ වැඩපිළිවෙලක් අපි හෙට දවසේදී ක්‍රියාත්මක කරනවා බැලා උදෑසන 8ට දකුණු අධිවේගී මාර්ගයේ ආශ්‍රිතව තමයි මේ ප්‍රජාසත්කාරක වැඩසටහන අපි ආරම්භ කරන්නේ දකුණු අධිවේගී මාර්ග පරිශ්‍රයේ පැල 47ක් අරුතින් සිටුවීමට කටයුතු දරලා තියෙනවා ඒ වගේම තවත් පැල 150ක් පරිත්‍යාග කරන්න පියවර අරගෙන තියෙනවා ITN welfare team එකත් එකතු වෙලා තමයි අපි මේ වැඩේ කරන්නේ වාට වෙලාවක් තියෙනවා නම් එතනට පොඩ්ඩක් ඇවිල්ලා යන්න එන්න දැන් යමු මැසේජස් ටික බලන්න. කවුද ඉන්නේ? ඇහැරියකට පැත්තට ගියාම ආනන්ද මහත්මයා මැසේජ් එකක් එවලා තිබුණා නේ. ඔන්න දැන් තමයි දැක්කේ. හයි අකි අපිට වහගෙන වැඩානේ කියලා තියෙනවා. සතුටින් කියන්න අනේ. මඩ අනේ කියන්න එපා. අපි ලස්සන සින්දුවක් අහමු. සම්පත් මාලි. අනේ නෑ වැරදි වැරදි වැරදි වැරදි. සම්පත් මල්ලි. සම්පත් මල්ලි ඇතුළු එයාගේ වයිෆ් මගේ වයිෆ් සාකරි පොඩි බබාලා හැමෝමයි පවුල හැමෝමයි එකතු කරගන්න කියලා මදු තමයි මැසේජ් එක වෙලා තියෙන ධර්මිය කලින් මදු කියලා දාන්න මදුවා කියලා කියන්න එපා. එතකොට මට අපේ මදු සංකෝ මතක් වෙනවා. අපි කියන මදුවා කියලා තමයි කතා කරන්නේ. චාමි මේ සයිබෝවන් කොහොමද ඉතින් ආදරේ යහස තරම් හඳ අහන තරම් ඇහෙන තරම් වෙන සතුටක් නැති තරම් ඇයි මේ ඇබ්බැහියද ඒකට කියන්නේ කියලා අහලා තියෙනවා. හරි thank you තුෂාරි ආවාදරේ නෙගතු කරගන්නෝ. රංචි අයියා ඔයා අමතකුණා කියලා හිතනවනම් අද මෙයා 9 වලත් නෑ ඔයාගේ කොටින්ම බලන්නනේ. දෙන්න ආදරේ නෙගතු කරගන්න. අයියාගේ අපි වැඩ කරන ගමන් ඔයා වහගෙන ඉන්නේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තුෂාරා කොස්වත්තෙන් මැසේජ් එක වෙලා තියෙන්නේ. කොස්වත්තේ කියන්නේ මේ බතරමුල්ල කොස්වත්තෙන්ද? ඇවිල්ලා සින්දුවක් ඉල්ලගෙන යන්න එපයි මේ ළඟනේ. අයියාගේ මෙහත් කොස්වත්තෙන් සඳුනි ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි කියන්නේ. විශේෂයෙන්ම නිමේෂික අපි හැමදාම ඔයා වහනවා කියලා තියෙනවා. කවුද අනේ එයාගේ නම කිව්වොත් මම මෙහෙම කියන්නම් ඈ. ඔයා සඳුනී සින්දුව ඉල්ලලා තියෙනවා මේ සින්දුව ඇහුවට පස්සේ ඒ සින්දුව දෙන්න. හරිද? හයි චාමි. චෝටි බබව නිදි කරන ගමන් අතත් ඔයාව අහන් ඉන්නේ කියලා තේනවා. මහත්තයා ලහිරුදුව මිනදී පුතා මිනුත් ඇතුළු පවුලේ හැමෝම එකතු කරගන්න කියලා අතත් අයේෂ ඔයාට ඔයාගේ නම ටයිප් කරන්න අමතක වෙලා තියෙනවා. එච්චරට පිසි. හැබැයි ඉතින් පොඩ්ඩක් නිදි කරනවා කියන්නේ නේ. ඔයා වාතරේ නැකතු කරගන්න. හයි චාමි සුභ සන්ධ්‍යාවක් ඒවා ඔයාටත් හුරු පුරුදු වෙලාවේ ආතරෙන් ලෙන්ගතුකමින් අපිත් කොට වැදුනා ඕල් ටයිම් බීට් සිත් චාමි වහන්න කියලා නිෂු මට මැසේජ් එකක් එවලා තියන්නේ. කියනවා ජීවිතය කියන්නේ පුංචි කතාවක්. මේ පුංචි කතාව ඇතුලේ අපි හිතන තරම් කාලයක් අපිට නැහැ. අද හිනා වෙලා කතා කරන අපි හෙට මතකයක් විතරක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි හුරු වෙන්න ඕනේ හැමෝටම ආදරණීය මිනිස්සෙක් වෙන්න, එකිනෙකාට සමාව දෙන්න, එකිනෙකාට ආදරය කරන්න. මොකද හෙට කියන දවස අවිනිශ්චිතයි. හොරණ බටකොඩ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් දවුණු සෞම්ම සෝපත් වේවා කියලා තියෙනවා. මේකේ හැම ආත්මයකටම ශාන්තිය ලැබේවා කියලා තියෙනවා. විවන් විපත් අහන්න දකින්නවත් නොලැබේවා කියලා නිෂු ප්‍රාර්ථනා කරලා තියෙනවා. මම නොකිය කිව්වේ ඒ ගැන. අපිට එකම දේ කීප කීප වතාවක් කියලා හිත පාරන්න බෑ. මේවා සංවේදී කතා. ඒක නිසා හිත රිදෙන බව දැන දැන මට ඒවා කියන්න බෑ. නමුත් මෙවැනි දේවල් වළක්වා ගන්න පියවර ගත යුතුයි කියන දේ අපි මතක් කරගන්න ඕනේ. අම්මලා තාත්තලා මීටට අපි පරිස්සම් කරගන්න ඕනේ. ඒක තමයි මට කියන්න තියෙන්නේ. 3:27

0: මාස 3 වෙනාට දෙයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
0: සතුටේ සින්දුව ඉල්ලපු කෙනා වෙනුවෙන්

0: FM 93.5, FM 93.7, La Kanda, Radio ITN.
1: Havasa to nahi banate this pie.
2: Lukaiya, mare vede ne hune. Dukki ki wale mare memory lost kila.
3: Memory lost? Call the doctor. Yaar sunnadi?
2: මම කිරිට බුන්නේ අයියා සීනි වෙලනේ මුකුත් අතපය විඩ කරන්නේ අයියා මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියෙනවානේ
0: hina levi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 වෙද්දි tune කරලා තියාගන්න
1: Even in driving, Shamit and Chan.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහල ගුණයනුත් ඉහල විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ ස්වාධීන රූපවාහිනී සේවයේ 47 වන සංවත්සරය නිමිත්තෙන් සහ ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කරන
2: Green Legacy 2026 ජාතික රොක් රෝපණ වැඩසටහන
0: ජූනි 5වනදා පෙරවරු 8ට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 8වන සැතපුම් කණුව අසලදී
2: හරිත ගමනක් සුන්දර රටක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවක සුබසාධක සංගමයේ තවත් සක්කාරයක්
0: ඔබ වෙත ගෙනෙමි ප්‍රධාන අනුග්‍රහය
1: ශ්‍රී ලංකාවේ දුම් පරීක්ෂාවේ ප්‍රමුඛතම ආයතනය ලෆ් ඉකෝස්රි සමාගම විෂදුමෙන් තොර හෙටක් උදෙසා
0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
0: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
4: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබෝ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
3: හවස 9 වෙනාඩි 38යි

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හවස තුනයි වෙනාඩි 42යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: හවස 3:42 වෙලාව මංගව ලකඩ Facebook page එක පැත්තට පොඩ්ඩක් ලහුණාද? හරි බලමු. දුලීප් සමරසිංහ නව ශ්‍රීලන්තේ අපේ සීතල රාත්‍රිය ලස්සන කරන මට ස්තුතියි කියලා තියෙන ලස්සන සින්දු හන්න දීලා ස්තුතියි. අංජන ජයතිලක හයි හයි චාමේ සුබ දවසක් ඒවා අතත් තහන් ඉන්න ඔයාට කියලා ඔයාව කියලා තියෙනවා. හෙට වැස්සකේ ලංචන මම දැකවක අපිට මැසේජ් එකකුත් තියලා තිබ්බනේ WhatsApp එකට. නිලංක තුෂාර සුබ දවසක් ඒවා ඔයාටත් ස්තුතියි කමෙන්ට් එකක් දැම්මට. එසල් ෆර්නාන්ඩෝ අට thank you. විශ්ව විහග සුබදාව ලක්ෂාමේ ලසර සින්දුවක් දෙන්න කටනායක එච්.එෆ්. එකෙන් අසඟ ෆර්නාන්ඩෝ සුබදාසක් කියවා යටත් ඔශාන්ත බවන්ත මනුකටයස් ඉස්රාලයෙන් එකතු කරගන්න කියලා කසන් එවලා තියෙන මැසේජ් එක. අම්මා තාතා පොඩි මල්ලි නංගේ පබලු එහම මාතරේ මම මතක් කරනවා. සුරේකා රේණු කොහොමද all time beats with Chami එනකම් මග බලන් ඉන්නේ කියලා තියෙන ඔය මං ඉන්න කලින් පෝස්ට් එක දැම්මනේ. දැන් ඉතින් ඇවිල්ලා යන්නත් වෙලාව ළඟයි. ප්‍යාජේ ස්තුතියි ආගේ කමෙන්ට් එකට. ඊට පස්සේ කවද අපිට මතක් කරන්න තියෙන්නේ කියලා බලමු. වැටේ පුළුවන් වේද කරන්න. හරි. ප්‍රදීප් ලංකා සරා සඳනේ අහලා වැකතු කරගන්න. ෂනායා ෂහානි චාමර ලියනගේ TN රූපසිංහ කියන අපේ තුෂාරානේ සනන්ත සනායක වසන්ත කුමාර දුලේප සමරසිංහ මහින්ද කුමාර දිරිමි විජය මුණිකේ වෙන්න ඕනේ ඉනෝකා මානෙල් සරන්දි අලව කොමලව මං ආදරෙන් මතක් කරනවා. ඉතුරු මැසේජස් ටික පස්සේ තමයි කියන්නේ. දැන් වෙලාව ගත්තා 3:44.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස 3:47 වෙලාව. හයි චාමිනාංගී, සුබ සන්ධ්‍යාවක් වේවා. අද නම් කතරේදා සතටම ආවහන් ඉන්නවා කියලා තේනවා. සීෂෙල්ස් වලින් ප්‍රදීප් ලංකාව යව ආතරෙන් එකතු කරගන්නවා. උයන ගමන් ඉන්නේ කියලා තියෙන්නේ. දැන් වෙලේ ඉවරද? මැසේජ් එක වෙලා ටිකක් වෙලා ගිහින්නේ. රමණීය සන්ධ්‍යාවක් වේවා. ඇහලියකට මියනු කරතන්නේ විනීතයි රංගනි. ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ මේ ඉන්නේ කවුද කියලා බලන්න හදන්නේ. සුබ සන්ධ්‍යාවක් ශාමි, කොහොමද? හොඳින්. අතත් අපි වහන් ඉන්නවා රත්මලාන නදී මහත්තයා චමිල පාරා පංචිකායාගේ නම තාරා කියන්නේ තිහංසා ලිෂ්ව ලිප්ත අම්මා සෞමව එකතු කරගන්න කියලා තියෙනවා. නදී තැන්ක් යූ මැසේජ් එකක් එව්වට ඔයාටත් අපිත් ඉන්නවා කියලා. මේ එවල තියෙන මැසේජ් එක බලමු. සේරුවාවලින් කැඩි ඒ සමරසිංහ යාළුවෝ ඔක්කොමල එකතු කරගන්නවා. හයි, මම ඉසුරු රඹුක්කනෙන් සින්දුවක් ඕනේ කියලා තියෙනවා. එයා මෙච්චර හැද ඇයි සින්දුව මම ඊ අහන්න දුන්නනි ඔයාට. ඇව්වනන්ද? හෙට අහන්න දෙන්න. මං හැමදාම ඔයාව අහන් ඉන්නවා. ඔයත් මගේ සහෝදරිය කොලිය කියලා තියෙනවා. හෂිනි, තැන්ක් යූ. සුබ වේවා ඔබට චාමි. අපි වේයන් කොටින් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. දීපා දුව චතු පුතා මදු මහත්තයා සුදත්වත් එකතු කරගන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා තෙරුණි මාතරෙන් මැසේජ් එකක් කියලා තියෙනවා. ඔයත් සින්දුවක් ගහන්න දෙන්නම්. කාලෙකට පස්සේ මට මේ සින්දුව ඇස ගැටුනේ. මම දැන් ඔබලගේ කන කැටෙන්න දෙන්නේ, සවනත වැකෙන්න දෙන්නේ.

0: FM 93.7 Lakhana Radio ITN
1: තොනයි විනාඩි 54යි. ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න. සබම සුබ දවසක් වේවා. ලස්සන සින්දුවක් දෙන්න. අනුරක මෙන් අනුලාවති. කොහමද බලවාදරෙන් මතක් කරනවම මහත්තයා සිරිල්, පුතා ප්‍රදීප්, දුව අනුෂිකා, පුතා හර්ෂණ, දුව පේශලා, අමෙලියා සමරසේකර. කොහමද ඔයවත් ආදරෙන් මම මතක් කරන හොඳ අමෙලියා අහගෙන දෙන්නේ. ඊට පස්සේ හයි ශාමී ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ කියලා කසුන් කොරියාවෙන් මේ දැන් මැසේජ් එකක් කිව්වේ. ඔයවත් එකතු කරගන්න. ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා මේ මැසේජ් එක ඔයලා තියෙන ශ්‍රියානි, වටත් සින්දුවක් අහන්න දීලා යන්න. ආයෙන්නේ සිකුරාදා, ඒ කියන්නේ හෙට හවස නෙමෙයි දවල් එකට. ගිහින් එන්නම් එහෙනම්. මැසේජ් සෙව්වට මම හංගිටියට Facebook එකට ගිහලා කමෙන්ට් සම්මත ලයික් දැම්මට බොහොම ස්තුතියි. මම චාමිකා මොනෝජිනි. සුබ දවසක්.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව සවස 4යි.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
2: කෝපි වගාව සඳහා රක්ෂණාවරණයක් හඳුන්වා දීමට කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර තිබෙනවා. දේශීය සහ විදේශීය වෙළඳපොළ තුළ ඉහළ වටිනාකමක් සහිත කෝපි වගාව ශ්‍රී ලංකාවේ ව්‍යාප්තිය ඉහළ නැංවීමයි අරමුණ. අපනින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයට යටත්ව සිදු කළ කෝපි වගාව සඳහා එම යෝජනා ක්‍රමය හඳුන්වා දීමට පියවරගෙන තිබෙනවා. පැලසිටුවීමෙන් පසු පළමු වසර තුන සඳහා එක් එක් වර්ෂයට අදාළ රක්ෂිත මුදලින් 7% වාර මුදලක් යටතේ රක්ෂණාපණ්ඩේ වෙන් කරන බවයි කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසන්නේ. පසුගිය සති කිහිපය තුළ ගාසා තීරයට ඊශ්‍රායලෙන් ප්‍රහාර රැසක් එල්ල වී ඇති බව සහන කණ්ඩායම් ප්‍රකාශ කළා. ඉන් විශාල පිරිසක් මියගොස් තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල පවුලේ සියලු සාමාජිකයන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඊශ්‍රායල් ප්‍රහාරවලින් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. මානුෂීය අර්බුද උත්සන්න වී ඇති බවයි සහන කණ්ඩායම් සඳහන් කළේ. පසුගිය පැය 24 තුළ පමණක් එල්ල වූ ප්‍රහාරවලින් 11 දෙනෙක් මියගොස් තිබෙනවා. ලක්නෙ ප්‍රධාන පැවැති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779579
2: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට

0: අතරයි විනාඩි 9යි වෙලාව සුබ සන්ධ්‍යාවක් හැමෝටම සුබ සන්ධ්‍යාවක් චාරු
1: සුබ සන්ධ්‍යාවක් ගුඩ් ඊවනින්
0: ගුඩ් ඊවනින් හදත් ඔන්න සුබුරුදු හැන්දෑවේ අපි ඔයාලා ළඟට ඇවිල්ලා තියෙන ඊවනින් ඩ්‍රයිව් එක ලස්සන සින්දු ගොඩක් අරගෙන හවස 6:00 වෙනකන් වලගින් බින්න බලාගෙන.
1: ඔව් අද බ්‍රහස්පතින්ද ඉතින් වෙනද වගේ මොන සුපුරුදු විදිහට අපි මේ පැතෙන් ගැපිලා ඉන්නවා. අට පුලංකම තියෙනවා කිව විදිහටම හවස 6:00 වෙනකන් FM 93.5 න් FM 93.7 න් අපිත් එක මේ පැත්තට එන්න.
0: කෝලගේ ඩ්‍රයිව් කරන අද අපෙන් ලැබෙන සපෝට් එක වගේම කාලගුණයේ පැත්තෙනුත් ලොකු සපෝට් එකක් ලැබෙනවා කියලා මම දන්නවා. ඔව්. මොකද වැස්ස අද තියෙනවා ටිකක් හවස උදේ ඉඳලා වහිනා නේද?
1: උදේ ඉඳලා පොඩක් තියනවා යා.
0: උදේ ඉඳලාම
1: නපුරු වෙලා.
0: සරින් සරේට.
1: වැස්සෝ කියනවා.
0: වැස්සවිල්ලා අපිට වෙන්නනවා. අපිට පිතාම ඉන්නවා.
1: ගියේ නෑ.
0: පිතාම ගියේ නෑ. අපි තාම ඉන්නවා කියලා පෙන්නන දැන් හවසත් පෙන්නයි කියලා මට හිතනවා ඒක.
1: අපි
0: දන්නවා ඉන්නවා කියලා. ආ ඉන්නවා කියලා අපි දන්නවා.
1: ඉතින් අර කමක් නෑ.
0: හරියට 4:00 දෙන්නකෝ අපිට. තව හොඳට 4:00 ඔෆ් වෙලා යන වෙලාව බලලා.
1: දැන් ටිකකට කලින් දුන්නා හොඳට.
0: වයසට ගියත් හවසට ගෙදර කියලා කියනවනේ. කතාවට.
1: ඇයි
0: එහෙම කියන්නේ කියලා දන්නවද?
1: නෑ.
0: එහෙනම් අපි මොන ප්‍රශ්නේ ආවත්.
1: හරි.
0: මොන දේ කරත්.
1: ඔව්.
0: හැන්දෑවට ඉතින් හවස් වෙනකොට ගෙදර දුවන්නේ බලාගෙන ඉන්න. ඒක නිසා තමයි කියන්නේ ඉතින් වයසට ගියත් හවසට ගෙදර
1: කියලා.
0: ඉතින් වයසට ගියත් හවසට ගෙදර යන්න බලාගෙන මේ වෙලාවේ ලෑස්ති නැයට අපි කියන්නේ ආ යන වාහනේ අපි ඔය ටියුන් කරලා තියාගෙන යන්න. අක්කණ්ඩ රේඩියෝ FM 93.5 FM 93.7 ටියුන් කරගෙනම වාහනේ ඇතුළට නගින්න. එතකොට වාගේ ගමන යනවා ඔයාලට දැනෙන එකක් නැහැ.
1: අනිවාර්යෙන්ම ඉතින් ඔයාලට පුළුවන් මේ පැත්තට එන්න අද හවස 6:00 වෙනකම් අපි මේ පැත්තේ ඉන්නකොට ආර පුලංකම දින WhatsApp එකට મેસેජ් එකක් දාලා කට්ටියක් එකතු කරගන්න. 0.7 0.3 93.5 93.7 ට ඔයාගේ WhatsApp મેસેජ් එක මේ පැත්තේ එවන්න.

0: නියමයි නේ. ලකන evening drive
1: නතරයේ පෙරලි කරන NLB Mega Power දවන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag-කට Super Remote රටයක් දිනන ලොකුම Super Tag දෙන එකම නතරයේ NLB Mega Power ඔබ අදම මිලදී ගන්න.
2: ලංකාවේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක මන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
3: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

Lakhanda Radio ITN. Kauda enaba ara at

0: හතරයි විනාඩි 19 වෙලාව. අපි කොයි වෙලාවකවත් හිතලා දිනවද? අපි මේ වැඩ කරලා මහන්සි වෙලා මේ ගෙවන ජීවිතය ඇතුලේ අපි ගැන හිතන්න මේ කාල සීමාව ඇතුළත කොච්චර වෙලාවක්ද වෙන් කරන්න කියලා. අපි ගැන හිතන්න. කවුරු හරි කියන්න පුළුවන් ඉතින් අපි ගැන හිතලා තමයි මේ ඔක්කොම දේවල් කරන්න කියලා. ඉබ නෙමෙයි. ඔව්. කියන්නේ දැන් අපි කොච්චරද කියලා පොඩ්ඩක් හරි හිතලා බලුවොත් අපිට ලැබෙන කොච්චර පොඩි වෙලාවක්ද හිතන්නකො. දැන් උදේ 8ට වැඩට එන කෙනෙක් හවස 4:40 එහෙම නැත්නම් 5:00 ඔය වෙලාවට පැය 8ක් ගත කරලා යනවා. හරිද? රාමේට නක් නක් පහට යනවා. පැය 8ක් කියමුකෝ. පැය 8ක් යනවා. එතකොට දුර ඉඳලා එන කෙනෙක් නම් පැයක් හරි පැයකමාර පැය 2ක් කියමුකෝ. යන එන ගමන් වලට උදේට පැය 2යි, හවසට පැය 2යි, පැය 4යි. වැඩ කරන පැය 8යි. එතකොට
1: 10යි.
0: කොම 8යි 2යි 2යි 10යි. 8යි 4යි කීයද? ළමයි කියන්නේ 8යි 4යි කීයද? 8යි 4යි 10යි. හරිද?
1: මට මතක නැතුණා 4 කියලා දෙකනේ.
0: ස්කෝලෙත් ගියා නම් නේද? අයියෝ. ස්කෝලෙත් ගියා නම් මේ මෙහෙට එන්න කලින් ස්කෝලෙත් ගියා නම්
1: කොච්චර හොඳයිද?
0: කොච්චර හොඳයිද?
1: ඇයාලේ මං හිතුවේ 2. මන්ට මතක් වුණේ 2. ඒතර මං හිතුවා ඉතින් 8යි 2යි 10යි
0: නේ. 2යි 8යි 2යි.
1: දාහතරයි හයයි කියලා මං කියන්නේ අහන්නේ කීයද කියලා දාහතරයි හය විස්සයි.
0: ඔව්
1: හරි කියන්නකෝ.
0: එතකොට පැය 4යි නේද
1: තීනේ
0: අපිට නිකන්.
1: ඔව් ඉතුරු 24.
0: ඔව් ඉතින් පැය 4යි පැය 24න් අපිට තියෙන්නේ ගෙදර මිනිස්සුත් එක්ක කතා බහ කරලා ඉන්න.
1: හා
0: පොඩ්ඩක්
1: නිදහසේ කොහේ හරි යන්න.
0: ඔව් ඕපදූපයක් කතා කරන්න.
1: ඒත් ওই පැය 4 අපි ඒවත් කරටව ආදානේ.
0: එහා පැත්තේ ගෙදර
1: ඕපදූප ටිකක් අහන්න.
0: ඕපදූප දිනාවේ මොනවද? යාලා දැන් අලුත් වාහනයක් ගෙනල්ලාද? ටීවී එකක් ගෙනාවද?
1: ඔව්.
0: ගෙයි වැඩ ඉවරද?
1: ඔයගේ
0: දේවල් එහෙම මෙහෙම කතා කරන්න තියෙන්නේ අපිට?
1: පැය 4යි.
0: ඔය හතරෙන් පුළුවන්ද අපිට ඔය දේවල් ටික කතා කරලා ඔය දේවල් ටික කරගන්න කියලා?
1: හා.
0: මිනිස්සෙට කොයිලාවකත් හිතිලා තියනවාද?
1: ඒක තමයි.
0: මම ගණන් හදලා බැලුවොත් ඉන්නේ.
1: හා
0: හා. ඉතින් ඔන්නෝගයි තාත්තේ.
1: තාත්තේ.
0: අර මිනිස් මේ අපි බලනවා සමහර වෙලාවට මේ අපි හරි සතුටින් ඉන්නවා, අපි හරි විනෝදෙන් ඉන්නවා, අපි මේ ඔක්කොම දේවල් කරනවා කියලා ගත්තට පස්සේ ඔය පැය 4 තමයි අපි දවසට අවසානේ බැලුවම මොන හරි දෙයකට ගෙදරත් එක්ක යොදවලා තියෙන කාලය.
1: ඒ පැය 4නුත් පැයක් වගේ තමයි ඒත් බැලුවාමනේ. වෙන වෙන වැඩත් කරාට පස්සේ
0: ටීවී එක බැලුවාම ඔය දේවල්ට
1: කියන්නේ කෑව බිව්වට පස්සේ
0: ඕකට මේවට ගියාට පස්සේ
1: හා
0: එහෙම තමයි වෙන්නේ.
1: එහෙම තමයි ජීවිතේ.
0: ඒ නිසා තමන් වෙනුවෙන්, තමන්ගේ පවුල වෙනුවෙන්, තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් වැය කරන්න තියෙන කාලය
1: පොඩක් හරි වැය කරලා ඉමු.
0: ඔව් අනිවාර්යයෙන්. ඉතින් ඒක වැය කරන්න තියෙන වෙලාව ගැන හිතන්න.
1: එතකොට
0: ඒක ගැන හිතලා වැඩ කරන්න.
1: ඔව්.
0: එතකොට නැත්තම් මේ කොයි තරම් දේවල් කරත් අන්තිමට වැඩක් නැහැනේ.
1: අපි
0: නිකන් මහමගටයි රැකියා ස්ථානෙටයි
1: දිය වෙලා
0: ගිහිල්ලා තියෙන්නේ. රයිට්. ඒක නිසා ගෙදර ගිහිල්ලා අපි ඉන්න ටික වෙලාවේ හරි රසට කෑම වෙලා කදාගෙන කන්න ඕන.
1: අන්න
0: ඒකට තමයි අපි කියන්නේ විජේ නිෂ්පාදන ගෙදර ගෙනihin තියන්න කියලා. එතකොට ඔය ඉන්න පැය 4 හරි හොඳට රසට කෑම ටිකක් හදාගෙන කාලා ගෙදර මිනිස්සුත් එක්ක කතා බහ කරලා ඉන්න පුළුවන්. නැත්තම් හදන කෑම එකත් රහ නැහැ කියලා තව ටිකක් මූණ නරක් කරගෙන මූණෙල්ලගෙන හිටියොත්
1: පැය 4ක් නැහැ
0: මහත්තයා. රයිට්. ඒ නිසා ගෙදර අරන් යන්න විජය 3-5 මිරිස්කුඩු මේ කියන දේවල් ටික වගේම වෙනස් විදිහට කෑම ටිකක් හදාගන්න ඉදියාප පිටි නූඩල්ස් මේ වගේ දේවල් ගොඩක් තියෙනවා.
1: ඉතින් ආට පුළුවන්කම තියෙනවා අපේ රසය රටේ සම්බර බෙදෙන විජය නිෂ්පාදන ළඟම තියෙන වෙලෙන් සැලෙන් වෙන්න පුළුවන්, සුපර වෙලෙන් සැලෙන් වෙන්න පුළුවන් මෙලදී ගන්න විශ්වාසයෙන්ම.
0: එවගේම ඔයාගේ බිස්නස් එක දියුණු කරගන්න හොඳ නිෂ්පාදන පෙළක් හැවිලා තිනවා. පාක්ස්පින් හෝල්ඩින්ග්ස් හඳුන්වා දීලා ඩෝමා නිෂ්පාදන පෙළක්, විශේෂයෙන්ම සහල් නිෂ්පාදන, ඒ වගේම ඇඹරුම් කර්මාන්තේ, වගේම පොල්තෙල් කර්මාන්තේ, මේ වගේ දේවල් වලට යොදා ගන්න පුළුවන් තාක්ෂණයෙන් උසස් මැෂින්ස් ගණනාවක් දැන් පාක්ස්පින් හෝල්ඩින්ග්ස් ලා හඳුන්වා දීලා තියෙනවා.
1: ඉතින් අලවියෙන් පසු හොඳ සේවාවක් දෙන තැනක් නම් ඒ තමයි පාක්ස්පින් හෝල්ඩින්ග්ස් කියන්නේ. ඉතින් දැන් ඔයාට සහල් ආශ්‍රිතව ව්‍යාපාරයක් කරනවා නම් ඩෝමා කලවැටවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේ සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, මෙතරින් එහාට ඇඹරුම් මොනාහරි ආශ්‍රිතව ඔයා ව්‍යාපාරයක් කරන ඇඹරුම් යන්ත්‍ර වගේම පොතල් හිඳන යන්ත්‍ර, මේ කියන හැම යන්ත්‍රයක්ම ඔයාට එකම තැනකින් එකම වහලා කෙරි ඔයාට අවශ්‍ය විදිහට අවශ්‍ය ධාරිතා වලින් අවශ්‍ය මාධ්‍ය වලින් ගන්න හැකියාව තියෙන එකට යන්න ඕන හොඳම තැන තමයි පාක්ස්පින් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. නම්බර 31 ඇලේන පාර මහරගම පාක්ස්පින් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන, ඔයාට යන්න පුළුවන් කම තියෙනවා, නැත්නම් කතා කළ විස්තර දැනගන්න අවස්ථාවක් තියෙනවා. මෙන්න නම්බර් 1.1176 579
0: අවස 4:25 වෙලාව.

0: හවස 4 විනාඩි 32යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
2: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

රේඩියෝ ක්‍රීඩාවක්සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය. දශකඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය විනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි. බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි.

0: ඩයිස් මෙසේජ් එකක් දාලා තියෙනවා රයිගම. ඉතින් ඔයවත් එකතු කරගන්න ගමන් පැතුම් කළුතරින් නම් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. අපේ සෙට් එකම එකතු කරගන්න වැඩ කරන තැන ඉන්න කියලා තියෙනවා. හරි, ඔකේ ඔයවත් එකතු කරගන්නවා. කටියුම එකතු කරගෙන දෙවමිනි මෙසේජ් එකක් දාලා තියෙනවා මතකමේ ඉඳන්. ගෙදර අක්කා නංගි අම්මා තාත්තා මේ හැමෝම එකතු කරගෙන ලස්සන සිදුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ සුරන්‍යා ඔයවත් එකතු කරගන්නවා මේ වෙලාවේ වැඩ කරන තැන හැමෝමත් එකතු කරගෙන ලස්සන සිදුවක් දෙන්න අයියේ අක්කේ කියලා තමයි දාලා තියෙන්නේ. ඔයවත් එකතු කරගන්න ගමන් වැඩ කරන තැන හැමෝමයි හොඳම යාළුවෝ දෙනවත් එකතු කරගෙන ලස්සන සිදුවක් දෙන්න කියලා නුගාර අපිට මැසේජ් එකක් දාලා තියෙනවා.
1: ඒ වගේම අපි මතක් කරන ඕන විශේෂයෙන්ම දැන් හෙට ITN ඒ වගේම අපේ සංවත්සරය
0: Green Legacy
1: 2026 මේ දෙකම පැවැත්වෙනවා. ඉතින් විශේෂයෙන්ම අවුරුදු 47ක් යන පුංචි කාලයක් නෙවෙයි. මේ රටට රූපවාහිනියක් බලන්න මිනිස්සුන්ට අවස්ථාව ලැබුණා නම් ඒ ITN එකත් එක්ක. ඉතින් මේ වටිනාකම අභිමානේ සියලු දේ එකතු කරගෙන අපි 47 වෙනි අවුරුද්දට පියවර තබද්දී විශේෂයෙන්ම සංවිධානය වන Green Legacy 2026 හරිත සත්කාරය හෙට දවසේදී ඔන්න දකුණු අධිවේගී මාර්ගයේදී ආරම්භ කරන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ලාෆෙකෝ ශ්‍රී අත්තල් බැඳගෙන තමයි මේ කටයුත්ත සංවිධානය වෙන්නේ.
0: ඉතින් දකුණු අධිවේගී මාර්ගය හරහා තමයි මේක ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ දකුණු අධිවේගී මාර්ගයේ කොට්ටාව කහතුඩුව අතර තමයි මේ කාර්යය සිදු වෙන්නේ. ඉතින් පැල 47ක් නෙවෙයි නේද?
1: පැල 47ක් අපි මේක හිටවන්නේ සංකේතාත්මකව 47 වසරක් පිරීම නිමිත්තෙන්.
0: 150ක් පරිත්‍යාග කරන්නට නියමිතයි. තවත් පැල
1: 150ක් පැල ලබා දෙනවා. අපි 47ක් හිටවනවා හෙට මේ සංකේතාත්මක විදියට. ඉතින් හරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න, කොළ පැහැ ගැන්වුණු රටක් දකින්න අපි හරි ආසයි. මොකද හේවණක් තියෙන තැනක ඕන මිනිස්සෙක් නතර වෙනවා. ඉතින් හේවණක් තියෙන තැනකට අපි හරි ආදරේ. ඒ නිසා ලොකු කාන්තාරයක් මැද්දේ පුංචියට හරි ගහක් තිබුණොතින් ඒ ගහ යටට ගොඩාක් අය සතු එකතු වෙනවා අපි දැකලා තියෙනවානේ. ඉතින් ඒ වගේ අපි ගහක් හිටවලා අපිට පුළුවන් නම් මේ රටට, ලංකාවට, අපි ඉන්න රටට අපිට පොඩි උපකාරයක් කරන්න. ගහ හිටවනවා කියන්නේ ලොකු උපකාරයක් පරිසරයට කරන. ඒක කරන්න අපි පැකිලෙන්න ඕන හොඳ නෑ. ඉතින් ඒක තමයි සංකේතාත්මකව මේ විදිහට කරන්නේ අපි.
0: ඒක දවස කියලා කියන්නේ ලෝක පරිසර දිනය. ඉතින් ඒක සංකේතවත් කරන ගමන් තමයි මේ Green Legacy 2026 අපි ක්‍රියාත්මක වන්නේ මේ කටයුතුත් එක්ක. විශේෂයෙන්ම කියන්න ඕනේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සමග ලාෆ් එකෝ ශ්‍රී ආයතනය තමයි මේ කටයුතුට අපිත් එක්ක එකතු වෙන්නේ.
1: උදැසන 8ට දකුණු අධිවේගී මාර්ගය ආශ්‍රිතව මේ කටයුත්ත අපි ප්‍රජා සත්කාරක වැඩසටහනක් විදිහට ක්‍රියාත්මක කරනවා. ඉතින් එතනින් එහාට ගිහිල්ලා මේක අපි විශේෂයෙන්ම සංකේතාත්මකව මේක දෙනවා වගේම අපි කියන්නේ ඔබටත් පුළුවන් නම් පැලයක් හිටවන්න මේ පරිසරයට උපකාරයක් කරන්න. හරි, 4:38 වෙලාව විවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව වගේ මැසේජ් එකක් තවන්න 0607 03 93 93 අපේ වට්ස්ඇප් නම්බර් එකට.

0: ඉන්දියාවේ පෙරළි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න.
1: ශි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. පත්තරේ පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
4: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
2: සම අනුග්‍රහය අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
5: හවස 4:43 වෙලාව.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
7: අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: සමහර යාළුවෝ අපිට ඉන්නවා අපිට මේ උදව්වක් ඕන වුණාම විතරක් මතක් වෙන.
1: ඔව්. එහෙම වෙලා කරන්නේ කියලා දානවා.
0: ඔව් එහෙම වෙලා එහෙම අයින්නෝනේ දානත් දිනෝනේ.
1: ඔව් අම්මේ ඉන්නවා.
0: කියලා උදව්වක් මොන හරි ආශ්‍රතාවයක් වුණාම විතරයි යාළුවට අපිව මතක් වෙන්නේ. නැත්තම් මලාට අපි දන්නේ
1: නැහැ. මැරිලාද කියලා බලන්න.
0: මැරිලාද කියලා බලන්න. එතකොට දැන් තව සමහරු ඉන්නවා උදව්වක් ඉදිරියේදී.
1: හරි.
0: කියන්නේ තව සතියකින් සති දෙකකින් මාසිකින් විතර උදව්වක්
1: ඕන වෙනවා. තිනවා. එහෙනම් දැම්මම කතා කරගෙන යනවා. නේද?
0: අන්න රයිට්. හොඳ අත්දැකීම් තියෙනවා.
1: ඔව් ඒක.
0: කියන්නේ එහෙම කාලයක් එනවා දැන් තව ටික දවසකින්.
1: ඒ
0: නිසා දැම්ම පොඩ්ඩක් කතා කරලා ට්‍රැක් එකට දාගන්න
1: ඕනේ. ඔව්.
0: එහෙමයි ඉන්න. මේ වගේ අර මිතුරන් වර්ග තියෙනවා. අපිට අර බුදුදහමේ උගන්නන
1: එක එක වර්ග තියෙනානේ.
0: ඒ ඒ ඒ වර්ග නෙමෙයි මේවා මේ නවීන
1: වර්ග.
0: Gen Z. Gen C.
1: Gen C.
0: මිතුරන් වර්ග.
1: ඒ Gen C විතරද මේක හැම මිතුරු වර්ගයකටම තියෙනවා.
0: හැම එකකම තියෙනවා. මේ එහෙමයි ඉන්නවා. කියන්නේ උදව්වක් ඕන වෙයි කියලා හිතාගෙන
1: හරි
0: දැම්මම ට්‍රක් එකට දාගන්න ඕන කියලා කෝල් එකක් එහෙම දීලා
1: සැපසනීප එහෙම අහලා
0: සැපසනීප හයලා
1: බලන්න එන්නද කියලා අහලා
0: එහෙමයි ඉන්නවා. තව සමහර ඉන්නවා උදව්වක් ඕන වෙච්ච ගමම්ම
1: ඒ මොකද කරන්නේ
0: යාළුවෝත් ඉන්නවා. මේ අතර ඉන්නවා හැමදාම කෑවද බිව්වද කියලා හොයලා බලලා කරදරයක් වුණාම සතුටකද දුකකද හැමදාම දිමු උදව් කරන යාළුවොත්
1: ඉන්නවා.
0: ඇනයක් වෙලා ඉන්න යාළුවොත්
1: ඉන්නවා. එයාලත් නැතුවම නෙවෙයි.
0: නැතුවම නෙවෙයි. ඉතින් දැන් ඒ වගේ තමයි දැන් ඩීප් ටෙක් වෝටර් පම් කියන්නේ. හරිද? මේක වහින කාලෙට අපිට ඕනේ නැහැ.
1: හරි.
0: ඔබ වෙන වෙන්නේ නැහැ. වැස්ස තියෙනවනේ.
1: වැස්ස තියෙනානේ.
0: කියලා පැත්තකට දාලා ඉන්න ඕනේ යාළුවෙක් නෙවෙයි.
1: නෙවෙයි.
0: මොකද මේක ඕන වෙන වෙලාවක් තියෙනවා. වැස්ස නවතින්නේ අපි දන්නේ නැහැ. අදද හෙටද අනිද්දද කියලා. පෑව මල්ලන්න ගත්තට පස්සේ අපිට යාළුවෝ මතක් කළ වැඩක් නැහැ. ඔය යාළුවා ලං කරලා තියාගන්න.
1: ඔව් දැම්මම කතා කරන්න කෝල් එකක් කරගෙන එමු තියාගන්න.
0: අරගෙන ඕඩර් එක දාලා ගෙන්නලා තියාගන්න. මේ වැස්ස ආශුවර් කරන්න එපා. හැමදාම මේ 305 දවසෙම වහින්නේ නැහැ. වාගේ වගාවට ඕන කරන වතුර ටික සපය ගන්න ගියාට පස්සේ ඔන්න කලබලයට ඒ වෙලාවට මෙයා මතක් කළ වැඩක් නැහැ.
1: ඩීප් ටෙක් ආයතනයෙන් ගොන්නාට පුළුවන්කම තියෙනවා. සම්පූර්ණයෙන්ම සූර්ය ශක්තියෙන් විතරක් වැඩ කරන ඩීප් ටෙක් සෝලා වතුර මෝටරය මිලදී ගන්න. එතකොට ආට පුළුවන් අපේ ගොවි මහතුන්ට පුළුවන්කම තියෙනවා. අස්වැන්න සරු කරගන්න වගේම පිරිවැය අඩු කරගන්න. අනිත් එක තමයි ඩීප් ටෙක් ආයතනයේ සුවිශේෂීව මිල අඩු කිරීම එක තමයි ඩීප් ටෙක් සෝලා වතුර මෝටරය ඔන්න ඔබට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා දැන් දැන්ම කතා කරන්න අස්වැන්න සරු කරගන්න පිරිවැය අඩු කරගන්න ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයක් මිලදී ගන්න. 0711711 එකට කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: තම සමහර යාළුවෝ ඉන්නවා.
1: හරි කවුද?
0: යාළුවට යාළුවෝ මතක් වෙන්නේ මොන හරි යාට මොන හරි ටිකට් එකක් හැදිලා සල්ලි ටිකක් ලැබිලා
1: හරි
0: මේ ලොකු බිස්නස් එකකින් දියුණු වෙලා කියලා ආරංචි වුණාට පස්සේ ටක් ගාලා කෝල්ලා ගන්න. මචං කොහොමද කාලෙකින් සෙට්ුනේ නෑ නේද? උඹට හරි ගිහිල්ලා නේද?
1: අපිව මතකයි නේද?
0: අපිව මතකයි නේද? අමතක නෑනේ. අර අමතක එන්න කොහොමද? අපි අර
1: එකට බත් එක කාලා
0: අර ඔයා කන්න කලින් මම බිත්තරේ කෑව මතක නැත්ද? අපි කෑම එක දිගාරනකොටම
1: එවනා ගොදර මතකයි.
0: එහෙම කියලා ඒ වගේ පොඩ්ඩක් මතකේ
1: අලුත් කරලා ගන්නවා.
0: මතකේ අලුත් කරලා ගන්නවා.
1: හරි.
0: එයාට හරි ගිහින් තියෙන්නේ.
1: මා
0: බිස්නස් එකකින් ගොඩ ගිහින් එව නැත්තම් ටිකට් එකක් ඇදලා වාසනාවක් මොනාරි පාත් වෙලා.
1: ඔව්.
0: ඒ වගේ දෙයකින් කොල්ලට හරි ගිහිල්ලා කියලා දැනගත්ත හැටි අර වගේ මැසේජ් එකක් කෝල් එකක් එන්න පුළුවන්.
1: එහෙම
0: යාළුවෝත් ඉන්නවා.
1: ඔව්.
0: එහෙම යාළුවෝ ඉන්නවා කියලා දැනගෙනම
1: හරි.
0: වාසනාව උරගා බලන්න ගොවිස්ත ලොතරැයියා කරගෙන වාට නැති යාළුවෝ කෝල් කරයි ටිකට් එක දෙනෝදි.
1: ඉතින් වාගේ කෝටිපිත හිලේ හැබැයි කරගන්න ඕන වාට පුළුවන්කම තියෙන විශ්වාසය මිලදී ගන්න ගොවිස්ත ලොතරැයියා. ඉතින් මෙතනදී වාර මතක් කරන්න ඕනේ අපේ රටේ ජීවනාලිය බඳ ගොවි පරපර වෙනුවෙන් ශක්තිය සහයෝගය ලබා දීමට වගේම ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජයේකා බද අරමුදලට දායක වන්නේ ගොවිස්ත ලොතරැයියා. ඉතින් ඔන්න වාට චාන්ස් එක තියෙන ඔයාගේ හීන හැබැයි කරගන්න ගමන් ගොවි ජනතාවට සත සලසන තෑගි වැඩිම ගොවිසත ලොතරැය හිතේ හැටියට අරගෙන ජයග්‍රාහකෙක් වෙන්න.
0: යාළුකම් නැති වෙන එකක් තමයි කෑම වේල රසවත් නැතුව කෑම ටිකක් ගෙදරට එන යාළුවෙක්ට දුන්නොතින්
1: හරි
0: යාළුකම් නැති වෙන හේතුවක් වෙන්න පුළුවන්. කන්නවත් දුන්නේ රහට.
1: අපි කෑම බලාගෙන දන්නේ ඔක යන්නේ
0: මොනවද මන් දන්නේ නෑ. දුන්න පොල් කුඩු වගේ පිදුරු වගේ දේවල් ටිකක් දුන්නා.
1: මේව තමයි මේ අහන්න වෙන්නේ. ඉතින් ඒකයි අපි මේ කියන්නේ
0: කියලා. ඔහොම බැනුම් අහන්න වෙන්න පුළුවන්. යාළුවෙන් ගුණත් බැනුම් අහන්න වෙන්න පුළුවන්. හරියට වාගේ ගෙදරට එන කෙනෙක්ට කෑම ටික රසට දෙන්න බැරිනොද? ඒ නිසා ගෙදර තියනවා නම් විජය මිරිස් කුඩු 3-5 කහ කුඩු මේගාගේ දේවල් ටිකක් ගෙදර ගෙනහිලා විජය නමින් විජය ලුණු පැකට් එකේ ඉඳලා ඔයාලට පුළුවන්කම තියනවා. ගෙදරට එන නෑදෑයෙක්ට යාළුවෙක්ට විජය තේ එකක් දෙන්න පුළුවන් නම් කෝප එකක් දෙන්න පුළුවන් නම්
1: ඒ ඇතේ
0: යාළුකම් හිතවත්කම් වැඩි වේ අලුත් වේ. ඒ නිසා විජේ නිෂ්පාදන ගෙදර ගෙනින් තියාගන්න.
1: ඉතින් විජේ කියලා කිව්වහම රසකාරක වර්ණක કૃતિම දේවල් මේ කිසිව දෙයක් අඩංගුනත නිෂ්පාදන තමයි අපිට විජේ කියන නමින් ලැබෙන්නේ. ඉතින් ආදානව තත්වයෙන් වගේම ගුණාත්මක වෙන්න උසස් නීම ප්‍රමිතියේ දේවල් හොයන ඔයා වෙනුවෙන් තමයි අපේ රසේ රටේ සමර බෙදර විජේ නිෂ්පාදන තියෙන්නේ. ඉතින් ළඟම තියෙන වෙළඳසැලෙන් වෙන පුළුවන් සුපිරි වෙළඳසැලෙන් කොහෙවත් වරදින්නේ නැහැ. ඔයාට පුළුවන්කම තියෙන අපේ රසේ රටේ සමර බෙදර විජේ නිෂ්පාදන මිලදී ගන්න.

0: Gita-ya. ඔබ වෙත තිළන කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: RTN රටට වග කියන රේඩියෝ හිතේ උපන් මාගේ විසේකාරී
1: කමක් නැ මොයි බොක්කනේ දැන් ඉතින් බලංගු මේ මගුල් ඇදගෙන කොහොමද මම පාර යන්නේ ෂි
2: නොවම යන් මං කවුරු හරි ආවොත් කියන අපේ ගමේ ලොකු අයියා ආවා කියන
3: විසේකාරී
4: ඔහේ අපිට මොන වැරද්ද කළත් අපි අපේ යුතුකම අමතක කළේ නෑ
5: අනේ මැඩම් මං කොහොමද මෙහෙම සල්ලි ගන්නෙ
4: අනේ මේ බොරු කැටයක් නැතුව ගන්නෝ වඩිය වෙනුවට ගෙදර මනුස්සයව ගන්න ගිය කෙනෙ වැරද්ද
3: විසේකාරී සතේ දින පහේම රාත්‍රී 9:00ට ITN

0: හවස 5යි විනාඩි 8යි වෙනව. අපි ආහාර ගන්නකොට අපි හැම වෙලාවෙම බලන ඕනේ පිරිසිදුකම ගැන.
1: ඔව්.
0: අපි කියනවා කඩේ මුදලාලිට සමහර වෙලාවට අපිට අපිරිසිදු කියලා හිතන කෑම වේලක් දුන්නොත් ගන්න ගාන කීය වුණත් කමන්නෑ මුදලාලි.
1: දෙන එක හරියට දෙන්න
0: පිරිසිදුව.
1: හා.
0: ඒ වගේ අපි
1: කියනානේ.
0: අපි කියන වෙලාවල් තියෙනවා.
1: තියෙනවා.
0: මොකද අපිට හරි වැදගත්. පිරිසිදු ආහාර ටිකක් ගන්නවා කියන එක.
1: ඔව්.
0: අපිරිසිදු ආහාර නිසා වසරකට මිලියන 1.5කට ජීවිත අහිමි වෙනවා කියලා කිව්වොතින් විශ්වාස කරන්න අමාරුයි නේද?
1: මිලියන 1.5කට
0: ලෝකයේ තුල ජීවිත අහිමි වෙනවා. වසරකට අපිරිසිදු ආහාර නිසා අපි හිතන්නේ නැති පැත්තක්.
1: ඒකනේ.
0: අපි නිතරම කතා කරනවා එක එක රෝග සම්බන්ධයෙන් බෝවන රෝග බෝනෝන රෝග අනතුරු මේවයන් මැරෙන ගණන් කතා කරනවා. හැබැයි අපි කවදාවත් හිතුවද මිලියන 1.5ක් ජීවිත අහිමි වෙනවා කියලා අපිරිසුදු ආහාර නිසා. ඉතින් ලෝකයේ අපිරිසුදු ආහාර අනාරක්ෂිත ආහාර පරිභෝජනය හේතුවෙන් මේ විදිහට මිනිස් ජීවිත මිලියන 1.5ක් විතර අහිමි වෙනවා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය තමයි කියන්නේ. ජුනි 7 වෙනි දිනට යෙදෙන ලෝක ආහාර සුරක්ෂිතතා දිනය නිමිත්තෙන් විශේෂ වැඩසටහනක් තිබුණා. ඒකෙදි තමයි විශේෂ වාර්තාවක් නිකුත් කරමින් මේ විදිහට මේ අනාවරණය කළා තියෙන්නේ. ඉතින් ඒ වාර්තාව අනුව සෑම වසරකටම ලෝක ජනගහනයෙන් මිලියන 866කට අධික පිරිසක් වෛරස් බැක්ටීරියා වගේම පරපෝෂිතයන් සහ විවිධ විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර ගැනීම නිසා රෝගාතුර වන බව තමයි ඒ වාර්තාවේ සඳහන් වෙනවා කියලා කියන්නේ.
1: ලොකු භයානක තත්වයක්.
0: අපි සමහර වෙලාවට නොහිතනවා මැස්සෙක් ඉන්නකොට කෑම එකක් අපි දැක්කම
1: අපි හිතනවා
0: මොකද්ද ඕක කමන්නේ. එහෙම මෙලවල දාලා මුදලාලි කෑම එක දෙන්න පුළුවන්. බනිස්ස කරන් දෙන්න පුළුවන්. හැබැයි ඕකෙන් අපිට බැක්ටීරියාවන් වෛරස් මේ වගේ දේවල් ශරීරගත වෙනවා කියලා අපි හිතන්නේ
1: නෑනේ.
0: ඒක තමයි මේ හේතුව. ඉතින් අපිරිසුදු සහ අනාරක්ෂිත ආහාර පරිභෝජනයෙන් අවම වශයෙන් එකිනෙකට වෙනස් වූ රෝග 200ක් පමණ හට ගන්නවා කියලා තමයි මේ විදිහට මේ කියන්නේ. ඉතින් ඒක නිසා මිනිසුන්ගේ සෞඛ්‍ය ජීවනෝපායන් එවැගේම අධ්‍යාපනය ආර්ථිකය කෙරෙහි මේ තත්ත්වයන් හැම එකකටම මේ විදිහට මේ ගන්න.
1: මේක ගොඩක් වෙලාවට පොඩි දරුවන්ට හිම බලපානවනේ සෑහෙන්න දුරට.
0: කුඩා දරුවන්ට විශේෂම බලපානවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දෙන ආකාරයට අනාරක්ෂිත ආහාර නිසා වැළඳෙන රෝගී තත්ත්වයන්ගෙන් 40%කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා කියලා කියන්නේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ට. මොකද යාළගේ ප්‍රතිශක්තිය වර්ධනය වෙලා නැහැ තාම. ප්‍රතිශක්තිය වර්ධනය වෙන ගමන්
1: තියෙන්නේ.
0: ඉතින් මේවා නිසා ඉක්මනින්ම රෝගකාරකයන්ට ශරීර තුල පැලපදියම් වෙන්න පුළුවන්. යාළට සටන් කරන්න ශරීරය තුලින් ප්‍රතිශක්තිය නැති නිසා විරුද්ධ මේ ඉන බැක්ටීරියා වලට නැත්නම් මේ වෛරස් වලට එරෙහිව සටන් කරන්න පුංචි දරුවන්ගේ ශරීරය තුල ප්‍රතිශක්තිය වර්ධනය වෙලා නැති නිසා මේ විදිහට රෝගාතුර වෙනවා කියලා තමයි කියන්නේ.
1: දැන් මේකෙන් ඇත්තම ගත්තොත් එහෙම මේ චූටි දරුවෝ මිය යනවා කියලත් කියනානේ.
0: විශාල ප්‍රමාණයක්. මේ හේතුව නිසා මිය යනවා කියලා තමයි කියන්නේ. විශේෂයෙන්ම කුඩා දරුවන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මිය යනවා කියලා කියනවා. මේ විදිහට මේ අපිරිසුදු ආහාර නිසා වැළඳෙන රෝගාබාධ වලින්. ඉතින් මේ තත්ත්වයන් වලින් මිදෙන්න හැම වෙලාවෙම ඔයාට ඔයාගේ දරුවට ලබා දෙන ආහාර පිරිසිදුව ලබා දෙන්න පුළුවන් විදියට කටයුතු කරන්න කියන එක තමයි විශේෂයෙන්ම ළමයින් සම්බන්ධ කරන්න තියෙන්නේ. ඉතින් මේක ළමයින්ට විතරක් නෙවෙයි වැඩිහිටියන්ට හැම කෙනෙක්ටම මේ තත්ත්වය මේ විදිහටම බලපානවා.
1: ඉතින්
0: සමහර වෙලාවට විවිධ බෝ නොවන රෝගවලින් පෙළෙන වැඩිහිටියෝ ඉන්නවා. එයාල ළඟත් ඔය ප්‍රතිශක්තිය කියන එක විශේෂම වගුකඩු රෝගය වගේ රෝග තත්ත්වයන් වලින් පෙළෙන අයට ප්‍රතිශක්තිකරණය කියන එක අඩුයි. ඒ නිසා රෝගකාරකයන් තග්ගාලා ශරීරය ආක්‍රමණය කරන්න ඔවුන් අතර ඉඩකඩ තියෙනවා.
1: අර අපි හැම වෙලෙම කියනවානේ අත් හොදන්න හොඳට කෑම කන්න කලින්. එතකොට ඔයා පිඟාන හොදන්න කෑම කන්න කලින් මේ වගේ දේවල් කියනවනේ අපි සෑහෙන.
0: ඔව් ඒ නිසා ඒ කියන දේවල් නිකන් අර විහිළුවට කට කහනවට කියන කතා නෙවෙයි. ඇත්තටම මේ පිරිසුදුව කෑම ටික හදා ගන්නා වගේම අපි අත්වලින් පිරිසුදුව අත හොදලා කෑම ටික කන එකෙන් අපිට වැළඳෙන්න තියෙන රෝගකාරක බොහෝ ප්‍රමාණයක් අවම කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ පුංචි දරුවෙක් කෑමක් ගන්නකොට අත හොදන් ඇවිල්ලා කන්න පුතා කියලා අපිට පොඩි කාලේ කිව්ව අපි දැකලා තියෙන දැන් වැඩිහිටියෝ විදිහට කියන වෙලාවක මේවා නිකම්ම හැදිච්ච කතා කියන දේවල් නෙවෙයි. මේ දත්ත එක්ක දැන් පේනවා නේද ලක්ෂ සංඛ්‍යාත දරුවන් පිරිසක් මේ යනවා කියලා කියනවා. අපිරිසිදු ආහාර නිසා. අපිරිසිදු ආහාර විතරක් නෑ, අපි අත්පය අපිරිසිදු වුණත් ආහාර මේ තත්ත්වයට හේතු
1: වෙනවා. පිසු ආහාර, අමු ආහාර මේ දේවල් වෙන් වෙන්ව තියාගන්න කියලාත් කියනවානේ.
0: ඒ අර ඒ වැයිනුත් ආයමත් බැක්ටීරියාවන් එකතු වෙන්න පුළුවන් කියන එකත් එක්කනේ.
1: දැන් ගොඩක් වෙලාවට අර ෆ්‍රිජ් වල දාදී ඔක්කොම එකට දාන්නනේ සමහර අය.
0: ඒක නිසා ඔය කියන කාරණා ගැන පොඩ්ඩක් හිතන්න. අපි හිතන්නේ නැති සමහර පැති මේවා.
1: ඔව්.
0: ඔයාගේ නිරෝගීතාවයට මේ කියන කාරණා ගොඩක් වැදගත් වෙයි කියලා අපි හිතනවා.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සිනුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: Live, beat, it's a mix winner.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සින්දු කියන්න අපි හැමෝම ආසයිනේ.
1: ඔව්.
0: දැන් ඔය අර මේ තියෙනෝනේ අර මොනවාද Bluetooth speaker, music speaker.
1: හරි.
0: Buffers තියෙනෝනේ අර කේක බ්‍රෑන්ඩ්ස් වලින් තියෙනවා.
1: තියෙනවා තියෙනවා.
0: සින්දු කියන කැරොකේ සින්දු කියන
1: එනද
0: නේ?
1: මයික් එකත් එක්ක.
0: මයික් එකත් එක්ක තියෙනෝනේ.
1: හරි.
0: දැන් ඕක හරි වදයක් වෙලා තියෙන්නේ.
1: වටේ පිටේ මිනිස්සුන්ට ඒව.
0: නෑ, ඕකේ අයිතිකාරයෙ ඉන්නවනේ.
1: ඔව්.
0: ඒක අයිතිකාරයට සින්දු කියන්න පුළුවන් වුණත් බැරි වුණත් මියා සින්දු කියනවනේ.
1: කියනවා.
0: සින්දු කියනවා.
1: ඔව් ඔව්.
0: කියන්නේ මේකක් තියෙනවා නම් මයික් එකක් තියෙනවා නම්
1: ගැට ගහගෙන කොහම හරි කියනවා.
0: පොර සින්දු කියනවා.
1: හරි.
0: අහන් ඉන්න ඉතින් ඔක පුළුවන් වෙන්නත් බෑ අපිට. වේදනාවක් නේ.
1: ඔව්. වේදනාවක් වෙන වෙලාවල් දිනවනේ.
0: සින්දු කියන්න බැරි මිනිස්සෙක්ට.
1: හරි.
0: ඔය විදිය බෆල් එකක් මයික් එකක් එක්ක හම් වෙලා ඔය විදියට Bluetooth කනෙක් කරගෙන කරක සින්දු කියන්න ගත්තොත් සින්දු කියන්න බැරි මිනිස්සෙක්.
1: හරි.
0: ඒක කොයි තරම් වේදනාවක්ද
1: කියලා. ඒුණාට උත්සාහය වටිනවනේ. උත්සාහය අපි අගේ යන්න ඕනේ.
0: උත්සාහය. උත්සාහය අගේ යන්න ඕනේ. දැන් ඕක නිසා හරියට ලොකු ප්‍රශ්න වෙලා තියෙනවා.
1: ඔව් ඔව් ඔව්.
0: කට්ටියක් එකතු වුණාට පස්සේ මේ සින්දු කියනවනේ.
1: ඔව්.
0: පොඩ්ඩක්
1: වෙයි. සින්දුමනි කියන්නේ
0: නේද? සෙට් වෙච්ච වෙලාවටම සින්දු කියනවනේ.
1: හා.
0: සින්දු කියනකොට දැන් මේකේ අයිතිකාරයා එයාගෙන බෆල් එකේ මයික් එක.
1: හරි.
0: පොර පොර සින්දු කියනවා. එතකොට දැන් වටේ ඉන්න ඇත්තටම සින්දු කියන්න පුළුවන් මිනිහෙක් හිටියත්
1: හරි
0: මිනිහට අවස්ථාවක් සමාන ලැබෙන්නේ ඊටාම කලාතුරකින්. මොකද අයිතිකාරයා එයා සින්දු
1: කියනවා. හා හා.
0: ඉතින් දැන් ඉස්සරහම නෑ ඉස්සර ඩෝල් කියක් මොන හරි එහෙම තිබුණාට පස්සේ
1: කට්ටියම එකතු වෙලානේ
0: වටේ ඉන්න කට්ටියත් ඔක්කොම සින්දු කියනවා. මේක අයිතිකාරය විතරක් නෙවෙයි කියනවා.
1: ඔව්.
0: දැන් මේක හරි කරදරයක් වෙලා තියෙනවා සමහර වෙලාවන් වලදී. හැබැයි කොහොමනත් ලංකාවේ ඉන්න ගායන හැකියාව තියෙන
1: හරි
0: ඔයා මෙච්චර කාල වාගේ බාත්รูම් එකේ නම් සින්දු කිය කිය
1: මම
0: තරුවක් උනේ.
1: ඔයා
0: කැමති නැද්ද බාත්รูම් එකෙන් එළියට ඇවිල්ලා
1: සින්දු කියන්න?
0: රටට වැහෙන්න සින්දුවක් කියලා හොඳ තරුවක් වෙන්න ආස නැද්ද?
1: ඒකනේ.
0: අන්න එහෙම ආසාවක් තියෙනවා නම් ඔයාට කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයක්. ඔයාට හිතට දැනෙන සින්දුවක් තෝරගෙන
1: හරි
0: ලස්සනටම ගායනා කරන්න පුළුවන් සින්දුවක කොටසක් ෆෝන් එකකින්.
1: ඔව්.
0: අපි මේ කියන්නේ ස්ටුඩියෝ වලට ගිහිල්ලා
1: රෙකෝඩ් කළා නේද? ඉෆෙක්ට් දාලා එහෙම ඕනේ.
0: එහෙම ඕනේ. අපිට ඔයාගේ ෆෝන් එකෙන් හොඳට නොයිස් නැති තැනක වටපිටාවේ ශබ්දවත් නැති තැනක ඉඳලා රෙකෝඩ් කරලා සින්දුවක කොටසක් ඔයා කැමතිම ලස්සනම ඔයාලට ගායනා කරන්න පුළුවන් සින්දුවේ කොටසක් රෙකෝඩ් කරලා ඒ වොයිස් කාඩ් එක 0.7 0.6 0.66 0.66 අන්න ආයෙමත් කියන්නේ අංකේ
1: 0.7 0.6 0.66 0.66 ට
0: WhatsApp කරන්න. රයිට්. ඒක නිසා ඔයාලට පුළුවන් ඔන්න ගායකයෙක් වෙන්න ලස්සනට වාගේ හඬට තනක් ගන්න. කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ පුංචි දෙයක්.
1: ඔව්.
0: ඊට පස්සේ අපි ඒ අතරින් තෝරගෙන සිලෙක් කරගෙන
1: හරි
0: ආයි තෝරගෙන සිලෙක් කරගෙන
1: හරි
0: ඊට පස්සේ රයිට්. ඒ නිසා වාගේ හැකියාවට තනක් දෙන්න, වාගේ ගායන හැකියාවට අවස්ථාවක් දෙන්න ඔන්න ලක්කඩ අපි ලෑස්ති වෙලා ඉන්නවා.
1: ඉතින් ආයි මතක් කරන්නම් ඔයාට නම්බර් එක 0.7 0.6 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 0.66 ඔයාලට වට්සප් කරන්න පුළුවන් මෙන්න මේ නම්බර් එකට.
0: සිද්ධාක් අහන්න ඕන කියලා මැසේජ් කරපු කට්ටිය කවුද ඉන්නේ ඉක්මනට මතක් කරන්න ඕන අපිට. මජීස් මැසේජ් කළා තියෙනවා.
1: හරි.
0: යවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මීගම් ඉදලා මැසේජ් එකක් කියලා තියෙනවා.
1: අම්බම් පිටියෙන් රේණුකා ඉන්න අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ඩිලා නිරෝෂ් හංවැලි ඉඳන් එකතු වෙනවා. යාට ලස්සන සින්දුවක් දෙන්න. ඊට පස්සේ බණ්ඩාරගමේ ඉඳන් වෙනද වගේම ප්‍රදීප් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අනිවාර්ය දවසේ ආවත් එකතු කරගන්නවා මේ වෙලාවේ. මන්කාන්ති තමයි මැසේජ් එක දාලා තියෙනවා. ආවත් එකතු කරගන්නවා. ගෙදර හැමෝමත් එක්ක අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ ශානිකා ඔයාවත් එකතු කරගන්නවා මේ වෙලාවේ ලස්සන සින්දුවකට. මාවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් දෙන්න කියලා සුමිත් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ.
0: පවන් පසින්දු සුරේෂ් අතුළු යාළු කට්ටිය මේකතු කරගන්න කියලා මිරිස්වත්තෙන් මට මේ වෙලාවේ මැසේජ් කළා තියෙනවා සින්දුවකට එකතු කරගන්න කියලා. අධිකාරී තමයි මේ වෙලාවේ මැසේජ් එක එවන්නේ.

Wow, nyamai ni. Lakana Evening Drive. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

0: taşıma paha. Anlattın ay taşıma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
0: Radio ITN.
2: හවස 5:42 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව අපි විජේ නිෂ්පාදන ගැන මතක් කරන්න ඕන චාර විශේෂයෙන්ම දැන් ගෙදර හදන කෑම ටිකක් කන්න තියෙනවා කියන්නේ අයි මොනවද කියන්නේ රජබොජුන් වගේ
3: එහෙම කියන්නේ සම්බෝලේ බතු හරි කමක් නැහැනේ අපිට
2: ගෙදර ඉන්නේ මිරිස් පාට තිබිලා වැඩක් නැහැ සම්බෝලයක් හදනකොට සම්බෝලේ මිරිස් පාට විතරක් වැඩක් නැහැනේ.
3: ඔව්. ඒක
2: රස තියෙන්න ඕන, හරියට මිරිස් සැර තියෙන්න ඕන.
3: ඈ
2: ඔක්කොම තියෙන්න ඕන.
3: පාටනේ දැන්
2: හැමතැනම පාටෙන් අපි රවට්ටන්න බෑ. විජය නිෂ්පාදන කියන්නේ එහෙම පාටෙන් රසයෙන් වටන ආයතනයක් නෙමෙයි, නමක් නෙමෙයි, බ්‍රෑන්ඩ් එකක්.
3: ඔව්.
2: ඒක නිසා අවුරුදු 30ක් තිස්සේ ආලයි පාරිභෝගික විශ්වාසය රැකගෙන තියෙන්නේ. නියම නිෂ්පාදන හරි නිෂ්පාදන පෙළක් අපිට දීපු නිසා.
3: ඒ නිසා තමයි දැන් අපේ රසේ රටේ සැමටත් බෙදාලා. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා. තත්වෙන් වගේම ගුණාත්මක බවින් උසස් නියම ප්‍රමිතියට කොළබර ටික ගන්න අපේ රසේ රටේ සැමට බෙදලා විචය නිෂ්පාදනත් එක්ක.
2: මේ සින්දුවත් එක්ක අපි යනවා හෙඩ්ලයින්ස් අහන්න.

0: ලකන්න රේඩියෝ ITN
1: 5 විනාඩි 45
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
0: ලකන්න ප්‍රවෘත්ති සමසහයතියට බලාපොරොත්තු වන්න
2: සම අනුග්‍රහය
3: POC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න POC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න
4: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැගේ ලක්ෂ 20ක් ලක්ෂ 2කේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
2: සහයෝගීතා අනුග්‍රහය
5: ඔබේ දෙමව්පියන් විශ්වාසයෙන් දඹදිව යවන්න වසර 25ක අභිමානය සමගින් ගැමුණු ට්‍රැවල්ස් 2077 37 797 70
6: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 071.397 399
1: සෙනෙහසේ නවාතලේ ගින්න ගැන පුළුල් පරීක්ෂණ තවත් 23,000 ගුරු සේවයට ඉවත් කරගත් පෙත්සම ඉරාන ආධ්‍යාත්මික නායකයාගේ ප්‍රකාශය
0: සහයතියට බලාපොරොත්තු වන්නේ

0: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS Agri Business within Sonalika Tractory Mahapulawata Mahabalaya
1: මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
2: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා

0: රැසියාවසක් පුරා ජාතියක් විශ්වාසයට බොල්ලොතරයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: මෝටර්සයිකල් නොවේ පෙරලිකාරයා TVS ලංකාවේ නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
1: පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම ලොතරැය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

0: වගේ ව්‍යාපාරය දියුණු කරගෙන ඉස්සරහට යනකොට තාක්ෂණයත් එක්ක මුසුණු මැෂින්ස් වගේ ව්‍යාපාරයට එකතු කරගන්න ඕනේ. එතකොට තමයි ඒ වැඩේ ගොඩක් ඉස්සරහට යන්න ඔයාට පුළුවන්කම ලැබෙන්නේ, ලොකු ලාභයක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වීකොටන මැෂින්ස් හඳුන්වා දීලා සහල් නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත කරන්නයිට මේ වෙනකොට මැෂින්ස් ගණනාවක් හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම ඇඹරුම් යන්ත්‍ර, ඒ වගේම පොල්තෙල් හිඳින යන්ත්‍ර, මේ වගේ නිෂ්පාදන ගණනාවක් දැන් ඩෝම නමින් ගන්න පුළුවන්කම තියෙනවා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් හඳුන්වා දෙන.
1: ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා මේ හැම යන්ත්‍රයක්ම ඔයාට අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතා වලින් ගන්න. ඉතින් අලවීන් පසු හොඳ සේවාවක් දෙන තරක් තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. නම්බර 30 කැල්හෙන පාර මහරගම මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙනවා. ඔයාට එතනට ගිහිලා අවශ්‍ය විදිහට දේවල් තෝරලා බේරලා ගන්න පුළුවන්කම තියෙනවා. කතා කළ විස්තර දැනගන්න අවස්ථාව තියෙනවා 01 1 6 7 9 5 7 9 0 01 1 6 7 9 5 7 9 කෝල් එකක් දෙන්න මාක්ස් පෙන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.
0: තෝසෙ පිටි කියලා පාම් පිටි කාල වැඩක් නෑනේ. තෝසෙ පිටි කියලා දෙනවා. පාම් පිටිම තමයි. ඉතින් බොරුවට නිකන් තෝසෙ පිටි කියලා
1: ගහලා විතරයි තියෙන්නේ.
0: ඔව්, බෝඩ් එකේ තිබුණට වැඩක් නෑනේ. ඇතුලේ තියෙන්නේ පාම් පිටිනා. ඒ නිසා හරියට තෝසෙ පිටි මිශ්‍රණයක් අරන් ගිහිල්ලා හොඳට රසට තෝසෙ එකක් හදාගෙන කනවනම් විජය තෝසෙ පිටි මිශ්‍රණය ගෙදර ගෙනihin තියාගන්න. ඉන්දියා පිටිකක් කනවනම් සුදු ඉන්දියා අප රතු ඉන්දියා අප පිටි මේ විදිහට wen wen වශයෙන් ගන්න. දැන් ඔයා කැමති විදිහට විජය නමින් ඔබට මිලදී ගැනීම හැකියාව තියෙනවා.
1: වසර 30කට යහපැති පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනාගෙන තියෙන ප්‍රොඩක්ට් එකක් තමයි අපේ රසේ සමර බෙදන විජය නිෂ්පාදන කියලා කියන්නේ. ඉතින් හැම තැනම විජය නිෂ්පාදන වර්ධින්නේ. ඔයාලට පොලොවකම තියෙනවා ලැගම දින වෙනින් සැලෙන් හරි සුපිරි වෙනින් සැරෙන් හරි ගියාට පස්සේ නම බලලම විජය කියන නමින් නිෂ්පාදන සියල්ල මිලදී ගන්න.
0: හවස 5:54 වෙලාව.
2: ලකන්ද රේඩියෝ ITN.

0: භාවිත තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: ආදීන රූපවාහිනී සේවේ 47 වන සංවත්සරය නිමිත්තෙන් සහ ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කරන
1: Green Legacy 2026 ජාතික රොක් රෝපණ වැඩසටහන
0: ජූනි 5 වනදා පෙරවරු 8ට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 8වන සැතපුම් කණුව අසලදී
1: හරිත ගමනක් සුන්දර රටක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවක සුබසාධක සංගමයේ තවත් සක්කාරයක්
2: ඔබ වෙත ගෙනෙමේ ප්‍රධාන අනුග්‍රහය
3: ශ්‍රී ලංකාවේ දුම් පරීක්ෂාවේ ප්‍රමුඛතම ආයතනය ලව් ඉකෝස් රිස් සමාගම විෂදුමෙන් තොර හෙටක් උදෙසා
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
5: සුබ සන්ධ්‍යාවක් හවස 6යි දැන්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
3: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වඩේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: වෙන දෙයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ජ්ලයි සමාජ ගවේෂණය
2: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
3: හවස 6යි විනාඩි 12යි දැන්
4: මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
5: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා සිත් සුවඳින් පිරේවා
2: ලකන රේඩියෝ ITN
7: ඉවිනිං ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ අපි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන. සමහර වෙලාවට දවසකට එකම එක කෑම වේලක් වෙන්න පුළුවන් අපිට රසට ගන්න ලැබෙන්නේ නේද චාරු? එතකොට අපිට ඒ කෑම වේල රසට ගන්න නම් ඒක ගෙදර හදාගත්ත කෑම වේලක් වෙන්නම ඕන. මොකද ගෙදර හදන කෑම වේලක රස ඇරෙන්න වෙන කොහෙන් කන කෑමකවත් ඒ රසය ගන්න බෑ. හැබැයි ඉතින් ගෙදර හදන කෑම ටික රසට හදාගන්න නම් ගෙදර තියෙන්න ඕන විජේ නිෂ්පාදන.
3: ඉතින් ආට පුළුවන්කම තියෙනවා විජේ නිෂ්පාදන හොන අදාන තත්වයෙන් වගේම ගුණාත්මක බවින් නිසා සීම ප්‍රමිතියට කුළුබර ටික අපිට ලැබෙන විජේ කියලා නම් ඉතින් ආට කිව්ව විදිහටම පුළුවන්කම තියෙනවා ලගම තියෙන විලන්සලෙන් හරි නැත්නම් සුපිරි විලන්සලෙන් හරි විජේ නිෂ්පාදන බිලදී ගන්න. ඉතින් මතක ඇතුව ඔන විජේ කියන නමින්ම විජේ නම තියෙනවද කියලා බලලම ඔන්න මිලදී ගන්න.
7: එවගේම තමයි ඔබේ වාසනාව උරගා බලන්න මේ වෙලාව හොඳම වෙලාව කියලා මට හිතෙනවා. ගෙදර යන ගමන් වෙන්න පුළුවන් ඉන්නේ. ඉතින් මගදී හම්බෙන ලොතරැයි කූඩුවකින් අරගන්න ගොවිසත ලොතරැයියක් අද ඔබේ වාසනාව වෙන්නේ නැති ඔය ගෙදර අරගෙන යන්නේ.
3: ගොවිසත ලොතරැයි ගැන කතා කරනකොට අපේ රටේ ජීවනාලිය බඳු ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහයෝගය ලබා දීමට වගේම ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන්නේ ගොවිසත ලොතරැයි. ඉතින් මේ දේවල් වලට දායක වෙන ගමන් වාද පුලුවන් කම ඔයාගේ කෝටිපති හිණියත් හැබෑ කරගන්න. එකට කරන්න තියෙන්නේ ගොවිසත ලොතරැයි ඔන වැඩි වැඩියෙන් මිලදී ගන්න එක.
7: හරි එබලන් අපි සින්දුවක් අහලා ආයෙමත් කතා කරමු.

0: පහේ ළමයි.
1: සන්තුෂ් මල්ලි හොඳ අම්ම කෙනෙක් වෙන හැටි ඉගැන්නුවා. තාත්තා ඔයාට කියන්න, දරු සෙනෙහස කියන දේ අම්ම කෙනෙක්ට දැනුණාම හැමදේම අත්හරින්න පුළුවන්.
2: දැන්නම්
3: මට තවම කෝච් වැඩ කියන්න එපා. මරි කියනවද දැන්වත් ඔයා මාත් එක තියෙන තරහ ඉවරයි කියලා?
4: මල්ලි ඔය ප්‍රශ්න ටික කතා කරලා විසඳ ගන්න. දුව අපි යන්න නංගි එක්කගෙන එන්න.
2: ඈ අපි දෙන්නම මේ තනියම තියලා.
0: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.

0: සතිය දින බලා රාත්‍රී 7ට ලක්කණෙන්
1: සංගීත දහන FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
2: හවස 6 විනාඩි 20යි ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176779579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න

0: භාවිත තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් කූරුවලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

හවස 6:24 වෙලාව ඉවෙනින් ඩ්‍රයිව් එක අපිට අදට යන්න වෙලාව හරිය කියන්නේ. ඉතින් අදට ගියාට ආදන්නෝ හෙටත් හවස 4ට චමිතු විමාය දෙන්න බේරෝ ඉවෙනින් ඩ්‍රයිව් අරගෙන. එතකන් ඔය පරිස්සමෙන් ඉන්න. ඉතින් හෙටත් FM 93.5 FM 93.7 ආට පුළුවන්කම තියනවා සින්දු ගොඩක් එක ඉවෙනින් ඩ්‍රයිව් එක එකතු වෙන්න. එහෙනම් අදට අපි ගෙහින් ගෙන්දාන් ඔයාට සුබ දවසක්.

0: අනුග්‍රහය
1: මාක්ස්මන් සමහ ව්‍යාපාරය විතින් ගෙන්වා අහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ත්‍රී වීකිටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවකු වන්න අදමාව තන්න බිත්ව එකකයි හැයි 479 579
2: රසයනුත් ඉහල ගුණයනුත් ඉහල විජය තෝස්සේ මිශ්‍රණය
3: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
4: ශාන් විජේරත්න නිර්මාණයක්
5: කියන්නකො කලින් හිටපු ජනාධිපති කෙනෙක්ගෙම පරණ ඇන්ටික් වාහනයක් තියෙනවා මේ මේක වැඩි ඉල්ලුමට දෙනවා කියලා එහෙම මොකද කියන්න බැරිද
6: අපිට ඉතින් Facebook තියාගන්න බෑනේ අම්මේ
5: හනේ හනේ මං දැකලා දිනා හොරාට හොරා chat කරනවා එක එක අයක
6: හරි හරි ඉන්නකො මං ඉක්මනට ෆොටෝස් ටිකක් අරන් දාන්න
2: පහේ ළමයි
7: මේ මගේ පැංචි
8: යනවාට හරි ගියාම අපිව අමතක කරේ නෑනේ
7: හරියාම
9: නෑ අපේ ලක්මාල් කියනවනේ මිනිසුන්ට හරි ගියාම මුල අමතක වෙනවා කියලා ඒකයි ඔය කියන්නේ
7: අම්මේ ඔව් ප්‍රසන්න මාමට හරි ගිහිලා තියෙන සෑහෙන
4: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න පහේ ළමයි
3: Lakhanda Radio ITN

0: на столе.
1: ජීවිත 12ක් මිලිගත් සෙනෙහසේ නමතනේ ගින්න ගැන විමර්ශන. මිලියන 857ක වේදිමින් ඉදුව මොණ්ඩාගල මහරෝහල ජන අයිතියට. වසර අවසන් වීමට පෙර තවත් 23,000ක් ගුරු සේවයට. ඌව මහා ශ්‍රම මෙහෙයුම හෙටින් ඇරඹේ. සලී ගැන නිශ්චිත වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන්න නීතිපති අධිකරණයෙන් අවසර ඉල්ලයි. MMC නිල අධිරේ ප්‍රකාශනය අගමැතිනියට. ඉරාන ආධ්‍යාත්මික නායකයාගේ ප්‍රකාශය.

0: ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරේ ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. අඟුරුවාතොට බටගොඩ වැඩිහිටි මධ්‍යස්ථානයේ ගින්න හට ගැනීමට හේතුව විදුලි කාන්දුවක් බව රජයේ රස පරීක්ෂකවරයා සඳහන් කළා. එම් මධ්‍යස්ථානයේ ජල මෝටරේ සහ එහි තිබූ මල්ටිප්ලග් උපකරණයෙන් විදුලි කාන්දු වීමෙන් ගින්න හටගෙන ඇති බවටයි හඳුනාගෙන තිබෙන්නේ. ඒ ආසන්නයේ මෙට්ට 80ක් තිබී ඇති අතර ඒ ඇවිලීමෙන් ගින්න පැතිර ගොස් තිබෙනවා. එම මධ්‍යස්ථානයේ සිටි පුද්ගලින් රැකබලා ගැනීම සඳහා හිමිකරුවන් ඇතුළු 3 දෙනෙකු සිටියත් ගින්න ඇතිවන අවස්ථාවේ ඒ රැඳී සිට ඇත්තේ 1 පුද්ගලයෙකු පමණයි. ගින්න ඇතු අවස්ථාවේ මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුව අගුළු තමා තිබීම හේතුවෙන් ඒ නිවා දැමීමටද බාධා මතුණා. සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යස්ථාන හිමිකරු අත්අඩංගුවට තිබෙනවා. සිද්ධියෙන් පුද්ගලින් 12 දෙනෙකු මිය ගියා. තුවාල ලැබූ 6 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ගින්න ඇතු අවස්ථාවේ ඒ සිටි 51 දෙනෙකු බේරා ගැනීමටද හැකිව තිබෙනවා. පොලිස් කණ්ඩායම් 3ක් සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. මොණ්ඩංගල දිස්ත්‍රික් මහරෝහලේ නව පස්මහල් මාතෘ සහ ශල්‍ය මාතෘ සංකීර්ණය ජනතා අයිතිට පත් කර තිබෙනවා. ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතාවට වඩාත් ගුණාත්මක සහ උසස් සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණින් මොණ්ඩංගල දිස්ත්‍රික් මහරෝහලේ පරිශ්‍රයේ මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. ව්‍යාපෘති වෙනුවෙන් මෙවන විට වැය කර ඇති මුදල රුපියල් මිලියන 857ක්. සමස්ත ව්‍යාපෘතියට රුපියල් මිලියන 2900කට අධික මුදලක් වැය වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. මොණ්ඩංගල, බදුල්ල සහ අම්පාර දිස්ත්‍රික්වල 128කට අධික පිරිසකගේ සෞඛ්‍ය සේවාවන් පහසුවෙන් සැලසීමට ඉන් හැකිවනවා.
1: අද අපි විවෘත කරපු පස්මහල් ගොඩනැගිල්ල මේ ගැත්තරම ඔබ කවුරුත් දන්නවා 2019 අගෝස්තු මාසේ තමයි ඉදිකිරීම ආරම්භ කළ තිබුණේ. 2022 පෙබරවාරි මාසේ වෙනකොට අවුරුදු 2.5ක් තුලදී ඉදි කරලා අවසන් කරන්නට නියමිත ව්‍යාපෘතියක් හැටියටයි ඒ කාලේ මේක කැබිනට් මණ්ඩලයේදී අනුමත කරගෙන තිබුණේ. ඒ කාලයක ඉදි කරා නම් අපිට වැය වෙන්නේ රුපියල් මිලියන 793ක්. නමුත් රටේ සිදුණු විවිධ තත්ත්වයන් සමහරට කොවිඩ් ඊටතට ආර්ථික අර්බුදය විවිධ හේතු මත අපේ මේ බොහෝ ව්‍යාපෘති කල් ගියා. සාමාන්‍යයෙන් ඒ කල්යාම අපේ ආර්ථිකයට තාම දැඩි බරක්. ඒක මහජන සේවා සැපීමේදී අවුරුද්දක් දෙකක් කල්යණයක විතරක් නෙමෙයි. ඊට පස්සේ අපි 2024 නොවැම්බර් මාසයේ ආණ්ඩු අරගෙන මෙවැනි ආකාරයේ ව්‍යාපෘති සියල්ලම අපි අතට අරගෙන අපි බැලුවා 69ක්. ඊට පස්සේ අපි ඒ ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා මුදල් ලැස්තමීන්තු කරාම 2x, 3x, 4x දක්වා මුදල් වියදම් වෙන තත්වයකට පත් වුණා. ඔබගේ මේ පස්මහල් ගොඩනැගිල්ලම එවකට රුපියල් මිලියන 793ක් වුණාට ඉදිකිරීම නතර කරපු තැන සිට හෝ ප්‍රමාද වූ තැන සිට

0: බිලියන 28ක විතර වැඩ. දැන් අපිට බිලියන 59ක අවසන් කරලා තියෙනවා.
1: ගුරුහුරුන් 23,000ක් මේ වසර අවසානයේදී බඳවා ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හර්ණි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ අනුව ලබන වසර වන විට ගුරුපුර පාඩු සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගත හැකි වනු ඇති බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ. ඒ බස්නාහිර පළාත් ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ජාතික පාසල් සහ විද්‍යාපීඨවල භෞතික සම්පත් සංවර්ධනයට ඉතිහාසයේ වැඩිම මුදල වන රුපියල් බිලියන 13.5ක මුදලක් වෙන් කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා. මේ වන විට ආරම්භ කර ඇති පාසල් යටතල පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් වැඩසටහන් හැකි ඉක්මනින් අවසන් කර සිසුන්ට ඒවාහි ප්‍රතිලාභ ලැබීමට අවස්ථාව සලසා දිය යුතු බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ.
2: 2026ට භෞතික සම්පත් දියුණු කිරීම සඳහා මිලියන 13,500ක් වෙන් කරලා තියෙනවා. ජාතික පාසල් සහ විද්‍යාපීඨ. විද්‍යාපීඨවලට මම හිතන අවුරුදු ගණනාවකට පස්සේ මේ මුදල් වෙන් කරලා තියෙන්නේ භෞතික සංවර්ධනය වෙනුවෙන්. මිලියන 13,500ක් 2026 අපි වෙන් කරලා තියෙනවා. අපි මිලියන 5,000ක් අලුත් වැඩියා සඳහා. අපිට මේ අසීමිත මුදල් ලැබිලක් නෙවෙයි. අසීමිත ලෙස භාණ්ඩාගාරයේ මුදල් නැහැ. මොකෝ අධ්‍යාපනයට විතරක් නෙවෙයිනේ අපි මුදල් වෙන් කරන්න ඕනේ. එතකොට අපි 27ට තව ඒ හා සමාන හෝ ඊට වැඩියෙන් අපි ඉල්ලලා තියෙනවා. ඇයි ඔබතුමාලාගෙන් ආපු යෝජනාත් එක්ක අපි මේ මුදල් ඉල්ලලා තියෙන්නේ. අනුමැතියක් ලැබිලා තියෙනවා.
1: පුනරුද්ධ ගමනට සවියක් වන ඌවේ මහා ශ්‍රම මෙහෙයුම හෙට ආරම්භ වෙනවා. ඌව පළාත පුරා ශ්‍රමදාන වැඩසටහන් 2412ක් පැවැත්වීමට කටයුතු කර ඇති බවයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ. අමාත්‍යවරයාගේ සංකල්පයක් මත තීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සහ ඌව පළාත් සභාව ඇතුළු රාජ්‍ය ආයතන ඒකාබද්ධව වැඩසටහන සංවිධානය කරනවා.
3: ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව අපි හෙට දින ලෝක පරිසර දිනයේ නිමිති කරගෙන ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියක් හැටියට පුනරුද ගමනට සවියක් වනු පිණිස ඌවේ මහා ශ්‍රම මෙහෙයුම කියලා මහා ශ්‍රමදාන ව්‍යාපාරයක් අපි හෙට දවසේ පවත්වන්න සූදානම් කරලා තියෙනවා. හෙට උදෑසන 8 සිට හවස 2 දක්වා කාල පරාශය තුල මේ ශ්‍රමදාන පවත්වන්න සූදානම් වෙනවා. අපි දන්නවා ලෝකයේ ගොඩනැගුණු රටවල් දිහා බැලුවම, ලෝකයේ සංවර්ධිත දියුණු රටවල් දිහා බැලුවම ඒ රටවල් ගොඩනැගුවේ දේශපාලන අධිකාරීන් විතරක් නෙවෙයි, රාජ්‍ය නිලධාරීන් විතරක් නෙවෙයි, සමස්ත රටේම ජනතාව එකතු වෙලා තමයි රටක් ගොඩනගලා තියෙන්නේ. රටක භෞතික සංවර්ධනය වගේම රටක විනය, අධ්‍යාත්මික පැත්ත ගොඩනගාගෙන තියෙන්නේ ඔක්කොම එකතු වෙලා, සමගි වෙලා, එකමුතු වෙලා. අන්න ඒ නිසා නව රජයක් හැටියට අපි බලාපොරොත්තු වුණේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හරහා මේ සියල්ලම එකතු කරගෙන රටක් ගොඩනැගීම ප්‍රජාදායකත්වයේ සහිතව ප්‍රජා පාදක සංවර්ධන ව්‍යායාමයක තමයි අප නිරත වෙනු ලබන්නේ. හෙට දිනේ ශ්‍රමදාන 2412ක් පවත්වනවා කියලා.
1: හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මානසික වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කර වාර්තාවක් ඇඳවන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීම් පිළිබඳ තීන්දුව ලබන තහවඳා ප්‍රකාශයටපත් කරන බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. සුරේෂ් සලේ වෙනුවෙන් ඔහුගේ නීතිජවරුන් ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුකරය අද කැඳවා තිබුණා. ඔහු වෙනුවෙන් පිරිසිදු ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි සිය සේවාදායකයා පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඔහු පිළිබඳ වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට නියෝග කළ බවයි. ඒ අනුව සැකකරු අධිකරණ මානසික වෛද්‍ය, පෝෂණවේදී සහ අක්ෂි වෛද්‍ය අතුරු විශේෂඥින් මෙත ඉදිරිපත් කර තිබෙන බවද ඔහු සඳහන් කළා. පාස්කු පහරෙන් මේගේ සහ බින්ද තින් බවට පත් වූ පුද්ගලින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අරසකුරත්න මහතා සඳහන් කළේ ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තා අධිකරණ වෛද්‍යාධිකාරීවරයා විසින් ඉදිරිපත් කළ වාර්තාවක් නොවන බවයි. මෙතුරු පුරවර වැඩසටහන යටතේ නගර 25ක් සඳහා සංවර්ධන ව්‍යාපෘත ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. එම ව්‍යාපෘතිය මේ වසර තුලදීම අවසන් කිරීමට නියමිතයි.
4: මෙතුරු පුරවර වැඩසටහන යටතේ නගර 25ක් සංවර්ධනය කිරීම 2026 වසරේ අයවැය යෝජනා අනුව නගර සංවර්ධනය සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති අතර යටතේ මෙතුරු පුරවර නමින් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යෝජනා වෙලා තියෙනවා. මහජනතාවගේ සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ පහසුව සහ යහපැවැත්ම සඳහා කුඩා නගර සංවර්ධනය කිරීම යන ප්‍රධාන අරමුණු සහිතව එම වැඩසටහන මගින් දිවයිනේ තෝරාගත් නගර 25ක් සඳහා එක් අත්‍යවශ්‍ය සංවර්ධන කටයුත්තක් බැගින් හඳුනාගෙන එම කාර්ය 2026 වර්ෂය තුල අවසන් කිරීමට අපේක්ෂා කරමු. එම යෝජනාව අනුව මැදවැච්චේ නගරයේ

0: මහවැව ඉදිරිපස හරිත උද්‍යානය සහ ඇවිදීමේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය රුපියල් මිලියන 32ක්, ඇලහර නගරයේ බකමොන ඔර්ලෝස්කනු ආශ්‍රිත පොදු පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මිලියන 42ක්, ගල්ගමුව නගරයේ ගල්ගමුව අරසන් වැව අවට සංවර්ධන ව්‍යාපෘතිය අධ්‍යයන 1 සඳහා රුපියල් මිලියන 20ක්, නාත්තණ්ඩිය බස් නැවතුම්පළ සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 20ක්, වැල්ලවාය මධ්‍යම බස් නැවතුම්පළ පරිශ්‍රයේ මගී පහසුකම් වැඩිදියුණු කිරීම රුපියල් මිලියන 20ක්, දියතලාව සංචාරක පහසුකම් මධ්‍යස්ථාන ව්‍යාපෘති රුපියල් මිලියන 30ක්, කොණ්ඩසාලේ දිගන බස් නැවතුම්පළ යටිතල පහසුකම් සංවර්ධනය රුපියල් මිලියන 20ක්, උකුවෙල බස් නැවතුම්පළ ඉදිකිරීම හා දුම්රිය රක්ෂිතයේ භූමි අලංකරණ ව්‍යාපෘති රුපියල් මිලියන 29ක්, පොන්ඩ්ලුවය පොදු ක්‍රීඩාංගණයේ පහසුකම් සංවර්ධනය මිලියන 20ක්, රුවන්වැල්ල නාන ජැටිය අසල විවෘත විනෝදාත්මක ප්‍රදේශ සංවර්ධනය රුපියල් මිලියන 20ක්, බලංගොඩ තුඹගොඩ ගුවන්මගී පාලම ඉදිකිරීම රුපියල් මිලියන 32ක්, මණිපායි යෝත මාර්ග සංවර්ධනය මිලියන 20ක්, කරේනගර නගරයේ පියුසුම් ප්‍රදේශ සංවර්ධන රුපියල් මිලියන 20ක්, පදිතලාව සතිපොළ සංවර්ධන රුපියල් මිලියන 43ක් හැටියට රුපියල් මිලියන 581ක් වෙන් කළා තියෙනවා.
1: MCITN කැම්පසේ නිල ප්‍රකාශනීය අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමරසූරිය වෙත පිළිගැන්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරුණා. ඒ ස්වාධීනූපානි මාධ්‍යාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ මූලිකත්වයෙන් දැනුම හුවමාරු කිරීම වෘත්තීය සංවාද සහ මාධ්‍ය කළමනාකරණය මෙන්ම තාක්ෂණික අංශවල නව ප්‍රවණතා ලේඛනගත කරමින් මෙම ප්‍රකාශනය සකස් කර තිබෙනවා. අනාගත වෙනුවෙන් ශාස්ත්‍රීය සංග්‍රහයක් ලෙස දායද කිරීම මෙහි ප්‍රධානතම අරමුණයි. මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රායෝගික භාවිතයන් සිසුන්ට විද්‍යුතුන්ට සහ වෘත්තිකයන්ට දැනුම නිර්මාණය කිරීමට දායක විය හැකි සාකච්ඡා මණ්ඩපයක් මින් බිහිවනවා. ආරම්භක අවස්ථාවේ ලිපි මාධ්‍ය කර්මාන්තයේ විශ්ලේෂණ සිටි අධ්‍යයනයන් සහ සම්මුඛ සාකච්ඡා මින්ම විද්වත් මතවාදාරින්ගේ ලිපිද ඇතුළත් වෙනවා. අධ්‍යාපනික සහ ශාස්ත්‍රීය වශයෙන් වැදගත් ලිපි 10කට අධික ප්‍රමාණයක් පළමු ප්‍රකාශනයට ඇතුළත් කර තිබෙනවා. ඒ පිටපත් අවශ්‍ය ඕනෑම අයෙකුට සදනුපානී මාධ්‍යාලයේ ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගැනීමේ හැකියාවද පවතිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරු පිරවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබූ පෙස්සම පෙස්සම්කරුවන් විසින්ම ඉවත් කරගෙන තිබෙනවා. කොළඹ මහනුවර සහ ගාල්ල ජාතික රෝහල්වල අධ්‍යක්ෂ තනතුරු ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරු 9ක් පිරවීම අත්දිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර තිබූ පෙස්සමයි මෙසේ ඉල්ලා අස්කරගෙන තිබෙන්නේ. පුරපෝඩු පිරවීම සඳහා අයදුම්පත් කැඳවා මැයි මස 13-14 දිනවල සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබුණා. මේ පිළිබඳව අදහස් පළ කරන සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා,
2: පසුගිය නඩු ආරයේදී මේ නඩුව ඉල්ලා අස්කර ගැනීම නිසා අපට හැකියාව ලැබෙනවා මේ පත්වීම් 9ම ලබා දෙන්න. මේ පත්වීම් 9 අතර රටේ ප්‍රධානතම රෝහල් වන ශ්‍රී ලංකා ජාතික රෝහල, ගාල්ල ජාතික රෝහල සහ නුවර ජාතික රෝහල කියන තුනේ මේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රේණියට අයත් අධ්‍යක්ෂකවරුන් නොමැතිව වැඩ බලන වැඩ ආවරණය කරන තත්ත්වයක තමයි තිබුණේ. නමුත් මේ තත්ත්වය ඉදිරියේදී පහව යනවා.
1: පහරදීම් සිදුවීම් දෙකකට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ සංසන්දනය වන වීඩියෝ පට සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට තිබෙනවා. ගාල්ල ප්‍රදේශයේ සොරකම සිදු කළ බව කියන 16 ඇවරදි අයකුට පුද්ගලින් එකම පවුලේ 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා. මේ අතර වවුන්යාම ඉරට්ටපෙරිය කුලම වැව ආසන්නයේදී සිසුන් දෙදෙනෙකුට තව සිසුන් පිරිසක් පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසන්දනය වෙනවා. ඊට සම්බන්ධ 7 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. ඔවුන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 වන දක්වා කැපිතිගොල්ලෑව පරිභාෂා භාරයේ තැබීමට නියෝග කර තිබෙනවා. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරමින් නිලධාරීන් බලගැන්වීමේ ජාතික වැඩපිළිවෙල සඳහා මූලික පියවර ආරම්භ වුණා. විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණේ රුවන් සෙන්රත් සහ එරංග වීරරත්න යන නියෝජ්‍ය අමාත්‍යරුන්ගේ ප්‍රධානත්වයෙන්. වේගයෙන් වෙනස් වන ගෝලීය තාක්ෂණය සමග මෙරට රාජ්‍ය සේවය තුළ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ප්‍රමාදය මගහැරවීම ඇතුළු කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු තිබෙනවා. රාජ්‍ය සේවයේ පුද්ගලින් මත පදනම් වූ සාම්ප්‍රදායික ක්‍රමවේදයක සිට පද්ධති මත පදනම් වූ නවීන ක්‍රමවේදයකට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කර තිබෙනවා. නියෝජ්‍ය මාත්‍ය එරංග වීරරත්න මහතා එහිදී අදහස් පළ කළා.
3: දැන් සයිබ ආරක්ෂාව කියලා ගත්තාම ගොඩක් වෙලාවට අපි දකිනවා ගෙන්වීම කරන්න හැදුවට ඒක කරන්න පුළුවන් සීමාවන් තියෙනවා. මොකද 17 ලක්ෂයක් වවන වෙනවා නගර සේවාවේ ඉන්න නිලධාරීන් ප්‍රමාණය. ඒ හැමෝන්ටම අපිට එක තැනකට ගෙනල්ලා ඉගෙනීම් කටයුතු කරන්න බෑ. ඒකන්ද අපි අනිවාර්යයෙන්ම ඔන්ලයින් තාක්ෂණ ඔස්සේ ඩිජිටල් පද්ධතියක් හරහා කරන වැඩපිළිවෙලකට යන්න ඕනේ. එහෙම වැඩපිළිවෙලකට ගියත් ගොඩක් වෙලාවට ඒක පරිහරණයේදී අතපස් වෙන විදිහ ගොඩක් විදිහට තියෙනවා. මොකක් හරි උසස් වීමක් ලැබෙනකොට ඒකට කරන්න ඕන කාර්යයන් මොනවාද ඊට පස්සේ වාර්ෂිකව මොකක්hari යෙගීමක් කොහොමද කරන්නේ සහ ඒ වගේම ඔවුන් රාජකාරියේ යෙදිර සිටින කොටත් කොහොමද එක එක වෙලාවල් වලට ඔවුන්ගේ දැනුම ගොරගාන්නේ කොහොමද කියලා පද්ධතියක් අපිට අවශ්‍යයි ඩිජිටල් මාධ්‍යෙන් කරන.
1: මුල්නමාවේ අසහතක වන් බහුතරයක් බඳනාගාරගතව සිටින බව අමාත්‍ය හර්ෂණ නානකාර මහතා සඳහන් කළා. නීතියෙන් මධ්‍යවේ සැපියුම් ජාලයේ නතර කළ හැකිවද ඉල්ලුම නැවැත්වීම සමාජ වකීමක් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඒ බන්ධනාගාර ගත කාන්තාරැඳුවන්ගේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ මුල්නමාවේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් මූලික පියවර ලෙස වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය තුළ මුල්නමාවේ සංවර්ධන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට නියමිතයි.
4: හිරගෙදර කියන්නේ සමාජ අසාර්ථකත්වයේ පිළිමිබුවක් කැඩපතක්. මොකද මේක ඇතුළේ බහුතරයක් උපතින්ම නරක විනාශකාරී අය නෙමෙයි. නමුත් සමාජයේ සාධාරණ අවස්ථා ලැබුණේ නැහැ. සාධාරණ ආර්ථික අවස්ථා ලැබුණේ නැහැ. මෙන්න මේ හේතු නිසා සුළු මොහොතකට වෙච්ච අත්වරදකින් තමයි මේ බහුතරයක් මේක ඇතුළේ ඉන්නේ. නමුත් එළියේ ඉන්න ජනතාවගේ ආකල්පය මොකද්ද? මේක අපරාධ තෝතැන්නම් බව. ඔව් ගැටලු තිබෙනවා නැතුව නෙමෙයි. ඇතුළේ නරක මිනිස්සු ඉන්නවා නැතුව නෙමෙයි. නමුත් බහුතරයක් මෙතනින් එන්නේ හේතුව ඔය ළමා කාලේ අසාර්ථකත්වය. මං හිතන්නේ බලගාව දත්තත් ඇති. ඇතුළේ ඉන්න සිරකරුවන්ගෙන් කී දෙනෙක් ඕ ලෙවල් වල පාස් නැද්ද කියන්නේ ඉස්කෝල අධ්‍යාපනය නොලද්ද මේක ඇවිල්ලා ඇතුළේ ඉන්න හිරකරුවන්ගේ වරද නෙමෙයි වසර ගණනාවක් දස ගණනාවක් සමාජය ඒ අසාර්ථක වෙලා තිබෙනවා අපේ අවදානම් සහිත මාජිනලයිස් ගෲප්ස් වල අසාර්ථකත්වයන් වේලපහින් හඳුනාගෙන ඔවුන්ව මේ තත්ත්වයට පත්වීම වැළැක්වීමට සමාජාන්තරයේ කරුණු නොතිබිච්ච නිසා වෙච්ච දේවල් කියලායි මා මේ දකින්නේ.
1: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් වාරික දෙකක් එකවර ලබා දෙමින් ඇමරිකා ඩොලර් මිලියන 695ක් ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරයට බැරි කිරීමට කටයුතු කළා. ඉන් ආර්ථිකයේ සුවිශේෂී ශක්තිමත් පියවරක් ලැබීමට හැකි වූ බවයි අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ දක්වා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 2.4ක සමස්ත මූල්‍ය සහනයක් ලබා දී තිබෙනවා.
5: සමස්තයක් වශයෙන් ගත්තාම තවත් වාරික දෙකක් අපිට ලැබෙන නියමිතයි 2027 මාර්තු වෙනකොට මේ අවසාන කටයුතු සියල්ල අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මුදල් ලැබීම විසින් මහා භාණ්ඩාගාරයේ මුදල් සංචිතය වැඩි වෙනවා වගේම ඒ ඩොලර් වශයෙන් අපිට ලැබෙන නිසා දළ විදේශීය සංචිත ප්‍රමාණය ඉහළ යන මේ බලපානවා. ඒ වගේම රට ඇතුලේ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වෙනවායි කියලා පසුගිය සති කීපේ පුරහාවම පදනම් විරහිතව ගොඩනගන ලද තත්වයට පිළිතුරක් බවට පත් වෙනවා. ඒ වගේම ව්‍යුහාත්මකව වෙනස් කරගත යුතු දේවල් පිළිබඳව මේ වැඩසටහන තියෙනවා. ඒ සියල්ලක්ම පායි අපි සම්පූර්ණ කරලා තියෙනවා. ඒ අනුව පෙනෙනවා රට ඇතුලේ ආර්ථික ස්ථාවරත්වයේ මූල ස්ථාවරත්වයේ අත්පත් කර ගැනීම සඳහා අපි මේ වැඩසටහනේ අනුව නියම ආකාරයට වැඩ කටයුතු කරනවා කියන කාරණයක් ඕනම කම්පණයකදී පොරොත්තු දෙන්න පුළුවන්. ඒකට ප්‍රතික්‍රියා දක්වන්න පුළුවන් ප්‍රතිපත්ති මේ වශයෙන් නිවැරදි ප්‍රතික්‍රියා දක්වන්න පුළුවන් ප්‍රතිපත්ති අපි අනුගමනය කියන කාරණය.
1: මේ අතර ජනතාව බලාපොරොත්තු ශක්තිමත් ජීවන තත්ත්වයක් ඇති කිරීම වෙනුවෙන් වත්මන් රජයේ කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය ගමකිදර දිසානායක මහතා පවසනවා.
6: මේ විපක්ෂය විශාල බලාපොරොත්තු තියාගෙන හිටියා ඩොලරේ ක්‍රමානුකූලව ඉහළට නැගලා ඩොලර එක 400-500 යනකොට අර ගෝඨාභයට ඇතිවෙච්ච තත්ත්වය මේ ආණ්ඩුවටත් ඇතිවේ කියලා. නමුත් මේ වෙලාවේදී ඔවුන්ගේ ඒ බලාපොරොත්තුව සුන් වෙලා තිබෙනවා. ඩොලරේ ක්‍රමානුකූලව දැන් පහළට වැටෙමින් තිබෙනවා. රජයක් හැටියට සියල්ල කළමනාකරණය කරගනිමින් ජනතාව පීඩණයට පත් නොකර ජනතාවගේ පැත්තෙන් හිතන ආණ්ඩුවක් හැටියට කටයුතු කරන්න අපි සමත් වෙලා තිබෙනවා. අපි ජනතාවට පොරොන්දු වෙච්ච පරිදිම පොහොසත් රටක් ගොඩනගන්නත් එවගේ මේ රටේ ජන ජීවිතයේ ලස්සන ජීවිත බවට පත් කරන්නත් අපේ සියලුම මහජන නියෝජිතයන් එවැගේම අපේ ක්‍රියාදරයන් කටයුතු කරනවා ඒ විශ්වාසයෙන් ජනතාවට කටයුතු කරන්න කියලා අපි තාමත් මොනෑකමින් ජනතාවගෙන් ඉල්ලා
1: හිටිනවා. රේබිලින් ශ්‍රී ලංකා ගිනව ඕනෑම අවස්ථාවක විගණන කිරීමේ හැකියාව පවතින බව විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය සඳහන් කළා. මුදල් කාරක සභාවේ සභාපති හර්ෂිත සිල්වා මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා.
7: අපිට මුදල් කමිටුව හැටියට මම හයිපොතටිකලි මේ ප්‍රශ්නේ අහන්නේ. account ගොඩක් ඇතිනේ. අකවුන්ට් 25ක් තියනවා කියමුකෝ. ඒත් අපිට කියන්න පුළුවන් ද මෙන්න මේ මුදල් අමාත්‍යාංශයේ DST එකේ මෙන්න මේ account එක ඔඩිට් කරන්න කියලා.
8: දැනටත් ඒක තියෙන්නේ government DST account එක ඇතුලේ
7: නේ. ඒක අපි දන්නවා.
8: එතකොට ඒ DST account එකේ සල්ලි තියෙන තාකල් ඒ DST account එක ඇතුළත් finance ministry එක අපි ඔඩිට් එක කරනවානේ. එතකොට අතෝ ඒ scope එක ඇතුලේ තමයි තියෙන්නේ.
9: සයිට් එකේ ඕනෑම කෙනෙකුට ට්‍රාන්ස්පරන්ට් විදිහට කාගෙන් දාවේ ඒක බලන්න පුළුවන් ඕනෑම වෙලාවක තියෙන amount එකිටම් බලන්න පුළුවන්.
7: හරි දැන් එතකොට අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ දැන් අපිට ඕනේ නම් මේ ෆන්ඩ් එක මේ ඔඩිට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා.
10: රිබිල් ශ්‍රී ලංකා කියලා සල්ලි එනවනේ දැන්. ඒක ඒ පර්පස් එකට අර වෙන පර්පස් එකකට වියදම් වුණාද කියලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්ද?
1: මෙගාවොට් 150ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කිරීම සඳහා මන්නාරම කොණ්ඩචී සුලම් බලාගාර ව්‍යාපෘතිය සහ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා වැඩ ගිවිසුමට අත්සන් කර තිබෙනවා. අමාත්‍ය අනුර කරුණාතිලක සහ නියෝජ අමාත්‍ය අක්‍රම් ඉල්ලියාස් යන මහතුරුගේ ප්‍රධානත්වයෙන් අත්සන් තැබීම සිදු වුණා. කොණ්ඩචී ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා කජු සංස්ථාවට අයත් රජයේ ඉඩමක මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. වාර්ෂිකව ගිගාවොට් පැය 525ක් ජාතික පද්ධතියට එක්කිරීමයි සැලැස්ම. මෙරට දේශකුණ විපර්යාස අවම කර ගැනීමේ ඉලක්ක සපුරා ගැනීමටද ඉන් ඍජු දායකත්වයක් හිමි වනවා. ඊශ්‍රායලයේ සහ ඇමරිකාව යුදමය වශයෙන් අසාර්ථක වී ඇති බව ඉරාන ආධ්‍යාත්මික නායක මොජ්තාපා කමේනි ප්‍රකාශ කළා. ඒ අනුව අභ්‍යන්තර අර්බුද නිර්මාණය කිරීමට කටයුතු කරන බවයි ආධ්‍යාත්මික නායකයා පෙන්වා දුන්නේ. සාම සාකච්ඡා සම්බන්ධයෙන් විවිධ මත පළබ තිබෙනවා. ඇමරිකා ඉරාන සාම සාකච්ඡා ලෙබනන් ඊශ්‍රායල් සාකච්ඡා වලටද බලපාන බවයි විචාරකයන් පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එකඟතා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි. එහි සාධකත්වයේ හිස්පුල්ලා සංවිධානයේ ප්‍රහාර මත පදනම් වන බවත් ජාතින්දර මාධ්‍ය සඳහන් කළා. ලක්කඩ ක්‍රීඩා ප්‍රවෘත්ති. ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර තුන්වන එක්දිනකට තරගය ආරම්භ වුණා. කාසියවාසී හිමි කරගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම මොලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව මේ වන විට ලකුණු 63ක් රැස් කරගෙන සිටිනවා. කඩලු දෙකක් බිඳ වැටුණා. මැතිව් ෂෝට් ලකුණු නොලබාම දෙවි ගියා. මෙවැනි පිට පැවති තරඟ දෙකෙන්ම එක් බැකින් ජයගෙන කණ්ඩායම් දෙකම සම මට්ටමේ පසුබනවා. ලක්කඩ ප්‍රවෘත්ති යළි සිරස්තල. ජීවිත 12ක් බිලිගත් සෙනෙහසේ නවාතනයේ ගින්න ගැන විමර්ශන. මිලියන 857ක වේදිමේ නිදු මොණ්ඩාගල මහරෝහල ජන අයිතියට. වසර අවසන් වීමට පෙර තවත් 23,000ක් ගුරු සේවයට. ඌව මහා ශ්‍රම මෙහෙයුම හෙටින් ඇරඹේ. සල්ලි ගැන නිශ්චිත වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන්න නීතිපති අධිකරණයෙන් අවසර ඉල්ලයි. MMC නිල අධිනේ ප්‍රකාශනය අගමැතිනියට. ඉරාන ආධ්‍යාත්මික නායකයාගේ ප්‍රකාශය. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමවට පත්වනවා. යලිත් හමුමු හෙට පෙරවරු 9ට.
11: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
12: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 100,00,000 ප්‍රථම ත්‍යාග 20,00,000 වෙලා රුපියල් ලක්ෂය 3,000,000,100,000 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයට රුපියල් 40,00,000 හොඳටම ඇති
3: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011176679579
4: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳතියතර
5: සඳතියතර සොඳුර හමුවීම සොඳුරු බර ආදරණීය ප්‍රේමණීය සනසෙල්ල සපිරුණු හමුවීමක් කියලා කියන්නේ අපි හැමෝගෙම ප්‍රාර්ථනාවක්. ඉතින් ඒ නිසා මම හිතනවා සහ මේ මම හිතන්නේ කැමති ඔබත් එහෙම සඳතිය දහර අහන්න බලාපොරොත්තු වෙන්නේ නැති කියලා ඔබේ ජීවිතේ ඔබ වැඩියෙන්ම ආදරය කරන කෙනාව සමුගෙන ගියාට පස්සේ නැවත මුණ ගැහෙනතුරු පෙරුම් පුරමින් බලා ඉන්නවා වගේ. ඉතින් එහෙනම් ඔන්න අදත් රැ 9 වෙනතුරු හිතට දැනෙන ගීත එකතුවක් එක්ක සඳතිය දහර සමග ආදරණයක් වෙන්න කියලා ඔබට කියනවා. ජීවිතේ මේ හරි නිෂ්කලංකව ඔහි පාළුවේ සමහර වෙලාවට මහා සෙනඟක් මැද්දේ වුණත් දැන්න පහළුවත් එක්ක ගත කරමින් යනකොට අපි කියනවා මේ කිසි වෙනසක් නැති වුණාම හරි අමාරුයි මේවා දරාගන්න කියලා. හැබැයි වෙනස්කම් මිනිස්සු අපිට කරද්දී ඒක දරාගන්න අපිට බෑ. ඊටාම පුංචිම තැනට දක්වාම අරගෙන යන්නත් පුළුවන්. ඊටාම ලොකුම තැනකට දක්වාම අරගෙන යන්නත් පුළුවන්. දැන් තමයි වෙනස්කම කියන එක. වෙනස සහ වෙනස්කම කියන්නේ දෙකක් වෙන්න පුළුවන්. හැබැයි සමහර තැන්වලදී වෙනසට කැමති අපිම සමහර තැන්වලදී වෙනසට කැමති නැහැ.
6: උද වෙනස්කම් කරනවා කියලා කියන්නේ මොනික අපි බලාපොරොත්තු වෙන දේ නෙවෙන එක. අපි එක දින්දන එකට වෙනස්කම් කරනවා කියලා අපි බලාපොරොත්තු වෙනවා මෙතනදී අපිට මේ වගේ තත්වයක් තේ. මේ විදිහට අපිට සලකයි. මේ විදිහට අපි කියන බලයි. නමුත් ඒක නොවෙනකොට අපිට ඒක දරන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි මේ පූර්ව උපකල්පන මත ඉන්න ජීවිතයක් ඇතුළේ ඉන්නේ. ඉතින් ඒ හින්දා අපි මේ උපකල්පන මත අපිටම හිතනවා අපි දැන් මේක දුන්නට පස්සේ මෙහෙම කරයි. මෙයාලා මේ විදිහට මට සලකයි කියලා. නැත්තම් අපි කොන් කරා වගේ වච් දේවල් වෙන්නේ අපි ගැන ඕනවටත් වැඩි අධිතක්සේරුවක ඉන්න හින්දා මොකක්ද ඒ තක්සේරුවේ ප්‍රමාණය අනුව අපි බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. ඉතින් මෙන්න මේ තක්සේරුව අපි නොකර ඉන්නවා නම් මං කියන්නේ තමන්ව ලෙක් ඩවුන් කරන තමන් පහළට දාගන්න කියන එක නෙමෙයි මොනිකා. සමහර වෙලාවට අපි හිතන විදිහට මෙයයි නොහිතන්න පුළුවන්. ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕනේ අපිව දරාගෙන ඉන්න මිසක් අර අනිත් අයගේ දේවල් වලින් සිද්ධ වෙන කෙනෙහිලි කම් වලින් අපේ තත්ත්වය බාල්දු කර නොගෙන ඉන්න. දැන් ඒක අපි ගන්නවා කියන්නේ අපි අපිව බාල්දු කරගෙනනේ. අපි ඒක ඒ කරන දේවල් අපිට වැදිලානේ, අපිට රිදිලානේ. ලේසිම දේ ඒක. අමාරු දේ තමයි ඒවා වැදිලා රිදිලා ඒවැ වේදනාවට පත් වෙන බව නොපෙන්වා ඉන්න පුළුවන් වෙන එක. අමාරු දේ කරන්න මොකද පහසු දේ හැමෝම දන්නවා. ඒගොල්ල හැමෝම ඒකේ අත්දැකීම් වලින් විඳවලා තියෙන්නේ. ඔබේ දුර්වලතාව බාඩිත් ඇයට ලබා දෙන්න එපා. එතකොට එක ලබා දුන්නොත් එයාලා ඒවම නැවත නැවතත් පාවිච්චි කරනවා ඔබව රිදවන්න.

0: දහර සමක ලකනහගෙන ඔබ අද සඳේ දහර වනුවන අනුග්‍රහක දායකත්ව ලබාදෙන කවුද කියලත් මතක් කරන්න ඕනේ. ජවිතේ සිහිනේට වාසනාව ආශිර්වාදය කියන ජාතිකල උතරයි මණ්ඩලය සමකින් ඩෝමාසන් ග්‍රේවි කිටෙම යන්ත්‍රය ඔබට මෙලදී ගැනීම අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පොත්ගලික සමාගම තමයි අනුග්‍රහක දායකත්ව ලබා දෙන්නේ සඳේ දහර වෙනුවෙන්.
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර
0: සඳදිය දහර අද අපේ සොඳුරු හමුවීම ශ්‍රීජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහාය ජන සංවිධාන අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය හංසමලාරෙඩි කහපොළ සමග සඳදිය දහර අද ආරම්භය චිත්‍රපට ගීතයකින්ම සනිටුහන් කරනවා. අපි එච්.වී. ප්‍රේමරත්නයන් අධ්‍යක්ෂණය කළ 1978 වසර දෙතර ගත වුණු අපේක්ෂා චිත්‍රපටයේ ගීතයකින් තමයි අපි සඳදිය දහර අද ආරම්භ කරන්නේ. නිරංජලා, නිමල්, ප්‍රදීප් එතකම මේනකා මේ හතර දෙනාගේ කතාව. ක්ලාරන්ස් විජයවර්ධන තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ. අපි අහන මේ ගීතය ලිව්වෙත් ඔහුමයි, ක්ලාරන්ස් මයි, ඇන්ජලින් ගුණතිලක සමග මිල්ටන් මල්ලවාරච්චි ගීතය ගයන්නේ. මාලනී ෆොන්සේකා, අමරසිරි කලන්සූරිය ඒත් එක්කම ගීතා කුමාරසිංහ, රොබින් ප්‍රනාන්දු මේ චිත්‍රපටයට රංගනයෙන් එක්වන සඳ තනි වෙලා අහසේ හෙරු තනි වෙලා.
2: මේ සඳහිරු තාරකා කියන මේ අප වටහා තියෙන මේ සෞරග්‍රහ මණ්ඩලයට සහ අපිට අයිත් වෙන උපග්‍රහයන් කියන සියල්ලන්ගෙම තමයි අපේ ලෝකෙ පැවැත්ම තීරණය වෙලා තියෙන්නේ. ඉරට ඇති වුණොත් මල් පිපෙන්නෙත් නෑ, දවසත් නෑ. සඳ නැති වුණත් ඒක අර බැලන්ස් කරන එක නැති වෙනවා. ඒ නිසාම තමයි උතුරා ගැලු ගඟුලද්ද වියල එන්නේ. මොකද ඔවුන් තනි වෙලා පැත්තකට වෙලා ඉදිද්දි සිද්ධ වෙන ඛේදවාචකයේ නිසා. ඉතින් මේ වගේ මිනිසුන්ගේ ජීවිතවල සඳහිරු වගේ අය ඉන්න පුළුවන්. ඒ අය දෙපැත්තකට උනොත් එහෙම අර ලෝ සශ්‍රීකවත් කරන එහෙම නැත්තම් ප්‍රාණය දෙන දේවලුත් නැති වෙන්න පුළුවන්. තේන මේ ගීතයේ සමහර වචන වලින් කියන්නේ ඒක පියමන් කළා දෙදෙනෙක් සියනක් බලා. එදෙන එක සෙවනක නතර වෙන්නේ යන්නේ. හැබැයි දැන් වෙලා තියෙන පැතුමන් බිඳුනහම මොකද වෙන්නේ? නිවසම ගොළු වෙලා ඕන් කියන්නේ ඕන් බලාපොරොත්තු වෙච්ච ප්‍රාර්ථනාවේ නිවස දැන් ගොළු වෙලා සුන් වෙලා ගිහිල්ලා. ඒක හදන්න බෑ. සෙවනකට යන්නේ ඒක වෙනුවෙන්. නමුත් ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් කමක් නෑ මොනිකා. මෙතෙක් සතුටු උයනක් වෙලා තිබිච්ච ජීවිතේ පිපිච්ච මල් පෙපි පර වෙලා ගිහිල්ලා. ඒ අතර තිබ්බ අර සතුටේ විහඟ ගීත නෑ. මේ වචන හැම එකක් ඇතුළම කියන්නේ මේ වෙන්වීම නිසා සිද්ධ වෙච්ච දේ. හැබැයි ඍජු ප්‍රකාශනයක් නෙමේ, කලාත්මක ප්‍රකාශනයකින් ජීවිතය හා සම්බන්ධ.

0: ඉන්ද්‍රාණී පෙරේර ගායන කරන ගීතයක් අපි ඊළඟට අහන්නේ. මේ ගීතය ලියන්නේ ෂෙල්ටන් වීරරත්න, ක්ලාරන්ස් විජයවර්ධනයන්ගේ සංගීතය. කලින් අහුව ගීතයේදී අපිට ඇහුණා සඳ තනි වෙලා කියලා. මේ ගීතයේදී අපිට ඇහෙනවා සඳක් වලා ගැබ තනි වෙලා කියලා.
1: කලින්ගේ සඳ තනි වෙලා ඉන්නේ හිරු තමන්ගේ ඈත්වීමේ. මොකද සූර්යාගේ ආලෝකය නැතිව අපිට සඳ පේන්නේවත් නැහැ. සඳ පවතින්නේ මේ ආලෝකය මත. ඉතින් මෙතන සඳක් වලා ගැබ තනි වෙලා තියෙන ඊට වැඩිය වෙනස් වෙච්ච එක. එතනදී ප්‍රේමයේ තියෙන සෞන්දර්යය අපිට ගේනවා. මොකද ඔවුන් ලොවට සංගවලා තමන්ගේ ආදරේ සිනාසෙන්න දෙන්නේ. මේ වගේ ලොවට සංගවලා ආදරේ කරတဲ့ ගීත ගණනාවක් අපි පහුගිය දවස්වල ඇහුවා මොනිකා. ඉතින් ඒ නිසා මොවුන් සතුටු වෙන්නේ. මොවුන් ඒ කියන්නේ මේ පෙම්වතුන් දෙදෙනා හොඳාකාරම දන්නවා තමන්ගේ ප්‍රේමයේ ලෝකය දැනගත්තොත්. අර කලින් ගීතයේ දෙදලාට වගේ ජීවිතය අර ප්‍රාර්ථනා කරපු සිහින නිවස බිඳ වැටෙන ගන්න සිද්ධ වෙනවා කියලා. එඳ ඔවුන් කරන්නේ ඒ සියල්ලම සංගවාගෙන අඳුර ගොළු වෙලා මාරුතේ දසන්තේ පිණි අතුරලා අඳුර ගොළු වෙලා මාරුතේ මග බලා දැස තනි වෙලා සබඳ එන තුරා මාවතේ අන්ධකාරය පවතින්නේ ප්‍රාර්ථනා කරන කෙනා එනකම් විතරයි. ඊට පස්සේ ඔහුගේ ප්‍රේම නිසාම ඒ ජීවිතාලෝකමත් වෙනවා.

0: මැතකාලේ ඇතිරගත වනු චිත්‍රපට අතරේ අතිශය කතා බහට ලක්වුණු ප්‍රේක්ෂකයින් විචාරකයින් සිරු දෙනාගේම ප්‍රශංසා ලබාගත් චිත්‍රපටයක් තමයි ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ඝර සර්ප කියලා කියන්නේ. ඝර සර්ප චිත්‍රපටයේ ජැක්සන් ඇන්තනි, සංගීත විරත්න, කමල් අතරාරච්චි, කවින්ද අධිකාරී, දෙවුණක පෝරකේ ශ්‍රන්ත මිනිස් රංගනින් දායක වුණා. චිත්‍රපටයට චින්තක ජයකොට තමයි සංගීත අධ්‍යක්ෂණය නික්ුණේ. ජයන්ත චන්ද්‍රසිරිම දෙවුව ගීතයක් අදටත් අතිශයින් ජනප්‍රියයි. සමිතා මුදුන්කොටුව සමග භාෂ්‍යය සුසාන් ගීතය ගායනා කරන්නේ. දැන් අපි කලින් අහෝ ඉන්ද්‍රාණි පෙරේරා ගායනා කළ ගීතයේදී නිසංසලේ අපි තනි වෙලා ඉද්දී අපිට ආදරයේ තැනක සංගවලා තියෙද්දි හොයාගන්න පුළුවන්, එහෙම හිතුණා නේද? නිසංසලේ අපි හමු වෙලා තැනක තනි වෙලා පාළුවේ ඉතින් සෙනාසෙමු සැනසෙලා ලොවට සංගවලා ආදරේ කියලා කිව්වේ. මේ ගීතයේ අපිට ඇහෙනවා හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ. ඔබ යමින් නතර වූ ගුවන්තලේ මම සෙමින් සෙමින් එමි නිසංසලේ.
1: කොච්චර සසල වුණ ලෝකයක වුණත් නිසංසල මොහොතක හමු වෙන්න පෙම්වතුන්ට පුළුවන් වෙනවා වගේම ඒ නිසංසල ඒ ඉවසීම. මේ නිසංසලේ කියන්නේ ඒකයි. කිසිම සෙලවීමක් චංචල බවක් නැතුව මේ පෙම්වතා සෙමින් සෙමින් එනවා ඇව සොයාගෙන. ඔහුට හැමදේම පේනවා. එක දෙයක් වගේ තමයි හැමදේම පේන්නේ කියන්නේ. ඔහු දන්නවා මේ නිරන්තරයෙන් නිරන්තරයෙන් සිද්ධ වෙන්නේ එකම ක්‍රියාදාමය. ඒ අතරතුරේදීත් ඔහු ඒ සෙනෙහස විඳිනවා. ඒ සෙනෙහස විඳිනකොට ඔබ කොහේ ගියත් මේක චිත්‍රපටයේ රූප රාමුත් එක්ක අපිට හොඳටම ගැළපෙනවා මොනික. ඇය ඉන්නේ චිත්‍රපටියේ කියන චිත්‍රපටියේ දක්වන විදිහට කළු කුමාර දෘෂ්ටියට වසඟ වෙලා. කළු කුමාරය ඇවිල්ලා ආදරේ නැති හිත්වලට තමයි කළු කුමාරයා එන්නේ. ආදරේ හිත පුරවලා තියෙනවා නම් කළු කුමාරයෙක් කියන්නේ නැ, මේක මානසික රෝගාබාධයක්. නමුත් අතීතයේදී අපිට මේවට මානසික වෛද්‍යවරු හිටියේ නැහැ. මේ தත්ත්වය තේරුම් ගන්න බැරි හින්දා මේකට විවිධ නාම ගම් දුන්නා. ඒ අය ඒක හරි ලස්සන කතාවනේ මොනික. ද යක්ෙක් වැහෙනවා කිව්වහම, යකා කිව්වම ඌරු එක විදිහක්නේ. අපි බයයි යකා.
0: සාහිත්‍ය කැමතිත් නැහැ.
1: ඔහු හරි බයයි. කියන භයංකර දෙයක්නේ. නැතුත් හොල්මන් දැකලා නැතුවත් හොල්මන් වලට බයයිනේ අපි. ඉතින් එතකොට මේ ශාන්ති කර්මයේද කියන්නේ මේ යකාව ගෙන්නනවා. ගෙනල්ලා යකාව අන්තිමටම ලැජ්ජාවටපත් කරනවනේ. ලේට ලෙයක් දෙනවා කියනකොට පස්සේ කුකුලක් දෙනවා. අන්තිමට කරන්නේ කුකුලගේ චූට්ටක් කටුවකින් චුට්ටක් වේව කරලා ලේ බිඳක් දීලා යනවා. එහෙම දීලා අන්තික පොල් මලේ ගහනවා, වචන වරද්දනවා. එතකොට අපිට මනසට අපි දැනෙන්න ගන්නවා අපෝ අපි මම බය වෙච්ච එක මේ මොකෙද්ද, මූමහා බය වෙන්නවත් වටින එක්කෙනෙක් නෙමෙයි කියලා. ඒකට ඒ තරම් අපි අර මානසික ප්‍රතිකර්මයේ සිද්ධ වෙන්නේ. ඒකම වෛද්‍යවරු මානසික වෛද්‍යවරු කතුන මෝහණය කරලා හිතට ඒත්තු ගන්නවා මෙහෙම දෙයක් නෑ කියන එක. එතකොට මෙතනදිත් වෙන්නේ ඒ හිස්තරට ආව කෙනෙක්. ඒ ආව ස්වරූපය දැ ඇය කියන්නේ කියන්නේ මල් පිපෙන මහ කැලේ මනරම්, වැසි වැටෙන වැලි කතර සුපසන්, තරු ගිලින කළු කුහර උව පිරි නමයි මිතුදම් කියලා. මේ බඳු මානසික ද මනස යන තැන අපිට නවත්තන්න බෑනේ මොනිකා. ඒක මහ කැලේත් යන්න පුළුවන්, වැලි කතරටත් යන්න පුළුවන් වැසි වැටෙන. ඒ වගේම කළු කුහර තරු ගිලින කළු අනන්ත විශ්වයේ කළු කුහරට වලට පවා මේ සිත අරගෙන යන්න පුළුවන්. ඒ තරම් මේ සිතට යන්න පුළුවන් තැන්නුත් වැඩි, ඒ සිතත් එක්ක යන අයත් වැඩි. එතකොට මේ සිතට තමයි අර ඇගේ හිත රෝගියට රෝගී තත්ත්වයට පත් කරන කෙනා එන්නේ හිත ඇතුළට. ඒ හිත ඇතුළට මම මේ කැමති අන්තිම අන්තරා කොටසට භව සසර අතරමඟ සිටි. මම මේ භවයේ කෙලවර කරලා නැහැ, මේ සංසාරේ අතරමඟක ඉන්නේ. ඔබ ලබන උරුම හැම සතුෙම ඔබව හිමි කරගන්න පුළුවන් සියලු උරුමයක් මන් තියෙනවා. හැමදේම මං සතු වෙලා තියෙනවා. රළු සරින් පැමිණියද ඒකට ඇය එන්නේ කොහොමද? අර රළු ස්වරූපේ. ඒ රළු ගැහණියකගේ තියෙන සුකුමාල සුන්දර ලාලිත්මය ස්වභාවය ඔහු දකින්නවා ඇය ප්‍රකෘති සුවයෙන් ඉන්න වෙලාවට. හැබැයි මේ ප්‍රකෘති තත්ත්වය හිමි වුණා මේ රළු සරේන මොනිකා ඒකට මානසික රෝ කළු කුමාර දිෂ්ටිය වැහෙන්න ඕනේ නැහැ. හැම ගැහැණියක් ඇතුළේම මේ කියන කෙනා නම් ඔබට මතක නැහැ ඒ කාලෙක ටෙලිනාට්‍යයක ගියා කඩවර කියලා. දේව ස්වරූපයයි යක්ෂ ස්වරූපයයි දෙකම මිනිස් අතර තියෙනවා. ඒක නිසා හැමෝම මේ දේවපේ දේවතා ස්වරූපය වගේම යක්ෂ ස්වරූපයක් තියෙන මේ අපේ ප්‍රකෘති රූපය හඳුනාගන්න. එතකොට මේ සැලසුම හඳුනාගන්න

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6767 479
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප් ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374
2: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිල තිකිනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
2: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
5: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳිය දහර
6: සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙන ධන නිධානය ගැන මේ මතක් කරන්නේ. කෝටිපති සිහිනය යථාර්ථයක් කරන ගමන් ඔන්න දැන් ඔබේ Sunday Funny Day එකේ වැඩි වාසියක් ඔබට අත්කර දෙන්න ධන නිධානය ලොතරැය්‍ය මාර්තු පළමුවනිදා සිට සෑම ඉරිදා දිනකම විශේෂ කර තියෙනවා. ඉතින් ඒ අනුව සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයිපත්වල සන්දේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000ක තෑගි රැසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජීවිතයේ සෙහිනේට වාසනාව ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය. සඳදිය දහර සමග ලකනහගෙන ඉන්න ඔබට මේ මතක් කරන ස්ටීම් බට්ට ගැන. කුඩා වීකෙටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සාඩම්බරෙන් හඳුන්වා දෙනු ලබන නවතම උපාංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම්බා වියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100-500 දක්වා දහරතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙළක් සහිතයි. පැය 3ක් ඇතුළත එක කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වේලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල් වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටළු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයං ක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011 6767 479 නම්බර එකට.

0: සඳදිය දහර සමග ලක්කඳහගෙන ඔබ ඉන්නේ. අද සඳදිය දහර අපේ සුන්දර හමුවීම ශ්‍රේජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සංවිධාන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය හංසුමාන රෙටිකහපල සමග කරුණාරත්න දියෝගනේ ගායනා කරන ගීතයක් අපි ඊළඟට අහන්නේ. විරාමයට කලින් අපි අහවුව ගරසල්ප චිත්‍රපටයේ ගීතයේදී අහුණනේ මම විඳින් සෙනේ මහමෙරක් වගේ කියලා. මේ ගීතය ආරම්භ කරන්නේම මේ විදිහටයි. මගේ හිත මහමෙරක් නම් තැලෙන තරමට දරා ඉන්නම්.
1: ඔබ මගේ හිත මහමෙරක් කරගන්නවා. ඔබ කොයිතරම් මට දේවල් වලින් මේ ජීවිතේ තැළුණත් මට ඒක දරා ගන්න පුළුවන්. හැබැයි මගේ හිත මහමෙරක් නම් විතරයි. එවකෙන් මගේ හිත මහ ගඟක් නම් මම මේ දැවෙන තරමට මට නිවා ගන්න පුළුවන්. මත් පුංචි හරි තව ඉඩක් තියෙනවා නම් මට තනිතරුවක් වගේ වෙලා ඉන්න පුළුවන්. හැබැයි එදා සන්තක සියල්ල දේ හදවතේ තියෙනවා නම් මං හදවතේ ඉන්න තෝමන් යන්නේ. කියන හදවතේ සන්තක දේවල් තියාගන්න එපා කියන එක ඔහු කියනවා. මොකද ඔහු දැන් මේ කියන දේ අහස කතරම් හඬවෙට සයුර නැත දුක් කරදරේ. චර මොන දේවල් ආවත් සයුරට බයක් නැහැනේ. මොකද මොන තරම් වතුර වැටුණත් කොහොම හරි සයුර කියන එක මේක දරාගෙන යන වතුර කොච්චර වැටුණත් ගංගා වලින් ආවත් ආසින් ආවත් වෙන කොහොම හරි ආවත් මේක දරාගෙන මේ සයුර ඉන්නවා. එහෙනම් මටත් ඒක කරන්න පුළුවන්. ඒ මොකද මං සසර ගමනේදී නුඹට දුන්සිත වෙන් කරන්නට බැරිසිද? ඔව් විශ්වාස කරනවා මේ ප්‍රේමණීය හැඟීම ඔහුගේ හිතේ ඇති වෙන්නේ මේ සසර පුරාව ගමනකින් ආව එක. මේ මේ එකපාර දැකලා නිකන් මේ මොන හරි වෙන බාහිර දෙයකට නිකන් එකපාර හටගත්ත ප්‍රේමයක් නෙමෙයි. මේ ඉවක් ඔහුට තියෙනවා. ඒ වගේ හදවත ඇයි සෙනෙහසින් දකින්න බැරි කියලා ඔහු අහනවා. ඊට පස්සේ දෙවෙනි අන්තරා කොටස අපිට ඉංගියක් එනවා මොනිකා. ඒ තමයි රැයේ පිපෙන මලක් වනම නොවේ කළුවර පෙම්හිත. දැන් මෙන්න මෙතනදී පොඩි ඉංගියක් එනවා. ඇය පිපෙන්නේ දාවල් කාලේ නෙමෙයි, උදේ කාලේ නෙමෙයි. ඇය රැයට ආවේනික වෙච්ච මලක්. අන්න ඒ හින්දම වෙන්න පුළුවන් එදා සන්තක හදවතේ තියෙන දේවල් තියාගන්න එපා කියලා ඔහු කියන්නේ. සඳේ එළියට කොමල වන විට බිඟුන් කැඳවන පෙම් කුලා. නොකියා ඇය ලිංගික ශ්‍රමිකෙක්ද කියනද කියන්නේ කියලා අපිට හිතෙනවා. මොකද රැයේ පිපෙන මල්වලට බඹරු වෙන්නේ නැහැ මොනිකා. හැබැයි ඇගේ කොමල බවට සඳේ එළියේ පවා බිඟුන් කැඳවන්න පුළුවන් වෙච්ච ප්‍රේම ගුලාවක් ඇය සතුයි. නුඹව සන්තක බවක් දැනුනේ නුඹට පෙම් බැඳි එක හිතා. මම ඔබට පෙම් බැඳිච්ච හිතා. ඒ හින්දා තව මන් නුඹේ සුවඳට අලුත් වෙන නොඉඳුල් පෙම් හිතක් මට ඔබ හින්දා සතුයි කියන එක ඔහු කියනවා. මේ හැම වචනයක් ගානේම ඔහු මෙතනදි ප්‍රකාශ කරන්නේ ඇයව නැතුව ඔහුට ජීවිතයක් නෑ, ඇයවමයි ඔහු පතන්නේ කියන එක.

0: සදදිය දහරතුරින් අපි අහන්නේ ඊළඟට එච්චා ජෝතිපාල සමගින් සුජාත අත්තනායක ගායනා කරන ගීතයක්. එච්චර සුජාත අත්තනායක ජන්මදිනය සමරුව පසු කියදා ශ්‍රී ලංකේය ගීත කලාව ගැන කතා කරනකොට සංගීත අධ්‍යක්ෂවරියකගේ භූමිකාව ගැන කතා කරනකොට එතුමියව අපිට හැමදාමත් මතකේ රැඳිලා තියෙන චරිතයක්. ඉතින් නිරන්තරයෙන් ලක්හඬ අහනවා. මොකද සමහර වෙලාවට ඇගේ හඬින් ඇහෙන ගීත ගැන අපි සටහන් කරද්දී ඇය ගැන කතා කරලා ප්‍රශංසා කරන ඔයාල විතරයි මගේ නම කිව්වේ කියලා. ඉතින් ආදරණීය සුජාත අත්තනායක මහත්මියට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ අපි සඳදිය ධාරතුලින් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා මේ ගීතය අහන්න කලින්ම. මේ ගීතය ගැන කියනකොට මේ ගීතය කනුවරත් අබේසේකරන් ලියන්නේ 1970 වසරේ තිරගත වුණු දැන් මතකද චිත්‍රපටයට. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ පීලිය සෝම්පලයන්. හැබැයි මේ ගීතය අපි දැන් මේ අහන ගීතය තනුව ගන්නේ හින්දි ගීතයකින්. 1967 වසරේදී තිරගත වුණු බීආර් චොප්‍රා අධ්‍යක්ෂණය කළ හම්රාස් චිත්‍රපටයෙන්. එතකොට රාජ් කුමාර්, සුනිල් දත්, විමි, මුම්තාස් තමයි ප්‍රධාන චරිත නිරූපණය කළේ මේ චිත්‍රපටයේ. රවි තමයි සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ. ජහීර් ලුදියාන්වී තමයි මේ ගීත සියල්ලම රචනා කළේ. එතකොට මහේන්ද්‍ර කපූර් ගායනා කරනවා ගීතයක් හේ කියලා පටන් ගන්න, නීල ගගන් කෙතලේ කියලා ගීතය. මේ ගීතය ගායනා කිරීම වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම පසුබිම් ගායක ඇටේ මේ සම්මානය මහේන්ද්‍ර කපූර්ට දිනා ගන්නත් පුළුවන්කම ලැබුණා. ඉතින් අපි අහමු එහෙනම් එච්චා ජෝතිපාල සමග සුජාත අත්තනායක ගායනා කරන මේ සීත සුවදෙන රැයේ ගීතය. අපි කලින් ඇහුව දිවුල්ගනේ ගායනා කළ, කරුණාත දිවුල්ගනේ ගායනා කළ මගේ හිත මහමෙරක් ගීතයේදී එක් තැනක ඇහුණනේ රැයි පෙපෙනා මලක්කුව නුඹ නොවේ කළුවර පෙම් හිතක් කියලා. එතකොට මේ ගීතය ඇහෙනවා මේ සීත සුවදෙන රැයි පිපුණු සුවඳ මලේ.
1: හින්දි ගීතවල තනුවලට පද ගලපන්නෙක් විදිහට කීර්තිමත් නාමයක් දිනාගෙන ඉන්නේ කනහරත්න අපේසේකරන. ඔහුට තරම් ඒ

0: ගීත වලට අර්ථවත් නිකම වචන ටිකක් නෙමෙයි.
1: ඒ කියන්නේ තනුවට ගැලපෙන මොකක් හෝ වචන එකතුවක් නෙවෙයි.
0: ඊට වැඩි අර්ථවත් අර ගීතයේ පරයන එහි හැඟීමක් දනවන්න පුළුවන් වචන මාලාවක් සපයන්නෙක් ලෙසට පද රචකයෙක් බවට පත්වච්ච කෙනෙක් විදිහට තමයි කනරත්න අබේසේ කරයන්න සැලකෙන්නේ. ඒ නිසාම හින්දි ගීතය අමතක කළ අපිට රස විඳින්න පුළුවන් මනරම් ගීතයක් ඔහු අපිට මේ ගීතයත් ලබා දීලා තියෙන මේ සීත සුව දෙන රාත්‍රියේ පිපුණු සුවඳ මලක් අයත් ඒ අතරදී දෙයත ගනිමින් දෙපය තබමින් ඔවුන් ආදර රංගනයක යෙදෙනවා. එතකොට මෙතනදී අපිට අරහෙම කියලා හිතාගන්න බැරි තරමට මේ දෙදෙනාගේ ප්‍රේමාලිංගනය අපිට දැනෙනවා. ඔහු කියන්නේ මේක ඔබට ලං වී සිටින කලෙහි ලෝකෙම මාතුරුලේ. හැබැයි ඔවුන්ට මේ ඉර උදය ගත වෙන උදේ එළඹෙනකොට ඔවුන් ගත කරපු ජීවිතේ සුන්දරත්වය තමයි මේ ගීතේ පුරාම හෙන. ඔබට මතක නම් නිරෝෂා විරාජිනී ගායන ගීයක් තියෙනවා, සඳ දිය උතුරා අපතේ යයි ගිලී නාන්නට එන්න දියේ කියලා කියනවා. ඉර දුටුවොත් නා දන්න කියා පණිවිඩයක් කියවුවොත් තින් හොඳයි කියලා. ඒ වගේම ප්‍රකාශය මේක කියන ඔබට ඇහුණද හමන සුළඟද අපට විහිළු කළේ රැයම ගෙවනලු උදේ එනවලු අපට නෑදුනේ. ඔවුන් මේ රාත්‍රියේ සුවය විඳිමින් මේ ප්‍රේමයේ ප්‍රහර්ෂ මේ ප්‍රේමයේ එක්වීම විඳිනකොට උදෑසන එළවෙන බව ඔවුන්ට දැනිලම නැහැ.

0: සඳදිය දහර තුළින් අපි ඉළඟට හන්නේ චිත්‍රපට ගීතයක් 2006 වසරේ දිරගත වුණු අංජලික චිත්‍රපටයට බඳුරණානකරව සමීගිත ලිව් ඇචර් රෝහණ වීරසිංහන් සංගීතවත් කරේ. උරේෂ රවිහරි ගීතය ගායනා කරන්නේ. දැන් අපි මේ කලින් ඇහුව දැන් මතකද චිත්‍රපටයේ ආචාර්ය සුජාත අත්නායක සමග ඉචා ජෝතිපාල ගායනා කළ මේ සීත සෝදන රැයි පිපුණු සුවඳ මලේ ගීතය තැනක ඇහුණනේ. ඔබගේ ලොවෙහි පායන හිරුවි මම ඉමි සියලු කලෙ කියලා. පායන හිරුවි මේ ගීතය ආරම්භ වෙන්නේ පායන ඉර පාන කාගේ
1: පී දෙනා මල් ලාය කාගේ හසරලි මවතගෙන මේ ඉර පාන කාගේද මේ මල් කාගේද මේ හැම දෙයක්ම මගේ සතුට මට හසරෙල්ලක් කියනවා. කාගේ වුණත් කමන්නේ මම සන්තෝෂෙන් ඉන්නා මේ දේවල් හින්දා. දැන් අපි කාගේ හරි මල් ලායක් දැකලා අපි සතුටු වෙනවනේ. ඒක හින්දානේ අපි ඔය හග්ගල පේරාදෙණිය මල්වතු බලන්න යන්නේ. මල්මණි බලන්න අපි එකේ සන්තෝෂය විඳිනවා. ගායනා දසති ගලායේ වැහෙන නදියේ රැඳී ඒ නෙතදිලි කඳුළු දෝ මේ සියලුම අසිරිය ඇයගේ සිත චමත්කාරයෙන් පුරවනව සහ විඳින දුක අමතක කරනවා. ඒ නිසාම ඇය විඳින සතුට මේ ගීතේ පුරාම වචනවල රැඳෙනවා. මට මතකෙන්නේ මොනික මේ චිත්‍රපටියට පාදක වෙන්නේ ප්‍රකට හින්දි චිත්‍රපටියක් නේ.
0: ඔව් අර මේ සුභාෂ් ගායි අධ්‍යක්ෂණය කළ තාල් චිත්‍රපටේ ඓශ්වර්යා මේ ගීතයකට රංගනෙන් එක්කන තාල් සේතාල් මිලා ඒ ගීතේ රූප රාමුත් එක්ක පූජා මාශංකර් රංගනයේ දෙන මේ පායන ඉර පාන කාගේ කියන ගීතයත් එක්ක මේ අපිට මතකයේ අතර ඈතට ඈතට යනවා.
1: උඹනික මේ ගීතයේදීත් ඇයට හමු වෙච්ච කෙනෙක් නෙමේ, හැබැයි ඇගේ මනෝලෝකේ ජීවත් වෙච්ච කෙනෙක්ව ඇය මේ සියලු තැනවලම ඇති වෙන සතුට නිසා හොයනවා. ඒ සතුටම ලබා දිය හැකි හින හිමි සැනසෙමි සොයෙනෙමි ඔබ දිවරෑ කියන්නේ ඒක. සෝදුක නෑ හිත මානේ. ඒ තරම් සතුටෙන් ඉන්න නිසාම ඇය හොයනවා එවන් සතුටක් දෙන්න පුළුවන් ඇගේ ජීවිතයට සම්බන්ධ විය හැකි කෙනෙක්. ඒ වෙනුවෙන් තමයි මේ ගීය ගයන්නේ.

0: සදදිය දහරතුරින් විශරද සුනිලදිරි සිංහ ගානගීතයක් අපි ළඟතහන්නේ කුමාරදාස සපුතන්ත්‍රයේ මේකෙත රචනා කළේ අශේ රෝහණ වීරසිංහයන්ගේ සංගීතය. උරේෂ රවිහාරි අංජලිකා චිත්‍රපටය වෙනුවෙන් ගායනා කළ ගීතයක් අපි අහුවනේ. ඒ ගීතයේ අපිට ඇහුණා ඈත කඳු සිප මෑත මා සොයනා සීත මදනල ගැන. මේ ගීතයේදී අපිට ඇහෙනවා පාට දේදුණු සේදිලා ඈත කඳු යායි.
1: පාට දේදුන්න මේ ඈත කඳු යායේ දර්ශනත් එක්ක හේදිලා ගිහිල්ලා වැසිදී. වැස්ස වැටෙනකොට මේ දේදුණු පායන්නේ. හැබැයි මේ කඳු යායේ මැකිලා ගිහිල්ලා ඒ උනත් ඔහුගේ හිතට පරිසරයේ තියෙන සොඳුරු දසුන් අතර ඔහුගේ හිත සිහිපත් කරන මතකයක් තියෙනවා. ඒ තමයි ඇය ඇලවන්තරේ සෝගී සුසුම්නේගේ කිසියම් හේතුවක් නිසා ඇගේ ලවන් ඇගේ දෙතොල්ලට සෝකයේ ගීත නැගිලා තියෙනවා. අර සීගිරි කවියක් කියනනේ වන්දිමේ හිමිවලාත නොගසින් ඇය නෙවස්තට පිරිපුන් පගායුරු මලයුන දිවටතෝ හදහව කිව කියයි. පිරිපුන් පගාගෙන ධෛර්ය පිරිහුණු මලයුණු මැලවුණු දිවට කියන දිවසහ තෙල්වලට මා විශ්වාස කරන්න කියලා කියන්න කියනවා ඔහු වලාකුළු හිමියන්ට. මොකද ඇය මේ වෙන්වීම හින්දා ඇව වෙන් කළ හින්දා ඇය මේ හඬලා වැළපිලා ඉන්නේ. ඒ වගේ මේ ලවන් තෙරේ සෝගී සුසුම් නැගිලා තියෙනවා. ඒව මීදුම් වලා විදිහට ඇවිල්ලා ඈතින් හැපිලා බිඳින ඔහුට පේන. ඔහුට මේ වලා ඔහුට මේ කඳු යායේ තියෙන අර කලින් ගීතයේ දැකපු සතුට සැනසීම නෙමෙයි ඔහුට ගෙන්නේ. ඔහුට ඒ කඳු යායේ තියෙන මීදුම් වලා මතක් කරන්නේ ඇගේ ශෝකය. ඔහු එක්කෝ කිසියම් හේතුවක් නිසා ඇය දුෂ්කර සේවයක ඔහු ඉන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා මේ විරහවේ ශෝක කලාප ඔහුට පේන්න ගන්නවා. මා නුවන් දියේ පීනා නැගින් සඳේ පායා දුරින් ඇදි ඇමෙන් පාවී නොයන් සඳේ කියන. මොකද ඔහුට සඳ සිහිපත් කරන්නේ නැහැ. ඇගේ සමම මොහොන. එතකොට ඒ නිසා ඔහුට පුළුවන් කමක් නැහැ මේ සියල්ල අමතක කරලා ඉන්න. ඉතින් ඒත් ඔහු කියන දේ තමයි ඇය වගේ මගේ මාව අතහැරලා යන්න එපා. ඔබවත් මගේ ළඟින් ඉන්න. ඒ තමාව කවොත් හඳටත් යන්න වෙන බව ඔහුට අමතක වෙලා තියෙන හැබැයි.

දවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක් මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

0: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
1: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
4: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
5: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිල
3: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
4: සඳ දිය දහර අහගෙන ඔබ ඉන්නේ ලකඩ එක අනුග්‍රහක දායකත්වය අපිට ලබා දෙනවා ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයේ කෙනෙන ජාතික ලොතරැයි මණ්ඩලය කෝටිපති සිහිනය ඔබේ යථාර්ථයක් බවට පත් කරගන්න දැන් ඔන්න පුළුවන්කම තියෙනවා. ඒ ධන නිධානය ලොතරැයියත් එක්ක. ඉතින් ඔබට පුළුවන් සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 තෑගි රැසක් දෙනා ගන්න. තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී කියන සන්ඩේ බෝනස් වාසනාව හිමි කරගන්න. ජාතිය මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැබෑ කරගන්න. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සන්දදය දහර සමග ලකනහගෙන ඔබ අද සඳදය දහරපේ සුඳරු හමුවීම ශ්‍රජාවර්තන පුරවිශ්ව විද්‍යාලය සිංහල සහජන සන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හංසබාලා රෙටිකහපොළ සමග තවත් චිත්‍රපට ගීතයකට අපි යන්නේ දෙවෙනි පැය පළමු ගීතයට. 1982 වසරේ දිරගතුණු බයිස්කලේ චිත්‍රපටයට මේ ගීතය ඇතුළත් වුණි. ගීතලිව බණ්ඩාරකේ විජේතුංග, ස්ටැන්ලි පීරිස් තනු නිර්මාණය සහ සංගීතය, ග්‍රේෂන් ජයමහා ගීතය ගායනා කරන්නේ. දැන් අපි පළමු පැයේ අවසන් ගීතය විදිහට සඳදිය දහර තුළින් ඇහුවේ විශාරද සුනිල් ඇදිරිසිංහ ගායනා කළ පාට දේදුණු සේදිලා ගීතය. ඒ ගීතයේදී අපිට ඇහුණ නීල තරුයායි කියලා මේ ගීතය ආරම්භ වෙන්නේම. තරුයායි ඇතින් ඇතර දෙදොලන රන් තරුයුවලක්සි.
1: මොනිකද නොදනුවත්ම වගේ චිත්‍රපට ගීතාවලියක් එකතු වෙලා වගේ ගොඩාක් ගීත චිත්‍රපටවලට අයත් ඒවා. දැන් මේ කියන රන්තර යුවල ඇතර කියනවනේ කිසි දිනයක නොමියෙන සොහොයුරු පෙමකින් ඔබ අප බැඳුනාවේ කියලා. මේ මිත්‍රත්වයේ තියෙන සහෝදර බැඳීම තමයි ඔහු කියන්නේ. එහෙනම් කියනවා හෙට දුක්සෝ කඳුලැණි නොදකින ලෝකට අප නෙත්‍යම වේවා. මිත්‍රත්වයටත් ප්‍රේමයට වගේ බාධා ඇතිවීම වෙනවා. තරහ වී මොනතරම් සිද්ධ වෙනවා. එහෙනම් මතු භවෙන් භවයට එක ඉත්තක පිපි මල් යුවලක් වේවා කියන ප්‍රාර්ථනාව හොට තියෙන මොන මතක් වෙනවා. සැලෙන සන්දේශයේ කවියක් මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවති
0: බිතු සිතුවම් රූමෙන් පිටු නොපාවෙති.
1: ඒ කියන්නේ බිතු සිතුවම් රූ බිත්තියේ නැඳලා තියෙන්නේ ගලේ කෙටු වගේ තමයි ඒවා පිටු පාන්නේ. සමහර මිත්‍රෝ මිත්‍ර ප්‍රතිරූපක කියලා තියෙනවානේ. එතකොට මිත්‍ර ප්‍රතිරූපක වගේ නිකන් පේන්න විතරයි මිතුරෝ ඉන්නේ. ඒ වුණාට සම ඕ අත්‍යවශ්‍ය තැන්වලදී නැ නැති වෙලා. හැබැයි බිතුසිතුවම් රූ වගේ පිටු නොපා ඉන්න අය තමයි සැබෑ මිතුරෝ කියන්නේ. මෙතනත් එබඳු මිත්‍රත්වයක් ගැන කියවෙනවා. යන හැමතැන සෙවණැලි විලාසෙන් අතුරුදන් වෙන්නේ නැහැ. ඉතින් මේ ඒත් ඔහු ප්‍රාර්ථනා කරන මේ ගීතයේදී ඒ මගද එකටයි යන්නේ. කවදා හරි එහෙම වෙන් වෙන්න වුණොත් බැරි වෙලා හරි සෙවනලි වේලාසෙන් හිටිය වුණත් වෙන් වෙන්න හේතු වුණත් ඒ ගමනත් අපි එකට යනවා. ඒ විතරක් නෙමෙයි මතු භවයේ එක ඉත්තක විපිච්ච මල් යුවලක් වෙනවා කියන්නේ. තවත් මලුත් තියෙන්න පුළුවන්. එතන තව තියෙන හොඳම ප්‍රාර්ථනාව වෙන අන්තිම අන්තරා කොටසදී මොනිකා ඔබ අපාතරට කිසියම් දිනයක නොපැතු ලෙසකින් මරුලම් වෙනවා. මරණය ආවොත් එහෙම මම ඔබ වෙනුවෙන් මගේ ජීවිතේ පූජා කරනවා කියන ප්‍රතිඥාව ඔහු දෙනවා. ඒ මගද එකටයි යන්නේ සෙනෙහෙ පුදා. ඒ තරම් ඉතා දැඩි සමීපස්ත සහෝදර මිත්‍රත්ව බැඳීමක් මේ කියන පුද්ගලයාගේ හිතේ තමන්ගේ හිතවන්තයා වෙනුවෙන් තියෙනවා. ඒ හින්ද මට ප්‍රාර්ථනාවක් වෙන එක නම් කියන්න උත්සාහ කරන්න මේ හැමදේම මරණයෙන්වත් මේ යහළුකම මේ සහෝදර බැඳීම වෙන් කරන්න බෑ කියන එක. දැන් මේක එකම පවුලක සහෝදරයෝ දෙන්නෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැති වුණොත් මිත්‍රත්වයට කියන්නත් පුළුවන් වෙන තරමේ වෙනස් ආකාරයේ අපිට ඇහෙන්නේ කීයද.
2: තරුයායු ඇතින් ඇ

0: සඳදිය දහරතුරින් අහන මේ ගීතය පෞද්ගලිකව මම ඉතාමත්ම කැමති ගීතයක්. මහිතන්න වැදිරි වාරගන්න සුදුන ඕනම් වෙලාවක මේ ගීතය වැඩිපුර වාරගන්නත් ප්‍රචාරය වෙලා ටිකක් වැටනුත් අහලා තියෙනවා. ඒ කියන්නේ ඒගැනත් මතකයේ තියෙන ගීතයක්. ක්ලරන්ස් විජයවර්ධනයන් ලියා සංගීතවත්කට මේ ගීතය ගායනා කරන්නේ. කලින් ගීතයේදී අපිට ඇහුණා තරුයායි ඈතින් ඈතට දෙදුලන රන්තරුයෝ ලක්සේ කියන ගීතයේදී යන එන හැම තැන සෙවනැලි විලසේ කියලා මේ ගීතය ආරම්භ වෙනවා. සෙවනැලි වාගේ ඔබේ මගේ අපි දෙන්න අපි දෙන්න.
1: එක කාලයකදී සෙවනැල්ලක් වගේ ඉඳලා තියෙන්නේ, ඒ කියන්නේ නිදිකට්ටයි නූලයි වගේ යන යනතන පස්සේ ඉන්න තරම්ම එකට ලඟව ඉඳලා තියෙන්නේ. විකසිත වුමා ඒ කාලයකින් ඔහු කියලා. ඔහු ඒකෙන් විකසිත වෙලා තියා තෘප්තිමත් වෙලා ඉන්නවා කියන්නත් පුළුවන්. හැබැයි ඒ වගේම ඔහුගේ එක්තරා යුගයක් කියන්නත් පුළුවන්. ඒ යුගයේ තමයි මේ විදිහට සිද්ධ වෙලා තියෙන්නේ. අපි කියනවනේ දැන් දෙන්නේ කවුරුද, දැන් අපේ වයස් මට්ටමලයි ප්‍රේම කරනකොට අපි කියනවා අයියෝ 18 ළමයි වගේද ප්‍රේම කරන්න කියලා. එහෙනම් අපි කියනවා ඒ යුගයට යුගේ ඒ කාලවලට ආවේනික ලක්ෂණ තියෙනවා.
0: පැසරීම් කතා බහ ඇවතුම් පැවතුම් ඔය හැම එකක්.
1: ඒක දැන් අපේ වයස් වලට ගියාම නිකන් හරි බොළඳ ක්‍රියාවක් වගේ හිතෙන්නේ. ඉතින් ඒ නිසා ඔහුත් කියනවා විකසිත වුමා ඒ කාලේ කියන යෙදුමෙන් අපිට ඒ කාලේ මිදිකට්ටයි නූලයි වගේ ඉන්න එක වැරද්දකුත් නෑ වගේ කියලා හිතෙනවා මොනිකා. හිතන්න ඔබගෙන මොහොතක් මදි වී ඉවසන්නට මගේ සිත ඉඩ නැති විය. තනි වීලා ඔබ ඉඳගෙන කතා කරන්නට දවසක් නැති විය. දැන් එහෙම ඉදිකට නූල් වගේ හිටියා වුණාට මොනිකා දැන් හිතන්න මොහොතක් මදි. ඒ දැන් කලින් මොහොතක් මදි වුණා දිගටම මොහොතක් ගානෙම හිතෙනවා. හැබැයි දැන් වෙනකොට තනි වෙලා ඉඳගෙන කතා කරන්න දවසක්වත් නැති වෙලා. මගේ හිත ඉවසන්නවත් බැරි වෙන තරමට මම ඔබ හොයාගෙනම ඇවිල්ලා තියෙනවා. අද සිතේ නාදේ නොබියව ලියවේ ගෙවුණු අතීතයේ මිහිරෙන්නේ නැහැ. දැන් අද හිතනකොට තමයි තේරෙන්නේ ඒ ගෙවුණු අතීතයේ කොච්චර මිහිරිද කියලා. මේ ලෝකේ බරපතලක් නැතුව ප්‍රේමයේ වෙනුවෙන් ජීවිතේම වැය කරලා කොච්චර මේ පෙම්පුතුන් සමහර වෙලාවට මොනිකා ඉතා මේ භයානක තීරණ ගන්නවා. හමුවීම් වලදීම මහ රෑ ගිහිල්ලා ගෙවල් වල ඇතුළට පැනලා ඔය වගේ කියන්නේ වෙන්න තියෙන ඔක්කොම දේවල් අත්හදා බැඳීම් කරලා සියල්ල සිදු කරගත් අවස්ථා මේ ප්‍රේම ලෝකේ තියෙනවා. ඒව තමයි අද අපිට මිහි දක්ිනවනේ අපි හැමෙමලුත් කරා නේද කියලා. එතක දැන් අර කලින් වතාවක අපි අහපු ගීයක කිව්වනේ අර එදා පෙම්වත් සඳ අද අපේ දුවරුන් දරුවන්ට කියලා කියනවනේ. ඒ කියන්නේ ඒ කාලේ දැන් සමහර අයට අමතක වෙනවා මේ තමන් කරපු ක්‍රියාදාම චිත්‍රපටියක වගේ ප්‍රේම ජවනිකා ගැන අමතකයි. නමුත් දැන් ඒ
0: කියන්නේ දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ සංස්කරණය කරන ලද දර්ශන පෙළක්. ඒ කියන්නේ નિયમિત කාලවකවානුව තුළදී අර රූපරාමුවෙන් රූපරාමුවට හරියට ගැළපීලා ආපු අපේ කතාව අමතක කරලා අපේ දරුවන්ගේ ජීවිතවල අපේ විසින් සංස්කරණය කරන ලද එක දිගට යන රූප පෙළක්. ඒක විවිධාකාර මාතෘකා වලට අනුකූල වෙන්න බෑ. ඒක අධ්‍යාපනයේ රැකියාවට
1: පරමාදර්ශී
0: හැමෝම හොඳයි කියන චරිතයක් කියන රූපරාමුව පෙළ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.
1: ඔව් ඉතින් ඒක දෙනු නැතුව ඔහු කියනවා ඒ උනාට ජීවිතය අපේ කාලයත් එක්ක යනකොට දැන් අපිට එහෙම ඒ තරම් පිස්සුවෙන් වගේ ආදරය කරපු උමතුවෙන් ජීවිතේ බරපතලක් නොදැනෙන තරමටම හඹා ගිය ප්‍රේමයත් එක්ක තනි වෙලා දැන් කතා කරන්නට දවසක් නැති වෙන තරමටම අපේ ජීවිතවලින් අපේ ආදරය අපේ ඈත් වෙලා නේද කියලා ඔහු පිටනේදී ප්‍රශ්න කරනවා.

0: සිතන්නඔබ ගැන මොහොතක් මදිවිය ඉවසන්නට මගේ හිත ඉඩ නැතිවිය කියලකිව කාරන් සුජවර්ස. අභිවර්තන බාලස්වර සමගන රංජන සරජනි ගන ගතයක් අපි දැන්න හන්න කෙරිෙ ධර්මවර්ධන මේ ගිතල ්‍යාචර් වික්ටරත්නා ගැන් සංගේතවත් කළේ මගේ හිත පිරීති වෙෙන්නේ ඔබ ගැන සිතවෙල්ලේ.
1: වෙන කිසිවෙකු ගැන හිතන්න හදවතට ඉඩක් නැහැනේ. මුළු හදවතේම අරක් කරගෙන තියෙන්නේ, හදවතට පාවස්සලා තියෙන එකම ටාගට් එක ඉලක්කය තමයි ඔබ ගැන සිතීම. වෙන දේවල් කියන්නේ වෙන කිසි කෙනෙකුට අර ගලසරප චිත්‍රපටයේ හිඩැස්වලට එනවනේ යක්කු වෙනකන් තියෙන ඒ වගේ නේ. මුළු හිතම ඒ ආදරයෙන් පිරෙලමට මතක් වෙනවා. මොනික සුහර්ෂිනී ධර්මරත්නගේ මල්මයෝ මිනිසා කියන කාව්‍ය සංග්‍රහය අන්තර්ගත වෙච්ච කවියක්. එහි ඒ උරහිස කියලා තමයි ඒ කවි පන්ති නම් කරන්නේ. මැව්වාද දෙවියන් මා නමින්ම ඒ උරහිස,
0: සතපන්න මා හිස විඳින්න සුසුමක තෙත,
1: ඒ තැන හමු වෙයි තිදස නිර්මාණ රතිය,
0: සිත මිස කය නැති, කය මිස සිත නැති,
1: නොදන්නා බඹලොවක සිරිය. එතකොට මේ නිතිදස නිර්මාණ රතිය කියලා කියන්නේ දිව්‍ය ලෝකෙනේ, බ්‍රහ්ම ලෝකෙත් හම්බ වෙලා. මොකද්ද ඒ උරහිසේ ඔළුව තියාගෙන ඉන්න තප්පරේට ඒ සියල්ලෙන් දැනෙන සැනසීම ගැනයි මේ කියන්නේ. ඇයත් මේ සැනසීම ලබා ගන්න ඇගේ හිත ඔහු ගැන කරන සිතුවිල්ලෙන් පුරවගෙන. එතකොට ඔහු කියන්නේ මගේ නෙත රැඳී තිබෙන්නේ ඔබගේ සඳ මුහුණයි. අර මම ඔබේ නෙතට එබී බලා බලනවා කියලා කියන ගීතයක් තියෙනවනේ, මගේ රූපේ තියෙනවද කියලා බලනවනේ සමහර අය. විතර රත්නායකයන් ගාන ගීයක් මට මතකද, නිරංජලා සරෝජනිත් එක්කලම. ඉතින් ඒ වගේ ඇහුගේ නෙතේ බැලුවත් එහෙම වෙන මොකුත් පේන්නේ නැහැ, ඇගේ සඳ මුහුණ තමයි පේන්නේ. දැන් මේ කාව්‍ය රචකයෝත් අර පැරණි කාව්‍ය රචකයන් වගේම ගැහැණු ළමයින්ගෙන් බලාපොරොත්තු වෙලා තියෙන, තමන්ගේ පෙම්වතියන්ගෙන් බලාපොරොත්තු වෙලා තියෙන හඳ හා සමාන මූණක්, සෞම්‍ය ගුණයයි රවුම් ස්වරූපය තියෙන ඒ සුන්දරත්වයයි තමයි ඉල්ලන්නේ. එහෙනම් ඔහුට ඒ මුහුණ රැඳිලා තියෙන්නේ, මුහුණ ප්‍රින්ට් කළා වගේ ඇහි තියෙන හින්දා වෙන කිසි කෙනෙක් දකින්න නැහැ, මොකද පේන්නේම ඇයව විතරයි. අපලංකරවා කාලය පියඹ ආලයගෙන විමසයි. දැන් කාලය ගන්න වෙන ගිවිල යන ඕන ලංකරමි. ඒක හැබැයි ආලයගෙන විමසන එක කොයිතරම් වෙනවද කියන්නේ, කවුරුන් වේවා හමු මොහොතේ මට ඔබගෙන පවසයි. හමු නොවුනත් ඔවුන් දෙදෙන කවුරුන් හරි ඒ තොරතුරු හරි ඔවුන්ට අරගෙන යනවා. එහින්දම ඔහු ඒ දෙදෙනාම කියනවා, වසන්තය කියන්නේ ඔබටයි මටයි.

0: විජයවන්දාර වැලිතුඩුව ගාන ගීතයක් අපි අහන්නේ පහුගිය සතියක මේ චටන් මියුසික් වැඩසටහන සඳහා උපැමිණියා. ඉතින් අපි අපේ තේවි විවේකයට කට්ටිය යනකොට මේ අපේ මේකප් රූම් එකට යන්න බලාපොරොත්තු වෙන ඔහු ඉන්නවා. අපි ටික දැන් යනවා ඉස්සරහට යනකොට මේ මම කිව්වා සින්දුවක් මතක් වෙනවා නේද කියලා. එතකොට අපි ගීත් කියන සඳ වලා කොලෙන් නිති වැසෙන සඳේ කියලා. ඉතින් මේ වගේ මේ අපි හතර පස් දෙනෙක් ගියා. හයි හතර පස් දෙනාටම එක එක සින්දු මතක් වෙද නැගුණා. ඉතින් කාලයක් අපේ හෙත්තල සුන්දරම ගීත ඉතිරි කර නිර්මාණකරුවන් ඔවුන් කීප දෙනෙක් ඉන්නවා මේ වගේ චරිත. ඉතින් අපි ඔහුගේ ගීතයක් ඊළඟට අහන්නේ. කලින් ගීතයේදී අපිට අහුණානේ මේ කවුරුන් වේවා හමු වූ මොහොතේ මට ඔබ ගැන පවසයි කියලා. මේ ගීතයේදී විශාරද නිහාල් ගම්හේව තමයි මේ ගීතය ලියා සංගීතවත් කරන්නේ. සඳ වලා කොලෙන් නිති වැසෙන සඳේ ඔබ ගැන හදමු මුණයි.
1: කලින් ගීතේ කවුරුන් හරිනේ පවසන්නේ, මෙතනදී ඔහුගේ හදම තමයි
2: ඇය ගැන පවසන්නේ
1: සියල්ලම. ඒ කියන්නේ ඒකත් අර මගේ හිත පිරීලා තියෙන්නේ, මගේ නෙත දකින්නේ කියන එකම තමයි මේ කියන්නේ. සඳ වලාකුලෙන් නිති වැසෙන සඳේ කියනකොට තේරෙන්නේ අර චන්ද මුහුණ ඇයත් ඔහුත් මවාගෙන තියෙනවා. ඇයගේ මුහුණ හා සමානයි. ඒ වෙලාවේදී ඇය මැකිලා ගියා කියන ෂෝකේ හුටක් තියෙනවා. අමතක කර ඔබ සැඟවී ගියමුත් යලි මතකෙරි නැගෙමින් වීමක් තියෙනවා. ඇය ගියා වුණත් ඇගේ නම ඔහුගේ මුවෙන් මිමිනුනා හිත කොහොමත් මුමුණෙනවා. ඇගේ ඇය නැතිව ඔහුගේ ජීවිතයේ හිස්කමක් තියෙන බව කියවෙනවා. දඟකාර ලෙසින් මගේ දෑත අරන් දෙතොලින් සිපගත්තා. ඒත් ඇගේ මේ දඟකාර ස්වභාවයම තමයි ඔහුගේ හිතේ ඇකිරි ආදරයක් ඉතිරි කරලා තියෙන. හැබැයි මේ වෙන්වීම සිද්ධ වෙලා තියෙන්නේ හරිම හිතා ගන්න බැරි දෙයකින්. විහිළුවක් කළාම නාප වෙලා සතු කරගත්තා. සමහර පුංචි දේවල් මිනිසුන්ගේ ජීවිතවල අමතක කරන්න බැරි මතක කොන්නක් එළියට ඇදලා දාලා දෙපසකට කරනවා. ඒ නිසා ආදරයේදී සමාව දෙන්න, සමාව ඉල්ලන්න, දෙසරයක් හිතන්න එපා. මොකද ඒ සමාව ඒ ඉල්ලුවා කියලා ඔබට නැති වෙන්න දෙයක් නෑ. හැබැයි දෙපසකට වුණොත් ඊට වඩා ලොකු වියෝදුකක් ඔකලගේ ජීවිතවල අපේ ජීවිතවලට විඳින්න සිද්ධ වෙනවා. ඒකමයි මේ ගීතේනොත් මේ කියන්නේ වැලලීගේ පෙම් පුරාවතක් ඔහුට ඉතුරු කරේ අන්නේ පුංචි විහිළුවෙන් වෙච්ච ඇස් රතු වීම.

0: දරුයාත්මක වියමන සඳ දියතහර සදියතහර
1: සඳ වියදහර සමග ලකනහගෙන ඔපෙන්නේ ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය කියන ජාතකලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහක දායකත්වය අපට ලබා දෙනවා. ධන නිධානය ඔබේ කෝටිපති සිහිනය යථාර්ථයක් බවට පත් කරනවා කියලා ඔන්න දැන් ඔබ හොඳටම දන්නවා. සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයිපත් වල සන්දේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකයේ පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 තෑගි රැසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ඉතින් තව තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී කියන සන්දේ බෝනස් වාසනාව හිමි කරගන්න. ජාතික මහ ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැපයක් බවට පත් කරගන්න. සඳදිය දහර සමග ලකනහගෙන ඔබ ඉන්නේ ඩෝමා පැකින් මැෂින්ස්. ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් උසස්ම තත්ත්වයේ ඇසුරුම් කිරීමකට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පෙළක් දැන් මාක්ස්මන් හෝල්ඩින්ස් ඔබට ලබා දෙනවා. ඉතා කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයන් දක්වා ඇසුරුම් කළ හැකි යන්ත්‍ර මේ අතර තියෙනවා. වැකුම් සීල යන්ත්‍ර, ද්‍රව ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, කුඩා කැබලි සහ කුඩු වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර, ඒ වගේම ධාන්‍ය වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර. ඉතින් ඩෝමා පැකින් මැෂින්ස් ගැන වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0117 579 579 දුරකථන අංකයට

0: සඳදිය දහන සමග ලකනාගෙන ඔබ අද සඳදිය දහන අපි සොඳුරු හමුවීම ශ්‍රජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහජන සන්නිවේදන අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හංසමාලා රිටිගහපොළ සමග මතකදී අපාතරින් සමගන කිය චන්ද්‍රනි ගුණවර්ධන ගාන ශිල්පිනිය ගැයු ගීතයක් තමයි අපි මේ විරාමයෙන් පස්සේ අහන තෝරගෙන තියෙන්නේ. විරාමයට කලින් අපි ඇහුව විජය බණ්ඩාර වැලිතුරුව ගායනා කළ ගීතයක් එක්ක කොහොමද මේ ගීතය ගලප ගන්න යන්නේ අපි බලමු. ආචාර්ය රජන් තරණසිංහන් මේ ගීතය ලියන්නේ බොහෝ දෙනෙකුගේ මතකයන් අතරේ මේ ගීතය තැන්පත් වෙලා ඇති අතීත මතකයන් අතරේ. කලින් විජය බණ්ඩාර වැලිතුරුව ගායනා කළ ගීතයේදී ආදර සුවඳින් හදමල පිපිලා සතුටු කඳුළු ගැලුවා කියලා ඇහුණනේ. මේ ගීතේ ඇහෙනව තැනක පෙරදා ඔබගේ පෙම්පත් සමගින් ආදර සුවඳක දූවිලි අතරින් කියලා මේ දම් පැහැවීතුරු පුංචි වලල්ලක මතකෙදි කිය කියන්නේ.
1: ඔමනිකා මේ මුලින්ම මේ ගීතය ගායනා කරලා තියෙන්නේ චන්ද්‍රානි ගුණවර්ධන නෙවෙයි, ගුවන් විදුලියෙන් තමයි මුලින්ම මේ ගීතය ඇහිලා තියෙන්නේ. ශ්‍රීලාල් සෙනවිරත්න මහතා විසින් තමයි මේ ගීතය ගයලා තියෙන්නේ. මේ ගීතයේ කිසියම් ආකාරයක අර නොස්ටැල්ජියාවක් තියෙන්නේ අපිට අතීත මතකයක පොඩි බස් ටිකට් එකක වෙන මොකක් හරි ටොෆි කොලේකින් අපිට අර අතීත කතාවක් මතක් වෙනවනේ. දැන් අපිත් ඔය පොත්පත් අස් කරන්න ගිහිල්ලා සමහර වෙලාවට පොතක් ඇතුලේ තිබිච්ච පුංචි තුණ්ඩුවකින් අපිට ඒ සිද්ධිය මතක් වෙනවනේ. එහෙම නොස්ටැල්ජියාවකට තමයි මේ දම්පැහැ වීදුරු පුංචි වලල්ල අරගෙන යන්නේ. ශ්‍රීලල් සෙනවිරත්න ගායනා කරපු ගීතේ මුල් ගීතේ අවසන පදපෙළේ මෙන්න මෙහෙම ලියවිලා තියෙනවා.
2: බොරු අමනාපේ නිස්සර දවසක ඔබේ සිහින් මුදු අතින් මුදාගෙන මා දුක් කඳුලක් බඳු පුංචි වලල්ලක් මා ළඟ තවම තියේ කියලා තමයි ඒ මුල් ගීයේ ලියවිලා තියෙන්නේ. ඊට පස්සේ තමයි මේ ගීය ගායනා කරලා තියෙන්නේ. එතකොට මේ ගීතේ පුරාම අර මං කිව්වේ ඒ නොස්ටැල්ජියාව තියෙනවා. මේ ඇයට මේ දම්පැහැ විතුරු පුංචි වලල්ල හම්බ වෙනකොට ඔබට මතක නැති මට අමතක නැති කියලාම ඇය කියන්නේ ඒ පුංචි දෙයක්. ඒ රත්තරන් බලලු හම්බ වෙලා රත්තරන් පාට ලෝකෙකට ගියාටත් පස්සේ මේ දම්පැහැ වීදුරු වලල්ලා ඒ වලල්ලේ තියෙන මූල්‍යම යගේ නෙමෙයි මොනිකා, සතුට යගේ වැඩි. ඒක නිසා අය ඒක පරිස්සම් කරගෙන තියාගෙන ඉන්නේ. පෙරදා ඔබගේ පෙම්පත් සමගින් ඇවිල්ලා ඉඳ හිට දිලිසෙන පුංචි වලල්. ඒක ඒ වචනය ඇතුළේ මේක කොච්චර අතීතයටයිද කියලා තියෙනවා. දැන් ඒක දිලිසෙලා මැකිලා ගිහිල්ලා. හැබැයි ඒක ඉඳ හිට දිලිසෙනවාගේ මතකයේ දිලිසිල්ල තමයි ඒ කියන්නේ. ආදර දෑතින් ඔබ මට පැලඳු ආදර මාහද යලි යලි රිදවූ දුක් කඳුලක් වැනි පුංචි වලල්. ඇගේ හිතේ ඕගෙන වෛරයක් නැහැ මොනිකා, ඔබ මාව දාලා ගියා දැම්මම මෙහෙම කියලා. හැබැයි ඇගේ

0: ආචාර්ය පණ්ඩිත අමරදේවයන් ගායනා කරන ගීතයක් අපි අහමු. දැන් ආචාර්ය ජන්තරණ සිංහ මේ ගීතය ලියන්නේ ස්ටැන්ලි පීරිස් සංගීතවත් කළේ තරු අරුන්දති ගීතය. දැන් අර කලින් ගීතයේදී චන්දනි ගුණවර්ධනගේ ගීතයේදී අපිට අහුණානේ ආදර දෑතින් ඔබ මට පැලඳු ආදර මාහද යලි යලි රිදවූ දුක් කඳුලක් වැනි පුංචි වැලල්ලක් කියලා. මාහද වැළපෙන මාහද කැටපත් පවුරේ ලියවෙන ගීතය මොකක්ද කියලා අපි බලමු මේ ගීතයෙන්.
1: ඕ මේ තරු අරුන්දතිය නෙතු පහන් නිවාගෙන තමයි මේ ඈත ආකාශයේ නිසල්මනී ඉන්නේ. ඒ වගේම මහා වනස්පතියකින් පිණි පොදක් හැලෙනවා. මේ රාත්‍රිය සියල්ල මොහොත හොඳට පේනවා. අර ඈතහසේ දුර ඈතහසේ තියෙන පුංචි තරු එළිය නිව්වා කියන එකත් ඔහු දන්නවා. මේ නිශ්ශබ්දතාවය කොච්චර දැඩිද කියනවනම් මහා වනස්පතියකින් වැටෙන පුංචි පිණි පොදක් පවා ඔහුට ඇහෙනවා. ඒ ඇහෙන තරමටම ඔහුගේ ජීවිතේ කොයිතරම් නිහඬද නිසංසලද තනියෙන් පිරිලද කියලා අපිට තේරෙනවා. මොකද ඔහු කියන ඔබ සැම රූම් නැදි කවුළුව මානේ කඳුලක පැල්ලම් මෙරියදුනා. දැන් මේකත් එහෙම අර කවුළුවත් අර දම්පහ වීදුරු පුංචි වලල්ල වගේ. මොකද ඒ කවුළුව මානේ ඔබගේ සැමරුම් තියෙනවා. ඔබත් එක්ක හමු වෙච්ච හැටි කතා කරපිටි එතනින් ඇය බලන් ඉිට පෙටියේ සියල්ල. ඒක දැක්කම කඳුළුක පැල්ලම් මෙරිය ඇඳිලා තියෙන්නේ දැන්. ඒක නෑ ඔහු කොයිතරම් ඒ දිහා බල බල හඬන්නේ නැද්ද? ඇය හඬන්නේ නැද්ද කිසියම් ප්‍රශ්න හින්දා? අලුත් මලින්පිරි වනෝද්‍යානයේ සැඳෑ බොල් හුළඟේ ඔහුට තනිය. දැන් මල් අලුතෙන් තිබුණත් හැන්දෑවේ බොල් හුළඟ තිබුණත් ඔහුට දැනෙන්නේ තනිය. මොකද ඇයනේ ඔබ කවුළු පියන් හැර පාන්දරින් කොහෙ ගියේද මට සිතුණා. දැන් ඇය

0: නික්ම ගිහිල්ල කවුළුපියන් හැරදාලා.
1: එන මානෙක ඇය නැහැ.
0: ඇය නැහැ. නමුත් ළඟ ඉන්නකන් අපිට කිසිම කෙනෙක්ගේ අගයක් දැනෙන්නේ නැහැ. නැති වුණාට පස්සේ තමයි අගයක් දැන්. දැන් මම එක්කෙනෙක්ගෙන් ඇහුවා, යා ඔහු දැන් දික්කසාද වෙලා විවාහයෙන් ඈත් වෙලා ඉන්නේ, වෙනත් කෙනෙක් විවාහ කරගෙන ඇය. මම ඔහුගෙන් ඇහුවා, ඔබේ ජීවිතේ නැවත නිවැරදි කරගන්න තැනක් හම්බුනොත් ඔබ නිවැරදි කරගන්නේ කොතනද කියලා. පිස්කෝ විවාහය කියලා. ඒක නොවෙන්න ඉඩ දෙන්න තිබුණා කියලා. මංක සමහර විට ඔයයි විවාහයේ හිටියනම් වට ඔහොම හිතේ දේ. එහෙම ඉතරයක් නෑ කිව්වා. දැන් අර අත හැරුණට පස්සේ තමයි ඒ කොයිතරම් මට ඕනේද කියලා තමන්ට දැනෙන්නේ. ඉතින් එහෙනම් මොහොත් කියනවා වැළපෙන මහද කැටපත් පවුර. මේ මා හදවත කැටපත් පවුරක් කියන එක ලේසි නෑ මොනිකා. කැටපත් පවුරේ ලියවිච්චේව මැකෙන්නේ නෑ. එතකොට ඔහු මේ හැම මතකයක්ම ලියාගෙන දැන් ඒකේ හංස ගීතේ ලියවෙනවා. පළමු අරුණු රන් රේඛාවක්සේ පාත්නා සුවඳේ ඔබේ තැසිරුණ අඩු ගානේ මේ උදේ පාන්දර අරුණු රේඛාවකවත් ඔබ එයිද කියන ප්‍රාර්ථනාව තුන ඇය හැර ගිහිල්ලා ගොඩක් කල් වෙන්නේ නැති. ඔහු ඇයනකම් බලන් ඉන්නවා කාලය ගත කරමින් උනත් ජීවිතයේ අවසාන කාලයට එනකම්. මොකද පිපි මලින් මලේ රොන් සිරි විසිරි හද සුසුම් දිදී රඟනා උනත් ඔබ බලාගෙන ඉන්නේ.

0: තේ ජීවිතේ සියලු කටයුතු අවසානයේ අවසන් කාලේ නිසි කාලේදී ගයනවා නම් ඕන කෙනෙකුට මම හිතනවා සතුටින් ගයන්නත් පුළුවන් කියලා. මොකද මේක මේ නිශ්චිතවම අපි දැනගෙන යනවානේ කවදා හරි දවසක අතහැරලා යා යුතුමයි කියන දේ. හැබැයි ඉතින් අපි නොදැන හදිසියේ අපිට එහෙම කිසිවක් අතහරින්නට බැරි මොහොතක මේ ගීතේ ගාන සිදුවන තමයි ඛේදනීය බව, දුක් බර බව වැඩිපුර දැනෙන්නේ. හැබැයි ඉතින් ඔය කොයි හැටි වෙතත් ගානක් මේ ගීතේ ගාන්න වෙනවා කාට කාටත්. කලින් ගීතයේදී අපිට අහුනන බැලපෙන මාහද කැටපත් පවුරේ හංස ගීතය ලියවෙනදා කියලා. මං කිව්වේ හංස ගීතය ගැන. අචර නන්ද මාලනියන් ගීතයක් ගැන මහචර සුනිල් ආරියරත්නයන්ගේ කීපපද එච්.එම්. ජයවර්ධනයන්ගේ සංගීතය හංස ගීයද ගයන්නේ මේ ජීවිතයේ අවසාන භාගයේ.
1: කලින් ගීතයේදීත් කැටපත් පවුරේ හංස ගීතය ලියවෙනවා කියලා ඔහු ඉඟි කරන්නේ මේකම තමයි. මේ හංසයා ගීතේ ගයන්නේ ජීවිතේ මැරෙන්න ඕන මෙන්නදී. සමහරු කියන හංසයා සින්දු කියන්නේම නැහැ කියලා. යාමූතු කටහඬක් එන්නේ කියලා. ඒ නට ඒ කටහඬට ඒ ගීතේ අවසානයේදී කියන අර මරණීය වේදනාව තමයි ඇහෙන්නේ ගීතයක් වගේ කියලා. මොකද ඌ කවදාකවත් කෑ ගහන්න නැති නිසා. ඉතින් යම් කෙනෙක් තමන් මිය යන බව දැනගෙන තමන් කරපු කටයුතු අවසන් කරලා තමන්ගේ අවසාන යුතුකම් ඉටු කරලා කිසිවෙක් නොසිතූ පරිදි හදිසිය මිය යන අවස්ථාවලදී මෙන්න මේ වචනේ යොදනවා හංස ගීතේ ගැයීම කියලා. දැන් කලින් ගීතෙත් කැටපත් පවුරේ හංස ගීතේ ලියන එකෙන් ඉඟි කරන්නේ ඔහු ජීවිතේ අවසන් මොහොතේ තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ හින්දා මේක කෙලින්ම අහනවා ජීවිතේ අවසාන භාගයේදී මේ හංස ගීතේ ගයන්නේ එකම වරයි මේ ගීය ඇහෙන්නේ දිව්‍යමය රන්සරය කියන ඔහු ඒ කෙනා තමගේ ජීවිතේ කරන්න පුළුවන් සියල්ල කරලා ඉවරයි. ඒක නිසා අවසන් රන්සරයේ ප්‍රමුදිත වෙලා ඒ ගීය ගයන්න පුළුවන්. ඒ ගීතේ ලෝකේ සනසන්න වෙන්නේ ඒ සැබෑ අරුත තෝරාගෙන සෑම මිනිසෙක්ම තමන්ගේ ජීවිතේ ඵලය අරගෙන ඵලය තේරුම් අරගෙන ජීවත් වීමේ ඵලය තේරුම් ගන්න සැබෑ යුතුකම ඉෂ්ට කරනවා නම් විතරයි. එනිසා කවදා හරි හංස ගීතයක් අපිටත් ගයන්න වෙන බව දැනගෙන මිනිස්සකමට ඉන්නේ මිනිහෙක් වෙලා ඉපදීමේ සතුටට ඒ වැදගත්කම ලෝකයට ඉතිරි කරලා හංස ගීතය ගයන්න මේ සතතිය දහරත් ඒවන් හංස ගීත ගයන මිනිසුන්ට උපහාරයක්ම වේවා.
0: අපි සමුගැනීම සටහන් කරනවා. නැවත තවත් සොඳුරු සෞඛ්‍යදී ඔබව හමුවන බලාපොරොත්තුවත් එක්ක රංජන් පුෂ්පකුමාර සමග මම මොනිකා සේරසිංහ ප්‍රාර්ථනා ඔබට සුබ රාත්‍රියක්.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 100,000 ප්‍රථම ත්‍යාග 20,000 වෙලා රුපියල් ලක්ෂය 3,000,000,100,000 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 6796 579

0: 93.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

ඔබව උරගා බලන්න. තරගකාරී වදේක වින්දනය සමග ගම්ට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර.
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
0: Aadire unusuma virahave vedanave
2: maginova dini suru karupati sahana ubayamiyana suru
3: hadita denima hengime jeevamana utkarshaya
0: aadireniya jyoti
4: hirinina jyoti
2: raso gaye bandiyenu rahai jeevite
3: ahimi aadare jeevamana hada
0: aadireniya jyoti irida ratri hatita himalika
3: jyoti radare
0: එන්තික ධර්ම තිලක නිර්මාණයක්.
5: මේ මොකද?
6: යතුරක්.
5: මොකේක යතුරක්ද?
6: ඒක වැඩක් නැහැ නේ ඔයාට දෙන්න.
5: මට වැඩක් නැත්තම් කාටද වැඩක් තියෙන්නේ? මේක මොකේක යතුරක්ද?
6: බයික් එක.
5: බයික් එක? කාගේ?
6: ඔයාගේ.
5: මගේ?
0: මගේ ඉපැරණ පින්විතී.
7: අර ගෑනු කෙනා මැසේජ් කරේ නැද්ද?
8: මේක හරි ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්. මං ඒක හරි ආසාවෙන් බැලුවා කියලා මැසේජ් යද්දා.
7: කවුද බං ඔය ගෑනු කියලා?
8: කවුද බං දන්නේ ගෑණියද පිරිමියද?
0: මගේ ඉපැරණි පෙම්වතිය. සත්‍යයක රාත්‍රී 7:30ට ITN බලන්න.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: பிளவராத்துறை நவையாய் வினாடி 55.

0: හරි හරි ඉගෙනග උපකල්පනයක් කියලා හිතන්නකෝ. දවසක මං ඔයාව නැතුව වෙන කෙනෙක්ව මැරි කරලා ඩිවෝස් වෙලා ආය ඔයා ළඟට ආවොත් ඔයාම බාර ගන්නවද?
1: ඒ ගැන හිතන්න දෙයක් නැහැ. ඔයා බාර ගන්න.
2: අධ්‍යක්ෂණය ඉන්තික ධර්මතිලකා.
3: ඉස්සර හිටිය උඹයි ඉස්සර හිටිය මමයි ලේන්ටි දෙකයි තාම තියෙනවා. ඔබට හිතෙන්නේ නැද්ද එක දෙයක් අඩුයි කියලා?
4: දුම
3: ගේන්නද? තිබ්බනම් යකෝ අර කලින් ඉස්සර වයිබ් එකම තියෙන්න තිබ්බා.
4: අතීතයේ අමතක කරපු කිසි මගුලක් ආපහු වුණා.
2: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
1: වෙලාව රාත්‍රී 10යි. ඔයාගේ ජීවිතේ කොච්චර හීන ඔයා දැකලා තියෙනවද? සමහරු දවල් හීන දකිනවා, සමහරු රැට හීන දකිනවා. ඉතින් මේ එක එක හීන හැබෑ කරගන්න ඔයාට කොච්චරනම් ක්‍රම හම්බෙලා තියෙනවද? අපි යෝජනා කරනවා ඔයාට මොන ක්‍රමේ හම්බුණත් මෙන්න මේ ක්‍රමෙත් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. මේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක එකයි නග්න එකයි.
3: 200ක්ම ඔබ යකි.
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි නග්න එකයි
3: 2500ක් අතේ. අංක තුනට
2: 50000.
3: ප්‍රවන්දන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව. ඔබත් අදම මිලදී ගන්න.
6: අයිබෝවන්, හැම මොහොතකම හැම තප්පරයකම ඔබ දකින සිහින තමයි ඔබ වැඩි වැඩියෙන් ජීවත් කරන්නේ. අදත් දහසකුත් බලාපොරොත්තු හිතේ තියාගෙන ඔබ මිලදී ගත්ත ඔබේ අතේ තියෙන ලොතරැයි පත් වෙනුවෙන් වාසනාව සුබ අට හෝරාව NLP ජාතික ජයවරණයේ වාසනාවන්ත ලොතරැයිපත් අටක් තුළින් සුපුරුදු ඔබේ ජය තහවුරු කර දෙන්න අපි සූදානම්. අද දවසේ ඔබේ ජයග්‍රහණය පිළිබඳ පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී නිශාන් ප්‍රියංකර මහතා. හඳුනා ගනිමු දවසේ අධීක්ෂණ මණ්ඩලය. කැකල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන MPI සේනාරත්න මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිත් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැලුම් සී තිලකරත්න මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී WRK පෙරේරා මහතා. එනම් ඔබේ වාසනාව පිළිබඳ පළමු සේරේ හැබෑ කරගන්න අපි ආරම්භ කරමු NLP ජය. දිනපතාම වැඩි වැඩි නොවට වාසනාව උදා කර දෙන අතට සල්ලි වෙනුවෙන් NLP ජය වාසනාවන්ත දිනුම් වාරය 476 ආරම්භ කරන්න අපි සූදානම්. එහෙනම් විශ්වාසයේ විදිහටම තියාගෙන අතට අරගන්න ඔබ මිලදීගත් NLP ජය ලොතරැයි පත. NLP ජය දිනුම් ඇදීම හරහා අපි මුලින්ම සූදානම් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය සමග ජය හතර තෝරා ගන්න. අද ඔබට වාසනාව උදා කර දෙන ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය B අක්ෂරය. ජයංක අංක 3841. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැයියේ NLP ජය 2026 මේ වසරට රුපියල් 105 තියාග ලැබෙන 197 දෙනෙකු වගේම රුපියල් 50,000 තියාග ලැබෙන 5,010 දෙනෙකු බිහි වෙලා තියෙනවා.
7: Today NLB Jaya's winning English letter is B and the winning numbers are 3841.
6: අද දවසේ වාසනාවන්ත NLB ජය දෙනු මැදිමු තුලින් රුපියල් 105 තියාග දෙක දින ගන්න උපාතරින් වාසනාවන්ත දෙතුනුකු සමත්තලා තියෙනවා. ඒ ජයග්‍රහී ලොතරැයි පත් දෙක අලෙවි කරලා තියෙන්නේ නිතම ප්‍රසාද් දසනායක මහතා, ඒ වගේම බහියංගනේ නීල් රේවත මහතා. ඒ වගේම NLP ජය තුනේ රුපියල් 50,000 මුදල් තියාග 36කුත් ඔබ අතර බෙදා දෙන්නට අද දවසේ අපට හැකියාව ලැබුණා. ඒ අනුව අද දවසේ වාසනාවන්තින් 75,504 දෙනෙකු අතර NLP ජය තුලින් ඔබ අතර බෙදා දුන්න රුපියල් 69,54,480ක මුදලක්. ඉතම කැටි කාලයක් ඇතුලේ වැඩිම සුපිරි ත්‍යාග ලාභින් ප්‍රමාණය බිහි කළ අදට નિયમિત නියත ධනියෝගේ හදාන වාසනාවන්ත දින මැදීම 1517. එහෙනම් සුබඵල බල කරගන්න දැන්ම අතට ගන්න NLP හදාන උතරේ පාස්. NLP හදාන වාසනාවන්ත දිනුම් වාරය තුලින් මුලින්ම අපි සෝදානම් වාසනාවන්ත ලග්නය තෝරා ගන්න. අද ඔබට වාසනාව උදා කර දෙන ජයග්‍රහී ලග්නය වෘශ්චික ලග්නය. දැන් අපි සෝදානම් ඔබේ වාසනාව තහවුරු කරගන්න ජය අංක 4 තෝරා ගන්න. ඉතම කැටි කාලයක් ඇතුලේ ජනප්‍රියතම ලොතරැයි බවට පත් වූ හදාන ලොතරැයි තුලින් අද ඔබට වාසනාව උදා කර දෙන බලමු ජය අංකය දැන් තෝරා ගන්නවා. වාසනාවන්ත මුල්ම ජය අංකය අංක 43. ඔබ වාසනාව වෙනුවෙන් යන්ත්‍රය විසින් ජයග්‍රහී දෙවන ජය අංකයයි මේ තෝරා ගන්නේ. වාසනාවන්ත දෙවන ජය අංකය අංක 6. අංක දෙකක් තෝරගෙන අවසන් මේ ඔබ වාසනාව වෙනුවෙන්ම තෝරා දෙන ජයග්‍රහී තුන්වන ජය අංකය. වාසනාවන්ත දෙවන ජය අංකය අංක 55. මේ සියලුම තෝරා ගැනීම එක්ක අවසන් ජය අංකය ගලපා ගත්තොත් අද ඔබට වැඩි වැඩියෙන් වාසනාව දෙනා ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් අවසන් ජය අංකය දැන් තෝරා ගන්නවා. ජය ප්‍රහේලිය වන ජය අංකය අංක 59. ක්‍රීඩා අරමුදලට දායකත්වය ලබා දෙන සහ අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙන්නට පිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හදන් ලොතරැයින් මේ වසරට සුපරිත්‍යාග 6ක් වගේම ලක්ෂ 10 ප්‍රථම ත්‍යාග ලැබෙන 105 දෙනෙක් විවිලා තියෙනවා.
7: Selected zodiac sign is Scorpio and the winning numbers are 43, 6, 55 and number 59.
6: අදත් හදන් ලොතරැයි තුලින් සුපර් ඵල ගල්පා ගනිමින් රුපියල් ලක්ෂ 10කට හිමිකම් කියන්නට ප්‍රථම ත්‍යාග ලැබෙක් සමත්ලා තියෙනවා. වසනාවත ටිකට් පතාලිව කරන්න තියෙන්නේ ගම්පොළ සැම්සන් මුණතුංග මහතා. ඒ අනුව අද දවසේ වාසනාවන්තින් 137,584 දෙනෙකු අතරේ අපි බෙදලා දීලා තියෙනවා රුපියල් 94,58,140 මුදල්. එහෙනම් හෙට දවසේ සුපර් ඵල තුනෙන් හදහන දිනා ගන්නට මීළඟ සුපර් ත්‍යාගයේ වටිනාකම රුපියල් 38,53,706.74 මුදල. වාසනාවන්ත ඔබ වෙනුවෙන් දින්න පතාම කෝටිපති සීන හැබෑ කර දෙන සත් දිනව ජයනියත ගොවිසිත වාසනාවන්ත දිනු බැඳීම 4,450 ආරම්භ කරන්න සූදානම්. එහෙනම් සිලම ජයග්‍රහණ ඔබට මේ වයි කියන බලාපොරොත්තු වෙන අපි ආරම්භ කරමු මේ NLB ගොවිසිත. NLB ගොවිසිත දිනු බැඳීම තුලින් මුලින්ම අපි සූදානම් වාසනාවන්තින් දිශි අක්ෂරය තෝරා ගන්න. ඔබට වාසනාව උදා කර දෙන ජයග්‍රහින් දිශි අක්ෂරය P අක්ෂරය. ඔබේ ජය තහවුරු කර දීම වෙනුවෙන් ගොවිසිත දිනු බැඳීමට අදාළ ජය අංක 4 දැන් තෝරා ගන්න. ඔබේ වාසනාවෙන් තෝරා දෙන පළමු ජයංකයේ අංක 55. ජයග්‍රහි දෙවන ජයංකයේ දැන් තෝරා ගන්නවා. වාසනාවන්ත දෙවන ජයංකයේ අංක 42. අංක 55, අංක 42. මේ ඔබේ වාසනාවෙන් යන්ත්‍රය තෝරා දෙන ජයග්‍රහි දෙවන ජය අංකය. ජයග්‍රහි තුන්වන ජයංකයේ අංක 60. මේ වාසනාව තීරණය කරන සිව්වන ජය අංකය දැන් තෝරා ගන්නවා. සුපර ත්‍යාගයේ වෙරි නුඹ රැගෙන යන වාසනාවන්ත සිව්වන ජයංකයේ අංක 76. කෘෂිකර්මාන්තයේ නගා සිටුවන්නට දායක වන ගොවින්ගේ බහරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසිත ලොතරැයින් මේ වසරට සුපර ත්‍යාග දෙකක් වගේම රුපියල් 121 ප්‍රථම ත්‍යාග ලාභින් 44 දෙනෙක් වගේම රුපියල් 256,000 ත්‍යාග ලාභින් 585 දෙනෙක් බිහිවලා තියෙනවා.
7: Today Govisita's winning English letter is P and the winning numbers are 55, 42, 60 and number 76.
6: අද දවසේ ගොවිසිත වාසනාවන්ත දිනුම් ඇදීම තුලින් රුපියල් 120,000කට හිමිකම් කියන අපාතරින් වාසනාවන්තයෙකු සමත්ලා තියෙනවා. ජයග්‍රහී ලොතරැයි පොත අලෙවි කරන්නේ බලංගොඩ සුනිල් ශාන්ත මහතා. ඒ වගේම ගොවිසිත තුලින් රුපියල් 250,000 ත්‍යාග 7ක් ඔබ අතරින් වාසනාව වන්තින් 7 දිනකට දිනා දෙන්නට අපට හැකියාව ලැබුණා. එළතරේපත් අලෙවි කරන්නේ කතරුවෙල ඉන්ද්‍රානි ස්වර්ණලතා මහත්මිය, නිකවැරටිය GMW අපොන්සු මහතා, කටුකෙන්ද නිල්මිණී ජයකොඩි මහත්මිය, මාතලේ යාපා බණ්ඩාර හරස්කම මහතා, මන්නාරම එන් මහේන්ද්‍ර මහතා, කුරුණෑගල අචලා නානායකාර මහත්මිය, ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේමුත් තවත් එක් වාසනාවන්තෙක් බිහි වෙලා තියෙනවා. යනු අද දවසේ වාසනාවන්තින් 123,766 දෙනෙකු අතරේ අපි බෙදා දීලා තිනවා ගොවිසිතින් රුපියල් 1,12,57,280 ඔක මුදල. එහෙනම් හෙට දවසේ ඔබේ කෝටිපති සිහින සබෑ කරගන්න මීළඟ සුපර ත්‍යාග මුදල රුපියල් 6,57,08,055 මුදල. වාසනාවන්ත ඔබට දැන් හැකියාවක් තියෙනවා අලුත් උණු පහසු උණු තෑගි වැඩි උණු සුබ දවසක් නවතම ත්‍යාග රටාවත් එක්ක එකතු වෙන්න. සුබ ලග්නයත් එක්ක ජය අංක 3 ගලපා ගත්තොත් ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 105,000 ඔබට දිනා ගන්නට පුළුවන්. ඊට අමතරව අංක 3 ගලපා ගත්තොත් රුපියල් 50,000 මුදල් ත්‍යාග වලට වැඩි වැඩියෙන් ඔබට හිමිකම් කියන්න පුළුවන්. වගේම ප්‍රවර්තන ත්‍යාග අංකයට රුපියල් 25,000 දිනා ගන්න පුළුවන් මේ සියලුම තොරතුරු ගලපා ගත්තොත්. ඒ ඇතුළු තවත් මුදල් ත්‍යාග රසක්ම ඔබ වාසනාව වෙනුවෙන් සූදානම්. එහෙනම් දවසම සුබ වෙන්න කියලා අපි ආරම්භ කරමු මේ සුබ දවසක් ලොතරැයි පත දිනුම් ඇදීම 324. NLB සුබ දවසක් වාසනාවන්ත දිනුම් ඇදීම තුලින් මුලින්ම අපි සූදානම් ඔබට වාසනාව උදා කර දෙන සුබ ලග්නය තෝරා ගන්න. අද ඔබට වාසනාව උදා කර දෙන සුබ ලග්නය මීන ලග්නය. තව තවත් ඔබේ ජය තහවුරු කර ගන්න අපි සූදානම් දෙවන යන්ත්‍රය තුලින් සුබ ජය අංක තෝරා ගන්න.
8: අடுத்த 3 සුබ ඉලක්කங்கள் இந்த வேளையில் தெரிவு செய்யப்படுகின்றன.
6: අපට මුලින්ම වාසනාව උදා කර දෙන පළමු ජය අංකය අංක 66. ජය ප්‍රහී දෙවන ජය අංකය අංක 40. ඔබේ වාසනාව තීරණය කරන අවසන් ජය අංකය අංක 43. රුපියල් 25,000 මුදල් ත්‍යාග ඔබට හිමි කර දෙන සුබ දවසක් දිනු මැදීමට අදාළ ප්‍රවර්තන අංකයයි දැන් අපි තෝරා ගන්නෙ. අද ජය ප්‍රහී ප්‍රවර්තන අංකය 4,955. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වසරට රුපියල් 105,000 හෝ ඉලෙක්ට්‍රික් යාත්‍රිපති ජයග්‍රහකයන් 196 දෙනෙකු බිහිවලා වෙලා තියෙනවා. ඒ වගේම 56%ක් ලැබින් 970 බිහි වෙලා තියෙනවා.
7: Selected zodiac sign is Pisces and the winning numbers are 66, 40 and number 43.
6: සුබ ලග්න එක්ක සුබ අංක ගලපා ගනිමින් ඉලෙක්ට්‍රික් යාත්‍රාපදයක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් දිනා ගන්නට එක් වාසනාවන්තයෙක් සමත් වෙලා තියෙනවා. ලොතරැයි පුතල් විකරන්නේ බිබිල ලලිත් අලුත් ගේ මහතා. ඒ වගේම රුපියල් 50,000 වාසනාවන්තින් 8 දිනක බිහි කරන්නට සුබ දවසක් ලොතරැයිට අද දවසේ හැකියාව ලැබෙලා තියෙනවා. රුපියල් 25,000ක් දිනාගෙන තියෙනවා ප්‍රවර්ධන අංකය ගලපා ගනිමින් වාසනාවන්තින් 40 දිනක. ඒ අනුව අද දවසේ වාසනාවන්තින් 109,968 දිනක අතරේ අපි සුබ දවසක් වාසනාවන්ත දිනු මැදීම තුලින් බෙදා හදා දුන්නා රුපියල් 95,81,620 මුදලක්. වාස වැඩි වුණු තෑගේ වැඩි වුණු විජයග්‍රහී ලොතරැයි පත් 4ක් තුලින් තවත් ඔබට වාසනාව උදා කර දෙන්න අනුෂි සමගින් විජේ සූදානම්.
9: මීළඟට මෙගා පව
5: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න.
10: රුපියල් 23 කෝටියටත් රුපියල් 47 කෝටියටත් වැඩි කෝටි ගණනක් ඔබේ හීන වෙනුවෙන් අපි දැන් මෙගා පව වෙතින් ඔබ වෙනුවෙන් වෙන් කරන්නේ රුපියල් 28 කෝටියක්ම වාගේ අති දවන්ත මෙගා සුපිරි තෑගයක්. හැම හීනටම හරියන සුපිරි තෑග්ගක් තියෙන මෙගා පව වෙතින් අපි ඔබේ ග්‍රෑන්ඩ් සුපිරි තෑගයට ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මේ අති නවීන සුපිරි මෝටර රථය ඔබ වෙනුවෙන්ම වෙන් කරන්නේ අනේ නිසා. එමනම් ඔබේ හීන හැබෑ කරන්නටම මෙගා පව 2556 වන දින වාරේ අපි මේ ආරම්භ කරා. මුලින්ම අපි පෙතෝ ගැන ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද වාසනාව කියන ඉංග්‍රීසි අක්ෂරය S. දැන් අපි තෝරා ගන්නේ ඔබේ සුපිරි අංකය. අද මෙගා පව සුපිරි අංකය වාසනාවේ අංකය අංක 7. වන්වද ජයග්‍රහී අංක 4 තිරණය වෙන්නේ කොහොමද කියලා. වාසනාව කියන පළමු අංකය අංක 46. ජයග්‍රහී දෙවන අංකය අංක 63. තුන්වෙනි ඔබට වාසනාව කියන අංක 20. මෙගා පව අවසන් වාසනාවන්ත අංකය අංක 55. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ කබද්ද අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයි මේ වසරේ සුපිරි තෑග ලැබින් සිව් දෙනෙක් වගේම 20 ලක්ෂපතියන් 40 දෙනෙක් අපි දැන්ටමත් බිහි කරලා තියෙනවා.
11: Today's selected English letter is S. The super number is 7. The winning numbers are 46, 63, 20 and 55.
10: මෙගා පව වෙතින් රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 5 දෙනෙක් අපි අද බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කරනවා. සුනිල් ශාන්ත, බීපී හන්දිය, මීගමුව, TDN දසනායක පැල්ලන්දෙනිය, ප්‍රසන්න පීරිස් මහනුවර, රංජිත් සොයිසා ගිරාඳුරු කෝටේ සහ TD ඩේන් වැල්ලම්පිටිය අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 124,504 දෙනෙක් අතරේ රුපියල් 81,12,480 මුදලක් අපි බෙදා දෙනවා. නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා පව වෙතින් හෙට අපි ඔබ වෙනුවෙන් නාගෙන සුපිරි තෑගි 3 මෙගා සුපිරි තෑගි රුපියල් 28,19,5,014ක් පව සුපිරි තෑගි රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගි සුපිරි මෝටර් රථයක්. රුපියල් 8 කෝටියක්ම වාගිය දවන්ත නිධානයක් සමග ශාතී මහා ධන සම්පත ධන නිධානේ 2238 වන දිනුම් වරේ අපි මේ ආරම්භ කරා. මුලින්ම තෝරා ගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද ධන නිධානේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය N. අපි දැන් තෝරා ගන්නවා ජයග්‍රහී අංක 4ක්. වාසනාවන්ත පළමු අංකය අංක 32. ජයග්‍රහී දෙවන අංකය අංක 66. තුන්වෙනි ඔබට වාසනාව ගෙනෙන්නේ අංක 62. ධන නිධානේ අවසන් ජයග්‍රහී අංකයයි අපි මේ රාගනේ අංක 47. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ කබද්ද අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයි පතින් මේ වසරේ අති දවන්ත සුපිරි තෑගලාභියෙක් වගේම 20 ලක්ෂපතියන් 24 දෙනෙක් අපේ රටට බිහි කරලා තියෙනවා.
11: Today's selected English letter is N. The winning numbers are 32, 66, 62 and 47.
10: ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 3 දෙනෙක් අපි අද බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කරනවා. ඔස්මන්ද සිල්වා මහනුවර, DS අසන්ත කොම්මල බෙන්තර සහ JAL ගාමිණී වැලිවේරිය අපේ NLB අලෙවි නියෝජිත වරුන්. වාසනාවන්තින් 95,081 දෙනෙක් අතරේ රුපියල් 58,71,080 මුදලක් අපි අද ධන නිධානයෙන් බෙදා දෙනවා. කෙටිම කාලයක් තුළ රුපියල් කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 ලෙසින් දැවැන්ත නිධානයන් ඔබේ කළ ධන නිධානේ හෙට ඔබේ නිධානයේ වටිනාකම රුපියල් 8,11,80,237.60ක්. මෙවසර මේ වෙනකොට NLB ලොතරැයි පත් අතර වැඩිම සුපිරි ත්‍යාග ලාභින් ප්‍රමාණයක් බිහි කළ ලොතරැයි ලොව රජ කිරුළ දිනු මහජන සම්පතේ 6208 වන දිනුම් වාරය ආරම්භ කරන අපි සූදානම්. රුපියල් 219,00,000 ඉක්මවා ගිය දැවැන්ත සුපිරි ත්‍යාගයක් දිනන සූදානම් ඔබ වෙනුවෙන්. මේ අපි තෝරා ගන්නේ මහජන සම්පතේ වස්නවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 6. අද වස්නවන්ත ඉංග්‍රීසි අක්ෂරය R ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 4764.4. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාග ලාභී 9 දෙනෙක් වගේම 25,00,000 163 දෙනෙක් අපි බිහි කරනවා.
11: Today's selected English letter is R. The winning numbers are 47640 and 4.
10: මෙන්න අපි බිහි කරනවා මේ වසරේ 164 වන 25,00,000 ඒ ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ මැදිරිගිරිය NLB අලෙවි නියෝජිත සුභද්‍රා කාන්ති මහත්මිය විතරක් නෙවෙයි ලක්ෂපතියන් 24 දෙනෙක් අපි අද මහජන සම්පතෙන් බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ මෙන්න මේ NLB අලෙවි නියෝජිත වරුන්. මනුෂ්‍ය මංචනායක මාතලේ සුදර්ශනී ප්‍රියංගිකා පන්නිපිටිය KL නිශාන්ත මාළඹේ W වාසුදේව බත්තරමුල්ල HLS ලක්මාලි මහරගම W උදේ කුමාර හෝමාගම K චන්ද්‍රලතා අනුරාධපුර KG චන්ද්‍රානි පැලියගොඩ ඔස්මන් ද සිල්වා මහනුවර අජිත් රණසිංහ කටුගස්තොට ත්‍රිසිලා ප්‍රනාන්දු පාලවිය එන් වාසීකර චුන්නාකම් TD දේන් වැල්ලම්පිටිය HAK ඉශාන්ත සීදුව නිල්මිනි ජයකොඩි කටුකෙන්ද DM ජයවීර අන්දියම්බලම සුනිල් බණ්ඩාර දැඩිගම රෝහණ කුමාර ගලලියද්ද KN ගුණදාස ඉඟුරු කඩේ හන්දිය පද්මසිරි පීරිස් මාරවිල MG ධනපාල තමුත්තේගම DCK ධර්මපාල පත්බේරිය අමිල දියුණුගේ ගාල්ල සහ ජානකී හේමමාලා ගොකරැල්ල එත් සමගින් වාසනාවන්තින් 263,611 දෙනෙක් අතරේ රුපියල් 2,16,11,880 මුදලක් අපි අද බෙදා දෙනවා. හෙට මහජන සම්පතේ ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,23,32,648. අද සම්පත ලොතරැයි පතෙන් ඔබට වාසනාව උදා කරලා දෙන්නේ මහජන සම්පත දිනුම් මැදීමෙන් තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයක් අවසන් අංක 4. ඒ අනුව අද සම්පත 783 වන දිනුම් වරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය R ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 6.4.4. අද සම්පත draw number 783. Today's winning English letter is R and the winning numbers are 6, 4, 0, and 4. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4 සහිත කොට පෙළිය ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් නෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කරනවා දික්කුඹුර NLB අලෙවි නියෝජිත ප්‍රියශාන්ත සේනානායක මහතා සහ තවත් වාසනාවන්තෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒ වගේම අය රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 51 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒත් සමග ජයග්‍රහී ඔබ අතර රුපියල් 1,17,17,720 මුදලක් අපි අද සම්පතෙන් අද බෙදා දෙනවා. වාසනාවන්තින් 9,55,770 දෙනෙක් අතරේ රුපියල් 8,45,64,680 කති දවන්ත මුදලක් අපි අදත් බෙදා දෙනවා NLB ජාතික ජයවර්ධනේ. මතකේ තියාගන්න ජීවිතයේ සිහිනයට
11: වාසනාවේ ආශිර්වාදය
10: NLB.

0: අදත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොමදින් ඒ සැල්
2: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

ආදරේ කියන්නේ අරම පුදුම නවතුම්පලක්. කොතනින් පටන් ගනීද, කොතනින් නතර වෙයිද කියලා කියන්න කවුරුත්ම හරියට දන්නේ නැහැ.

Lakhanda, Radio ITN. FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යෙන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සංජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

රැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

0: ඒ නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.
1: අපි දැන්

දහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

ඒ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

ආක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමය හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: අජාතක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

භාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලා සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම්

එම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ
ඉතාම සැහැල්ලුවෙන්. ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලි තලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

ශාසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක් වේ.

පැමිණෙන අනතුරු වලක්වාලනෙහිද පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහ

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිළිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාවක් ග්‍රහදෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින් ඔබයේ සජ්ජායනා කිරීම තුලින් ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදෙනාගේම සිත් සැනසෙනකොට අපටත් පිං සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේසලයි.

tu sisi no sasatu ya nebete de vikashi piriti layam vitanade snayu paddhatiye pinavimete de rudire pavitratatuyete de manasika sanghindiyava ativimete de hetuvana bevin manasika nimna ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ශාසනයේ ලාභීන් අතර අගතන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ඉක්වලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා පුත වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ